බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: යටිහිතට භාෂාවක් තියෙනවා.
1: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
0: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
1: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
0: ඉටු වෙනවාමයි.
1: ඉටු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතිය දවස්වල උදේ 6ට.
3: උදේ 6ට.
4: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
8: නිකිනි පුර පසලොස්වක පොහෝදා
9: නෙත්තෙෆෙන් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
8: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
9: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
8: අනුශාසකත්වය
9: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
8: බැතිපරදායකත්වය
10: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
0: යටිහිතට භාෂාවක් තියෙනවා.
1: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
0: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
1: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
0: ඉටු වෙනවාමයි.
3: ඉටු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතිය දවස්වල උදේ 6ට.
3: උදේ 6ට.
4: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
8: නිකිනි පුර පසලොස්වක පොහෝදා
9: නෙත්තෙෆෙන් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
8: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
9: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
1: අනුශාසකත්වය
9: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
1: බැතිපරදායකත්වය
10: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
8: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
3: සදහම් සුරය
9: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා.
7: ධර්ම දක්ෂිනා මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
11: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
12: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
13: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
8: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව
9: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
8: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බන අහන වෙලාව.
14: ඒ කාලේ හිටම සින්දු
15: රදවල් මල් රැඟු සිරිපානාට දේනු සේදිනා.
16: මේ කාලේ හිටම සින්දු
17: වෙරළු මල්
14: කාලෙම ට්‍රෙන්ඩිං සිින්දු එක දෙකට අහන්න
18: සෙන්සුරාදායි ඉරිදයි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
19: නෙතෙෆෙම් හෙලෝ සතියන්ත
14: අහන්න මේ අහන්නකො
20: අහන් ඉන්නේ
14: කියන්නකො වෙන මොකක් තෝන නෑ සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො.
20: ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
21: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
4: Brought to you by
5: Haride Hari Tanin Araganna. Vision Care. Supahadili Dasunak Paripurna Jeevithayak.
22: Kavadat Alut Kaage.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි, අප සමිධානන් වහන්සේ අපේ ගුරුවරයාණන් වහන්සේ. උන්වහන්සේ අපට සත්‍ය වූ පාර පෙන්නනවා. උන්වහන්සේ කියනවා මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ සත්‍යයයි, උන්වහන්සේ ජීවනයයි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙයි. පියාණන් වහන්සේයි අපේ විශ්වාසයේ අන්තිම කොන, දෙවතාත්තා, සර්ව බලධාරී දෙවි සමිධානන් වහන්සේ. උන්වහන්සේ සමග ඒකාත්මික වීමේ මාවත පාර අපට පෙන්වනු ලබන්නේ අප සමිධානන් වහන්සේ. උන්වහන්සේ සත්‍යයයි, උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ ජීවනයයි. උන්වහන්සේ සත්‍ය වන්නේ උන්වහන්සේ සත්‍ය වන්සා. උන්වහන්සේ මාර්ගය වන්නේ උන්වහන්සේ මාර්ගය නිසා. ඇයි අපි එහෙම කියන්නේ? උන්වහන්සේ කියනවා මෙහෙම, ඔබට ලෝකේ බොහෝ දුක් ගැහැට ඇත. ඒත් කලබල නොවන්න. ඒ සියල්ල මව අභිභවා ජයගත්තෙමි. මාගේ කුඩාර ලැබිය නොවන්න ඔබ කිසි කලෙක අනාථ වීමට මම ඉඩ නොදෙමි. උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය එකී මාර්ගය ඔබට පෙන්වනු ලැබීමයි. මගේ ආදරණීය දරුවෙනි, උන්වහන්සේව අදහා ලෝකයේ ඇති මේ අබල දුබල සියලු ගති වලින් මිදෙනු පිණිස ඔබ උන්වහන්සේව අනුසාර කරන්න. ඒ භාග්‍ය ඔබට ලැබේවා. සමිධානන් වහන්සේ ඔබ සමග වේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සියලු දිනාටම ආයිබෝවන්. අස්සලාමු අලේකුම්. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා, යහපත් සාරවත් පසක දෙවියන්ගේ කැමැත්තෙන් යහපත් ශාක පිට වෙනවා. එවැගේම අයහපත් පසකින්, යහපත් නැති පසකින්, සාරවත් නැති පසකින් ගස්කොලන් එන එක ඉතාමත් අඩුවෙන් තමා එන්නේ කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. මේ වගේ තමා අපි අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දුන්න. අපේ ගෙදර පරිසරය, අපගේ පාසලේ පරිසරය, අපගේ නගරයේ, අපගේ ක්‍රීඩාංගණයේ යහපත් පරිසරයක් තිබුණොත්, යහපත් දේ ලබා දුන්නොත් ඒ ළමයි අපගේ දුවා දරුවන් යහපත් අය බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන්ට අපි ලබා දී තිබෙනා වූ පරිසරය යහපත් නැත්නම්, සාරවත් නැත්නම් ඔවුන්ට ලැබෙන්නේ අයහපත් දේ නම්, සාරවත් නැති පසක් නම් එමගින් දරුවන් නරක පැත්තට යොමු වන්නට පුළුවන්. එනිසා අපි සෑම කෙනෙක්ම වග බලා ගත යුතුයි. අපගේ දුවා දරුවන්ට, සහෝදර සහෝදරයන්ට සාරවත් පසක් මෙන් අපගේ පරිසරය යහපත් කර දෙන්නට ඕන. ඒ යහපත් පරිසරය මගින් යහපත් දේ ඔවුන් ලබා ගනි. එමගින් ඔවුන් යහපත් පුද්ගලයන් බවට පත්වේ. අපගේ සමාජය යහපත් සමාජයක් බවට පත්වේ. එමගින් රටේ ජීවත් වෙන සෑම කෙනෙක්ම යහපත් වේ. එනිසා අල්ලා දෙවියන් වහන්සේ අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritani Naraganna Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: Net FM Alpha Studio with Cosini and Lehansa.
1: අතර්ලා දාන්න එපා. ඔයා දැනටමත් ගොඩාක් දුර ඇවිල්ලා ඉන්නේ. පටන් ගත්ත තැන ආපහු හැරිලා බලන්නකෝ ඔයා කොච්චර ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඒක ලේසි උනේ නෑ නේද? ඒ නිසා ඔයා හිතන්න ඔයා ඒක කළා. ඒ නිසා දැන් නතර වෙන කාලෙ නෙමේ ඔයා ඉදිරියට යන කාලෙ. Good morning.
2: Very good morning, Kasuniyaki.
1: Very very very good morning. උදේ 6 විනාඩි 5 වෙලාව අගෝස්තු 26 වෙනිදා බදාදා දවස. ඉතින් අද ඉඳලා ලොකු නිවාඩුවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ.
2: දැන් කටිය ට්‍රිප්ස් යනවා. එතකොට ඩේ අවුට්ස් යනවා.
1: දැන් සිකුරාදාව විතරනේ ඉතුරු වෙන්නේ නිවාඩුවක් නැහැ කියලා. ඉතින් ඒක ගොඩක් අය මොලේ කල්පනා කරලා තිබ්බානේ. කොහොමද මම මගේ විනෝද චාරිකාව අරඹන්නේ කියලා ගොඩක් අය මොලේ කල්පනා කරලා සිකුරාදාවන් නිවාඩුවක් කරගෙන මේ දීර්ඝ නිවාඩුව ගත කරන්න එක එක විදිය සැලසුම් හදාගෙන තිබුණා. දැන් ඊයේ ගොඩක් දරුවන්ට උසස් පෙළ විභාගේ ඉවරයි. සමහරුන්ට තාම ඉවර නෑ. ඉතින් ඒ නිසාම දැන් ඔන්න ඊට පස්සේ බලනවානේ අනේ මොකක් හරි විශේෂ දෙයක් කරන්න ඕනේ කියලා. මම දැන් උදේ එනකම්ම බලාගෙන ආවා අම්මෝ කොළඹ ඉඳලා කොච්චර වාහන ප්‍රමාණයක් ගම්බිම් බලා යනවද කියලා. ගොඩක් දුර ඈත යනවද කියලා අපි හයිවේ එකත් බලාගෙන ආවා. හයිවේ එක මාර කාර්යබහුලයි. ඉතින් ඒ නිසා අපි මෙහෙම ප්‍රාර්ථනාවක් එකතු කරමු. ඔයා අද ඔය පටන් ගත්ත ගමන ඔය චාරිකාව ලස්සනට පරිස්සමෙන් ගිහින් එන්න, කලබල වෙන්නේ නැතුව, හදිස්සි වෙන්නේ නැතුව, හදිස්සියේ නේද හනි හනිකේ යන්නේ නැතුව හරිය පරිස්සමින් ඔයාගේ ගමන විනෝද වෙලා එන්න ඕනේ. ඉතින් නේද අපිත් ඒ ගමනට එකතු කරගන්න.
2: ඔව්, දැන් ගෙදර කට්ටියක් ඉන්නවනේ කසුණියකි. එයාලා කල්පනා කරනවා ඇති නේද අපිට නම් ඉතින් මොන ට්‍රිප්ද කියලා. ඒ වුණාට කසුණියකි අපිට පුළුවන් අද දවසේ ට්‍රිප් එකක් වගේ කරගන්න.
1: ඔව්, දැන් අත්‍යවශ්‍ය රාජකාරී තියෙනවනේ හරියට මේ ඔයා මම වගේ. දැන් ඔයාට මට මේ දවස්වල එහෙම ට්‍රිප් එකක් යන්න විදියක් නැහැ. අපිට තියෙනවනේ රාජකාරී කටයුතු කරන්න තියෙනවා. තව අපි ප්ලෑන් කරගත්ත අනිත් ඒවල් තියෙනවා. ඉතින් එතකොට අද එහෙම විනෝද චාරිකාවක් විදිහට, විනෝද ගමනක් විදිහට එකතු වෙන්න බැරි වුණා ඉන්නවා. තමන්ගේ එක එක හේතු මත සමහර විට ව්‍යාපාර කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි අපහසුතාවක් තියෙනවනේ ලෙහස. හැමෝම එකම ජීවිතයක ගත කරන්නේ නැහැ නේද? ඉතින් ඒ හැමෝම අපි හැමෝම එකතු වෙලා අපේ මේ ගමන ට්‍රිප් එකක් කරගමු. කැමතිද?
2: ගොඩක් කැමති. අපිට ඒක කරන්න පුළුවන්.
1: ශිෂ්‍යත් ඔයාලෝ ටික බලන් ඉන්නවනේ ඒගොල්ලන්ගේ විභාග ප්‍රතිඵල එනකන්. එතකොට අපේ මේ ඇල්ෆා ස්ටුඩියෝ පවුලෙ සමහරු එක එක ගමන් වල, සමහරු ගෙදරටම වෙලා ඒ රාජකාරී වල. ඉතින් අපි හැමෝම එකතු වෙලා අද මේ වෙලාව පොඩි ට්‍රිප් එකක් කරගමු. හරි, ඒකට තමයි අද ඔන්න මුලින්ම මේ සින්දුව. හා,
3: සඳ පාන වගේ ඔබෙරුව දිලිසිලා මට නිතරම පෙනෙනවා මැවිලා.
1: ට්‍රිප් එක මේ ට්‍රිප් එක.

0: ඔට දැනනවද ලෙහන්සා ට්‍රිප් වයිබ් එකක්?
1: ඒකන ඒකන මම මේ චූටි හැපි ඩාන්ස් එකක් දාන්නේ.
0: ගෙතර ඉන්නව වෙන්න පුළුවන්. ඔයා වැඩ කරන ගමන් වෙන්න පුළුවන් ඉතින්. අපි අපේ ගමනේ ට්‍රිප් එකක් කරකමු.

0: नेट एफएम अल्फा स्टूडियो विद विशन क्या का सुनिए लहंसा
1: ඔන්න කටිය එකතු වෙන්න මගේ කතන්දරේ අහන්න
2: හහා
1: ඔන්න කසුනියා කී එක කෝකිලේ කිටියා කෝකිලියෝ ඉන්නේ අර ලස්සනට සින්දු කියන්නේ
2: කෝකිලයා කෙවිලිය හා කියලා තියනවා නේද නැල වෙන ප්‍රේම වසන්තය මේ
1: හී
2: හයි ඉතින්
1: නැංග ඔන්න මේ කැලෑව හිටියා ගහකට වෙලා කෝකිලෙක් මෙයා සින්දු කියද්දී කැලේ ඔක්කොම සත්තුටික එකතු වෙලා මෙයාගේ මේ සින්දු අහන්න ඉතින් මග බලාගෙන ඉන්නවා කෝකිලයාත් ඉතින් හරි ආඩම්බරෙන් අනේ කටි ඔක්කොම දැන් මේ ඉන්නේ මගේ මේ ලස්සන කටහඬේ මගේ සින්දු අහන්නනේ කියලා ඔන්න හිටියා දැන් මේක දැක්කලෝ එක ගිරවෙක් මේ ගිරවටත් තෝනුණා අනේ බලන්නකෝ මේ කෝකිලියට හැමෝම කැමති හැමෝම යාට නිකන් වශී වෙලා වගේ කටහඬට මටත් තෝනේ අනේ මෙයා වගේ ජනප්‍රිය වෙන්න කියලා මට හිතුණා
3: මේ කෝකිලියට හැමෝම කැමති
2: එහෙම වෙන්නද කියන්නේ නැද
1: ඕ
3: මටත් තෝනේ ජනප්‍රිය වෙන්න
1: අනේ කියුට්
2: එහෙම කියන්නේ නැද කෝකිලෝ මේ ගිරව
1: ඉතින් අන්න ඊට පස්සේ ගිරව මොකද කරේ අර කෝකිලිය කියන සින්දුවේ වචන එහෙම්මම කටපාඩම් කරගෙන කෝකිලියා වගේම තටු පොඩ්ඩක් පටලවමින් මහා හඬින් කෑ ගහන පටන් ගත්තලු.
2: හා ඒක මට හොඳට කරන්න පුළුවන්.
1: ඉතින් ඔන්න ඊට පස්සේ දැන් අරයට තිබ්බ ජනප්‍රියත්වයක් මෙයාට ආවෙ නෑලු. අරයා කිව්ව සින්දුවම කොහොම හරි වචන ටික ගලපුවලා කිව්වට අරයට ආපු ජනප්‍රියත්වය මෙයාට පොඩ්ඩක්වත් ආවෙ නෑලු. ඉතින් එතකොට ගිරවා ඇත්තටම කෝකිලිය ගාවට ගිහින් ඇහුවලු මේ බලන්නනේ මට හරිම දුකයි මාත් ඔයා වගේ ඔයා කියන සින්දුව මේ විදිහටම කියනවා ඉතින් මාත් දැන් ඔයා වගේ වැඩෙක්නේ ඒ වුණාට කවුරුත් මට ආදරේ නෑනේ කවුරුත් මගේ කටහඬට ඔයාගේ කටහඬට වගේ වශී වෙන්නේ නෑනේ කියලා මෙන්න අර ගිරව කිව්වලු
3: ඔයාගේ කටහඬට නම් පුදුම වශියක් තියෙන්නේ මගේ කටහඬට නෑනේ කිසිම වශියක් මේක මාරයිනේ
2: කෙන කෙන ඇති නේ
1: යන්නේ හැමම කිව්වා ඊට පස්සේ අර කෝකිලා හිනා වෙලා එයා හැරිම නිකන් සන්සුන්ව කිව්වා මේ යාළුවා ඔයාට පුළුවන් මගේ වචන ටික හැමම කොපි කරන්න හැබැයි ඒ වචන අස්සෙන් මගේ හදවතින් මෙනේ සැබෑ සංගීතය ඒ රසය මගේ අර ස්වාභාවික හඬ ඔයාට කොපි කරන්න අමාරුයි ඉතින් මේ ලෝකයේ අහන්නස මගේ සින්දුවේ වචන නෙමෙයි මං ගාව තියෙන දක්ෂතාවය ඉතින් කසුනියා කී මට කියන්න ඕනුනේ මෙන්න මේක දැන් අපි අර කෝකිලෑව මේන් කරලා ගිරවව පොඩ්ඩක් අර අපි යා ගැන කතා කරන අඩුවෙනේ හැබැයි ඒක චුට්ටක් මෙහෙම හිතලා බලන්න කෝකිලයට පුළුවන් ද මිනිස්සුන්ගේ කටහඬවල් ඒ විදිහටම අනුකරණය කරන්න ගිරවට ඒක කොච්චර හොඳට පුළුවන්ද හැබැයි ගිරවා තමන්ට තියෙන දක්ෂතාවයෙන් තෘප්තිමත් නොවී එයාගේ තියෙන දක්ෂතාවය එයා අගය කරගන්න නැතුව අරයාගේ දක්ෂතාවයට මෙයා ලෝභ කරනවා එයා ඊර්ෂ්‍ය කරනවා ඉතින් අර කෝකිලියගේ පැත්තෙන් බැලුවත් කසුනියක් අපි කියනවනේ පල ඇති රුකටනේ ගල් ගහන්නේ
2: හරියටම හරිනේ
1: එතකොට ඔයා කාගෙන් හරි ඊර්ෂ්‍යාව ලබනවනම් කවුරු හරි ඔයාට කතාවක් කියනවනම් අනේ මන්නම් කියන්නේ දුක් වෙන්න නෙමෙයි ඔයා සතුට වෙන්නයි ඕනේ මොකද එයා ගාව නැති හුඟක් දේව ඔයා ගාව තියෙනවා ඒකනේ එයා ඔච්චර වෙලාවක් කරන් තමන්ගේ කාලේ නාස්ති කරන් ඔයාට කතාවක් හදන්නේ
2: ඔයාට ඊර්ෂ්‍යා කරන්නේ ඉතින් ඒ නිසා ඊර්ෂ්‍යාවට පත්වෙන කෙනෙක් නම් සතුට වෙන්න නේ ඕනේ හිතලා බලන්න

0: ලෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ. ලෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ ලෙහන්සා නිවාඩුවක් සමරනකොට ඒ නිවාඩුව ඒගොල්ලොත් එක්ක සමරන තැනක්. දැන් ඒකනේ මේ දවස්වල අපි ඇති වෙනකන් ඒ නිවාඩුව ගත කරන්න අපේ ඇල්ෆා ස්ටුඩියෝ ටැලන්ටඩ් කට්ටියට හැකියා තියෙන දක්ෂතා තියෙන ලෙහන්සගේ නංගිල මල්ලි ලක්කලා අයිය ලොක්කෝටම අවස්ථාව තියලා තියෙන්නේ නේද?
1: ඕනේ ඒකට කරන්න ඕන දේ මං ආයෙ මතක් කරන්නම් කසුනියක් කි. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ නම ගම විස්තර ඔක්කෝම එක්ක ඔයාගේ ටැලන්ට් එක අපිට එවන්න 0711 95 95 95 කියන නම් දෙකට මතකතෝ ඇල්ෆා ස්ටුඩියෝ කියලා එවන්න. මොකද අපිට ගොඩාක් මැසේජස් එනවනේ. එතකොට අපිට වෙන් කළ අඳුර ගන්න ලේසි.
0: ඔයා ඉන්නේ ඇඹිලිපිටියද? ඔයා ඉන්නේ ගාල්ල මාතරද? හලාවතද? පුත්තලමද? මොන රාගලද? නූර් එළියද? ඉන්න මොන දිස්ත්‍රික්කයේද? ඉන්න මොන පළාතද? මොන ප්‍රදේශයේද? තංගල්ලද? ඉතින් ඒ කොහේ හිටියත් අපි නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔයාට අවස්ථාව දීලා තියෙන්නේ ඔයාගේ දක්ෂතාවේ රටට ලෝකෙට අරගෙන යන්න. ඔයත් බැබලෙන්න, රටත් බබලන්න. ඉන්න තැන ඔයාගේ බැබලෙනකොට ඒක කොච්චර ලස්සනයිද?

0: ZFM Alpha Studio with Cosini and Lehansa.
1: ZFM Alpha Studio වෙලාවුදේ 6යි විනාඩි 23යි.
2: මාස්ටර් ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
7: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
6: අම්මට ඒකත් ඇහුණා.
7: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
9: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: ඒ ප්‍රේමචන්ද්‍ර අත්තා නම සාත්‍රක පාටම අංශභාග වගේ ආවා. තෝහල එක්ක ගියා. ඒ පරික්ෂණ ටික කරලා ඉස්ක කපා කරක් ගෙදර ආවා. ඊට පස්සේ නෙක්ස්ට් එකේ කියන වුණා කමල් බන්දුර රෙද මහත්තයා ගැන. පහුවදාම ගියා එහෙ බෙහෙත් ගේ. පළවෙනි සැරේ බෙහෙත් ගෙනා දවස් 16ක. ගමන් වාර තුන් සැරේයි ගෙනාවේ. දැන් නම් ඉතින් අද තාත්තා ඉස්සරෝගේම හොඳට වැඩබල කරලා ඉන්නවා.
10: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
12: නිකිනිපුර පසළොස්වක පොහෝදා.
13: නෙත්තෆෙන් ශ්වේත පූජා. කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී.
12: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
13: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
12: අනුශාසකත්වය
13: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
12: බැතිපරදායකත්වය
13: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
12: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
14: FM 95, FM 94.8, NET-FM. NET-FM Alpha Studio.
15: Brought to you by...
16: Haride Haritani Naraganna. Vision Keha. Supahadili Dasunak Paripoorna Jeevitayak.
17: අමතක කරන්න එපා හොඳේ. ඔයයි මමයි අපි ඔක්කොම එකතු වෙන ඇල්ෆා ස්ටුඩියෝ පවුලත් අද ඉන්නේ විනෝද ගමනක. ඉතින් ඒ විනෝද ගමන යන ගමන් මුමුණෙන සින්දු ටිකයි මේ ඇහෙන්නේ. ඒ අන එන ගමන් අපි ඒ කාලෙ කරපු දේවල් හානේ. ඉතින් නේද අපිත් අනේ සින්දු කිව්වා. අපි කොච්චර තරඟවලට ගියාද යගුලිය විසි කරා මතකයිදේයි ඔයාට. එහෙම කියලා නේද පොඩි දෙයක් කතා කරමින් ඉතින් අපි අපේ ගමන යමු. අදවාගේ වැඩ ටික කරගමු. අත්‍යවශ්‍යම කටයුතු කරන අයට සුබ වේවා, ජය වේවා. අද ගමන් බිමන් ගිහිල්ල ඒ විනෝදයෙන් ඉන්න අයටත් සුබ වේවා, ජය වේවා. හොඳ සිහින් ඉන්න ඕන, පරිස්සමින් ඉන්න ඕන. සිහිය නැති වෙච්ච ගමන් ඉතින් චූටි චූටි අනතුරුත් වෙනවනේ. ඒකයි මේ නිතර නිතර කියන්නේ.

0: අපි හැමෝම ජීවිතේ කරන ලොකෝ වැරද්දක් තියනවා ලෙහන්සේ මොකක්ද කියලා දන්නවද?
1: අපි හැමෝම කරනවා.
0: අපි හැමෝම කරනවා. නොදැනුවත්වත් කරනවා, දැනුවත්වත් කරනවා. හරි. ගොඩාක් හිතන්න ඕන නෑ මම කියන්නයි යන්නේ. ජීවත් වෙන්න කලින් අපි ජීවිතේ ඉවර කරගන්නවා. අපි හිතනවා තව ටිකක් සල්ලි හම්බුනා නම් සතුටින් ඉන්නම්කෝ. තව ටිකක් ලස්සන වුණා නම් සතුටින් ඉන්නම්. තව ටිකක් හොඳ ජොබ් එකක් ලැබුණා නම් හොඳට ජීවත් වෙන්න තිබුණා. එහෙම එහෙම කියලා තව ටිකක් තව ටිකක් තව ටිකක් කියලා අපි නිතර හිතෙනවා. හැබැයි ලහන්සා, තව ටිකක් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. තව ටිකක් කවදාවත් එන්නෙත් නැහැ. ඔයාට එහෙම වෙලා තියෙනවා.
1: ඔව් කසුනියකි, අනිත් එක මම හිතනවා. හරිද දන්නේ? ඔය තව ටික ආවට පස්සේ අපි තව තව ටිකක් හොයනවා.
0: හරියටම හරි. ඉතින් දැන් අපි හිතමුකෝ අපි තව ටිකක් කියලා මොනා හරි රස බලන්න ගත්ත කියලා. ඉතින් ආයි තව ටිකක් ඒ වගේ. එතකොට ඔය තව ටිකක් ටිකක් කියලා බලාගෙන ඉන්නකොට අම්මා වයසට යනවා, තාත්තා මහන්සි වෙනවා, යාළුවෝ වෙනස් වෙනවා, අපි ආදරය කරන මිනිස්සු ඈත් වෙනවා. කාලය නිහඬව ලස්සනට ගෙවිලා යනවා. දවසක ලෙහන් අපිට ඉතිරි වෙන්නේ ජීවිතේ ලස්සනම මොහොතවල් විතරයි. ලස්සනම මොහොතවල් තිබුණේ අපි හිතාගෙන ඉන්න අලුත් ෆෝන් එකේ, ලොකු ලොකු සැලරි වල, එහෙම කියලා. හැබැයි ලස්සනම මොහොතවල් තිබුණේ හොඳට හිතලා බලන්න, අලුත් ෆෝන් එකේ නෙමෙයි, ලොකුම ලොකු සැලරි එකේ නෙමෙයි, අම්මා එක්ක බත් කාපු දවස්වල, යාළුවෝ එක්ක හිනා වුණ මොහොතවල් වල, පවුල් එක්ක ගත කරපු දවස්වල. අපි මේ දැන් අද ඔයා ඔයාගේ අම්මා තාත්තත් එක්ක මේ ගමනක් යනවා නම් ඒ ගමන තමයි දවසක ඔයාලට ලස්සනම මතකය වෙන්නේ. ඔයා යාළුවොත් එක්ක මොකක් හරි ලස්සන ෆොටෝ එකක් අරගෙන තියෙනවනම්, ඔයා ඒ කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ක්‍රීඩා ජයග්‍රහණ කරන්න තියෙනවනම්, මොනෝ හරි දේවල් කරන්න තියෙනවනම් ඔන්න ඔයාට මතක් වෙනවා. හානේ ඒ කාලේ කොච්චර ලස්සනද, ඒ මොහොතවල් වල මං කොච්චර ලස්සන කාලයක් භුක්ති විඳද. මම ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාව වෙලා හිටියනේ, ප්‍රධාන ශිෂ්‍ය නායිකයනේ මම. ඔන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන ලෙහන්ස, අපි හැමෝම ජීවිතය කියලා කියන්නේ ඇත්තටම ට්‍රිප් එකක්, ඇත්තටම ගමනක්. ඉතින් හැමදේම සර්ව සම්පූර්ණ වෙනකන් බලාගෙන හිටියොත් ඇත්තටම අපි පරාදයි. අපි සතුට කල් දැම්මුත් අපි පරාදයි. ආදරය කරන්න ඕන මිනිස්සුන්ට ඒ වෙලාවේ ආදරය කරන්න, ස්තුති කරන්න ඕන මිනිස්සුන්ට ඒ වෙලාවේ ස්තුති කරන්න. මොකද දන්නවද ලෙහන්සා, අපිට ආයි කවදාවත් මේ මොහොත එන්නේ නෑ. මේ ජීවත් වෙන දවස් කිහිපය, මේ කාලේ එන්නේ නෑ. අද වගේ දවසක් අපව කවදාවත් එන්නේ නෑ.
1: ඒක නම් ඇත්තටම හිතලා බලන්න ඕන දෙයක් තමයි කසුනියකි.
0: ඒ නිසා හොඳට හිතන්න ඔයා කොයි ලෝකෙ හිටියත්. අපි බර්ත්ඩේ විෂස් කියනවා. අපි බලමුකෝ අද 26 වෙනිදා කවුද අපේ රසම රස කේක් කෑල කන්නේ කියලා.
2: Alpha Studio with Kasuni and Lehansa.

0: කපමුද කපමුද එහෙනම් බර්ත්ඩේ කේක් එක
1: කපමු. අද කසුණියක් කසුණියක්ට මුලින්ම ඕනේ මාතරින් කේක් එකක්ද එහෙම නැත්නම් ගාලෙන් කේක් එකක්ද?
0: කොයි පැත්තෙන් ආවත් එකයි දකුණේනේ.
1: එහෙනම් අපි මුලින්ම ගාලට යන්. ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ 11 වසර ඉගෙන ගන්න සිහස් මේනක අධ්‍යාපනයේ 16 වෙනි උපන්දිනය සමරනවා. පවුල හැමෝම සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපිට කියලා තියෙනවා. ඊට පස්සේ අද අපේ මාතර පුංචිගේ උපන්දිනේ හැපි බර්ත්ඩේ පුංචි කියලා මෙන්න කොළඹින් චූටි පුතා විශ් කරනවා. ගම්පහ යසෝදරා බාලිකා විද්‍යාලයේ අමීෂා කාංචනාගේ උපන්දිනෙත් අද. ඊට පස්සේ කසුණියක් අපිට එවලා තියෙනවා අවීෂා අද මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් සඳලි චිරන්යාගේ උපන්දිනේ කියලා. හැපි බර්ත්ඩේ සඳලි. ඔන්න ඊට පස්සේ චූටි බබෙකුත් අද උපන්දිනය සමරනවා. බ්‍රේනි කිඩ්ස් පෙර පාසල ඉගෙන ගන්න ශ්‍රේයා දිහස්යා බබා එයාගේ 5 වෙනි උපන්දිනය අද සමරනවා.
0: ඉතින් මේ හැමෝටම සුබ වේවා, ජය වේවා. අද උපන්දිනය සමරන හැමෝම අපි ආදරෙන් මතක් කරනවා NetFM Alpha Studio එකේ. ගොඩක් අය අපේ චාරිකාවත් එක්ක එකතු වෙලා තිබුණ, විනෝද ගමනත් එක්ක එකතු වෙලා තිබුණා. කටේ කියලා තියෙනවා ඒගොල්ලන් ඉන්නේ කොහෙද අපිවත් දාගන්න කියලා. මේ මොකද්ද මේ කියන්නේ?
1: මේ ඔයාලා කොහෙද විනෝද ගමන යන්නේ? මම ගාල්ලෙන් ගන්න මතක ඇතුව.
0: අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මහත්තයෝ.
1: එන ගමන් ඉන්නේ ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
0: ඔව්, මේ මොනා හරි කන්නත් ලෑස්ති කරගන්න හොඳේ. මේ කට්ටිය අර අපි කියපු එකටත් ගොඩක් කමෙන්ට්ස් එවලා තිබුණා ලෙහන්ස. දැන් ඔය මම කිව්වනේ සමහරු ව්‍යාපාර කටයුතු කරනවා, සමහරු වෙන රටවල තමන්ගේ රැකියා කටයුතු කරනවා නේ. සමහරු අනේ ආදරණීය ගෘහණියෝ ගෙදර වැඩ කියලා කියන්නේ ඒක ලොකු වැඩ කොටසක් නේ. ඉතින් මේ හැමෝම අපි ආදරෙන් මතක් කරනවා. අම්මල තාත්තලා, අපි ඇල්ෆා ස්ටුඩියෝ අහන දරුවෝ, මේ ඔක්කොම. ඉතින් ඔගොල්ලෝ හැමෝම අපිට ලොකු ආශිර්වාදයක්. රැප් බෝය එවලා තියෙනවා නේද රැප් එකක්?
1: ඔව්, අපි ඒක කියමුද කසුණියක්?
0: මොකද කියන්නේ නේ රැප් එකක් වගේම පටන් ගමු බලන්න.
1: කවුරුත් වෙන්න ආස නැ, වෙන්න ආසයි මම මන්ම. තියදි පියාපත් ඉන්නපා ඔය තටු හකුලුවන්. ඇහුවොත් තහඳ මේ ප්‍රෝග්‍රම් එක ඇල්ෆා නම්. හැරිලා බලද්දි පරපුරක් සෑදී ඇත ගුණ නැනවන්.
0: කම්මෝන් කම්මෝන්. මේ සිංදුවත් කියන්නේ වගේ එකක්. ගොරි ගොරි මුකුඩේ කල කල ශෂුමා කාල කාල නෙමේ. ඒකේ මේ ලස්සන තේරුමක් තියෙනවනේ. ඔය දැක්කනේ?
1: ඔව්, මම සර්ච් කරලා බැලුවා. ඒකේ තියෙන්නේ wearing black sunglasses on a glowing face කියලා.
0: සුදු පැහැති මුහුණේ කළු පැහැති සංග්ලාස් දෙකක් තියෙනවා. කළු පැහැති සංග්ලාස් දෙකෙන් වටේම බලනවා.

0: ඉතින් කොහොමද ඇල්ෆා ස්ටුඩියෝ විනෝද ගමන?
1: ඔන්න කසුනියක් දැන් අපි ට්‍රිප් එක ගාල්ලටත් යනවා, නුවරටත් පොඩ්ඩක් යන්න වෙන පාටක් තියෙන්නේ.
0: මෙහෙමයි ඉතින් මේ යන ට්‍රිප් එක නම් කවදාවත් අමතක නොවන, කවදාවත් ඉවර නොවන ට්‍රිප් එකක් නේද? මේ අපේ පවුලි ට්‍රිප් එක නේ ඇල්ෆා ස්ටුඩියෝ පවුලි. ඉතින් ඔයාට ජය වේවා, සුබ වේවා. අපි හමු වෙමු හෙට පොය දවස. ශ්‍රීත පූජා මේ හැමදේම තියෙනවා නෙත් එක්ක මින් FM 95.4. අද නිවාඩුව ඔයා ඉන්න තැන සතුටින් පරිස්සමින් සමරන්න. මම කසනේ,
1: මම ලෙහන්ස.

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனி அண்ட் லெஹான்சா. ஒபகல சேவைய அகையமின் ஒபே அநாகத்திய சமிமத் கரமின் ஒபே விஸ்ராம வெட்டுப்பட்ட லபின இகலம நாய முதல தென் DFCC கரு சருவெதின் ரோபியல் லக்ஷ எகசிய விசக் தக்வா உபரிம நாய முதலக் சமக வசர பாலவக் தக்வா ஸ்தாவர சகனதாயி பொலி அனுபாத்தையக் யடதே லபாகண்ண வெடி விஸ்தர 0112352 அமதா ஹோ லங்கம பிஹிட்டி DFCC பேங்கு சாகாவின் கொண்டேசி அதாலவே DFCC பேங்குவ ஒபே வர்தனியட.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
6: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
7: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672.
8: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747-31-33-540.
9: මොනවද තාත්තේ ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
10: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
0: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරු සරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
11: FM 95 FM 94.8
12: Net FM Divine Pura
13: උදැස්ස 9:45

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්නේ.

0: අප්ඩේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-7672.
2: යුත් එකවාට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් සිදුරුම් ගිනුම.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 26 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙත් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
3: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල 22ට පක්ෂවත් තවත් පෙත්සම්. මාලිමාවෙන් නීතිඥ සංගමයට ප්‍රශ්නයක්. කෙහෙල්බද්දර පද්මේ බූසේ රඳවයි. බස්ලලිත්ගේ කප්පම් සහ තර්ජන ගැන පොලිසියෙන් අලුත් විමර්ශනයක්. මුල් පෙළ නැතිව හෝ සජබ එජාප දෙවන පෙළ එක්වීමේ සූදානමක. අමරිකාවේ තීරුබදු හමුවේ කැනඩාවෙන් ප්‍රබල ආර්ථික ප්‍රතිප්‍රහාරයක්. ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්මදින සැමරුම හෙවත් මිලාදුන් නබි සැමරුම අදට යෙදී තිබෙනවා. ඒ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතර පක්ෂව තවත් පෙත්සම් ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වනවා. ඒ ඇතුළු පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් මහත් බැතියන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්මදින සැමරුම හෙවත් මිලාදුන් නබි සැමරුම අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයක දැක්වෙන්නේ සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීම පරමාර්ථ කරගත් මෙය හුදු උත්සවයකට එහා ගිය ගැඹුරු ආධ්‍යාත්මික හැඩගැස්මක් අපේක්ෂා කෙරෙන සැමරුමක් බවයි. අන්ධකාරයෙන් ආලෝකයේ වෙත කැඳවාගෙන යනු පිණිස අසීමිත ඉවසීමේ සහ දයානුකම්පාවේ මාවත හෙලිපෙහෙලි කළ මුහම්මද් නබිතුමා මනුෂ්‍ය වර්ගයා වෙත එදා මෙදාතුර පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූවරයෙක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. වසර 23ක් පුරා උන්වහන්සේ අභිමුඛ වූ අනේකවිධ කම්කටොළු සහ සිදුකළ අසමසම පරිත්‍යාගවල පරමාර්ථය වූයේ සාමය, සහෝදරත්වය, පාරිශුද්ධභාවය, විශ්වසනීයත්වය සහ යුක්තිය රජයන යහපත් සමාජයක් ගොඩනැගීමයි. නීතියේ ආධිපත්‍ය රජයන යුක්තිගරුක සහ සියලු දෙනාට සමානව සලකන රටක් සහ සහජීවන සමාජයක් බිහිකරලීමේ අපගේ අපේක්ෂාව යථාවත් කරගැනීමට අවැසි මඟ පෙන්වීම නබිතුමන්ගේ දර්ශනයෙන් නොමදව සැපයන බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙණවියද මිලාදුන් නබි සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. නබිනායක තුමාණන්ගේ ජන්මදිනය සමරන මෙම ශුද්ධ වූ මොහොතේ ගෝලීය යුද වාතාවරණයන්ගෙන් මිදී සාමය රජයන ලෝකයක් බිහිවේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරන බවයි අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් පණිවිඩයේ දක්වා ඇත්තේ. එසේම ලෝවපුරා යුද්ධයේ ක්‍රූරත්වයෙන් සහ පීඩාවෙන් බැටකන අවතෙන් වූ සහ වේදනාවට පත් වූ සියලුම ජනතාවට සාමය උදාවේවා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනා විය යුතු බවද එම සුබපැතුම් පණිවිඩයේ සඳහන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතර පක්ෂව තවත් පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. රජේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතර සහය පළ කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
0: විශේෂම පාර්ලිමේන්තු ඇතුළේ ඇතැම් මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් අග්‍රවිෂකාරවරයා විවේචනය කරලා අදහස් ප්‍රකාශ කරා. ඒක ස්ථාවර නියෝගවලට පටහැනි. එහෙම විවේචනයක් කරන එක සම්බන්ධයෙන් අත්වශයෙන්ම නීතිඥ සංගමය ඉස්සරහට ඇවිල්ලා ඒ වෙනුවෙන් කතා කරන්න ඕන. අධිකරණයේ ස්වාධීනත්වයට කරන ලද තර්ජනයක් ඒක. දැන් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ සමහර අය කියනවා අධිකරණයේ ස්වාධීනත්වයට පහරක් එල්ල වෙලා තියෙනවා කියලා. නමුත් අපි කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙලා තියෙන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නෙවෙයි, එළියේ කතා කරන ඇතැම් පදනම් විරහිත කතාවල. දැන් නීතිඥ සංගමයේ කියන්න ඕන ඇත්තටම මේ අග්‍රවිෂයකාරවරයා පදනම් විරහිතව විවේචනය කිරීම ඇතුලේ ඔවුන්ගේ ස්ථාවරය. අපි දන්න විදිහට අග්‍රවිෂයකාරවරයාව පදනම් විරහිතව විවේචනයක් එළිය කරන්නත් බෑ, පාර්ලිමේන්තුව ඇතුලේ කරන්නත් බෑ.
4: රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රබල මද්‍රව්‍ය චාවාරම් කරුවෙකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරාහිවත් කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තිබීමට පියවරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ දැඩි ආරක්ෂාවක් මැදේ ඔහු එම බන්ධනාගාරයට රැගෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ඔහු විශේෂ ගණයේ අපරාධකරුවා රඳවා තිබෙන කොටසේ රඳවා ඇති බවයි වාර්තා වුණේ. ඔහු එහි තනි සිරමැදිරියක රඳවා සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවා. කෙසේ වෙතත් ඉදිරියේදී කෙහෙල් බද්දර පද්මේ වෙනත් බන්ධනාගාරයක රැඳවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා. රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි කෙහෙල් බද්දර පද්මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම් මහතා එහිදී නියෝග කළේ එම සැකකරු සැප්තැම්බර් මස 3 දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමටයි. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බැවින් මෙම සැකකරු වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසටයි. කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
5: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන්ච ඇසේකර. බස් ලලිත් නම් සංවිධානාත්මක අපරාධකරු. ලලිත් කණ්ණංගර කියලා තමයි ඔහු හැඳින්වුවේ. ඔහුගේ අන්වර්ථ නාමය තමයි බස් ලලිත්. මේ බස් ලලිත් නම් වූ සංවිධානාත්මක අපරාධකරු පහුගිය දාතනම් ගොඩගත්තා. ඔහු ලංකාවට අරගෙන ආවා ඊයේ උදේ. මේක අහලා අතුරුගිරිය, හංවැල්ල, මීගොඩ වගේ පැත්තේ අය රතිඤ්ඤ පත්තු කරා කියලා තමයි වාර්තාවන්. වැඩේ කියන්නේ පොලිසිය දැනගෙන තියෙන රතිඤ්ඤ පත්තු කරාට පස්සේ. ඇයි මේ මිනිස්සු රතිඤ්ඤ පත්තු කරේ? මොකද්ද හේතුව? මොකටද මොකක්ද අරමුණ කියලා ගොඩක් අය මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. පොලිසියෙන් අහපුවාම පොලිසිය කියන්නේ ඔවුන් දන්නෙත් නෑ මොකටද රතිඤ්ඤ පත්තු කළේ කියලා. හැබැයි රතිඤ්ඤ පත්තු කරන්න හේතුවක් තියෙන්න ඕනේ. ඒ ගැන හොයලා බලනවා කියලා තමයි කියන්නේ. වාර්තා වෙන විදිහට මේ බස් ලලිත් නැමැති පුද්ගලයා තර්ජනය කිරීම, කප්පම් ගැනීම වගේ දේවල් වලට ගොඩක් සම්බන්ධ පුද්ගලෙක්. ඒ වගේම මේ පැත්තේ අයට අතුරුගිරිය, හංවැල්ල, මීගොඩ වගේ පැත්තේ අයට ගොඩක් කරදර කරපු සංවිධානාත්මක අපරාධකරුවෙකු විදිහ තමයි ඔහුව සැලකෙන්නේ. ඔහුත් ඉන්නේ මේ වෙද්දි මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාෂයේ. ඒ කියන්නේ ශිරාන් බාසික් එක්කමයි ඉන්නේ. සිනේ ඩීඑච්චි රොන්මල් කොඩිතුවක්කු තමයි පරීක්ෂණ කරගෙන යන්නේ. ඉතින් බස් ලලිත් මිනීමැරුම්, කප්පම් ගැනීම වගේ දේවල් වලට සම්බන්ධ බව ඒ වගේම තමයි ශිරාන් බාසික් සම්බන්ධව පහුගිය දවස්වල ගොඩක් තොරතුරු වාර්තා වුණා. ඔහු සම්බන්ධව මේ දවස්වල පරීක්ෂණ කරගෙන යනවා. ඔහුවත් රඳවගෙන ඉන්නේ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාෂයේ. මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාෂයේ සිදු කරන මූලික පරීක්ෂණ වලට අවශ්‍ය පුද්ගලයන් කිහිප දෙනෙකුත් ඉන්නවා. විශේෂයෙන්ම ශිරාන් බාසික්ක මේ ගනුදෙනු වල සම්බන්ධයි. කළු සල්ලි සිදු කරපු අය, විවිධ දේපළ මිලදී ගත්තු අය, මුදල් ගනුදෙනු කරපු අය. මේ අතරින් ප්‍රධානතම පුද්ගලෙක් බවට සැලකෙන්නේ අර පහුගිය දවසක, පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ටියුෂන් ගුරුවරයෙක් ඉන්නවනේ. විද්‍යාව උගන්වපු ගුරුවරයෙක් විශේෂම ජනප්‍රිය වුණේ ඔහුගේ දක්ෂකම හින්දන මේ විද්‍යා පේපරක පන්නලි වරලා ප්‍රශ්නයක් වෙලා ලොකු ආන්දෝලනයක් ඇති වෙලා ඔහුගේ ඒ පේපරකට ඔහු අතනංගුවට පත් වෙලා බන්ධනාගාරගත වෙලා බන්ධනාගාරයේදී ශිරාන් බාසික් හම්බෙලා ශිරාන් බාසික් එක්ක පස්සේ ඔහුගේ සමීපතම පුද්ගලෙක් බවට පත් වෙලා ටියුෂන් උත් අතෑරලා ශිරාන් බාසික්ගේ ව්‍යාපාරයෙන් බලාගෙන හිටියා කියලා කියන්නේ පොටල් එහෙම. ඉතින් මේ පුද්ගලයා මේ ටියුෂන් ගුරුවරයා කලක් ටියුෂන් කරපු මේ ගුරුවරයා මේ පුද්ගලයාව අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා මේ ශිරාන් බාසික්ගේ සිදු කරන පරීක්ෂණ වලට විශේෂයෙන්ම ඔහුගේ මූල්‍ය කටයුතු සිදු කළා කියලා කියන්නේ මේ පුද්ගලයා. ඒ වගේම ඔහුගේ හොටෙල් සම්බන්ධලු සිදු කළ කටයුතු කළා කියලා කියන්නේ මේ පුද්ගලයා. ඉතින් ඔහු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලටත් ඒ කියන්නේ ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලටත් මේ ගුරුවරයා අවශ්‍ය පුද්ගලෙක් බවට පත් වෙලා ඉඳලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ පරීක්ෂණ කණ්ඩායම ඔහු සොයමින් ඉන්නවා ඔහුට එල්ල වෙලා තිබෙන චෝදනා දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. ඔහු අතුරුදන්. ඔහු හොයාගන්න දෙයක් නැහැ. ඔහු ආගියතක් නැහැ කියලා තමයි පරීක්ෂණ කණ්ඩායම කියන්නේ. ඉතින් ඔහුවත් හොයාගන්න මේ වෙද්දි පරීක්ෂණ කණ්ඩායම වෙනම උත්සාහයක නිරත වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි කියන සූදානම් වන්නේ දේශපාලන කතාවක්. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දිගටම කතා වුණානේ එකතු වෙයි කියලා. හැබැයි ගිය අවුරුද්ද මේ කතාව ගියාට උත්තරයක් ආවේ නැහැ. ඒ කියන්නේ එකතුවක් සිද්ධ වුණේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් වෙලා තිබ්බා කවුද නායකයා කියන එක. ඒක මැද්දට පැනලා මේක කඩාකප්පල් වුණා කියලා කියනවා. පක්ෂ දෙකේම හිටියා මේකට අකමැති අය. ඒ වගේම තමයි ලොක්කන්ට ගොඩක් සමීප අයත් මේ ගැන කතා කරේ නැහැ එකතු වීම සම්බන්ධයෙන් කියලා තමයි කියන්නේ. දැන් අලුත් කතාව තමයි නායකව දෙන්න එකතු වෙන්නේ නැත්නම් එකතු වෙන කැමති නැත්නම් පක්ෂ දෙකේම දෙවන තුන්වන පෙලේ කට්ටිය එකතු වෙලා අලුතෙන් ගමනක් යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ කට්ටිය පහුගිය දවස්වල මේ සම්බන්ධයෙන් කතා වෙලා තිනවා. ඒගොල්ලෝ කියලා තියෙන්නේ ලොක්කෝ එකතු වෙන්නේ නැත්නම් අපි එකතු වෙනවා. අපි එකතු වෙන්නේ නැතුව අපිට ගමනක් නැහැ. අපිට ඉස්සරහට යන්න විදිහක් නැහැ. පළොම් පෙලේ කෙසේ වෙතත් දෙක හෝ තුන එකතු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් එකතු වෙලා ගමනක් යන්න. කවුද එතකොට නායකයා කියලා ප්‍රශ්නයක් මතුනොත් නායකයා එතකොට ඒ වෙලාවට බලා ගන්නවා. දෙවන පෙලෙන් හරි තුන්වන පෙලෙන් හරි අපි නායකයෙක් හොයා ගන්නවා කියලා තමයි කට්ටිය ඒ වෙලාවේ කතා වෙලා තියෙන්නේ. හෙලේ මහා ගායිකාව නැත්නම් මහා පොළොවෙන් උපන් ගායිකාව නන්දා මාලනියගේ අභාවය පහුගිය සතියේම හැමෝගෙම සිත් කම්පා කරපු සිද්ධියක් බවට පත් වුණා. විශේෂයෙන්ම පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුව අපවත් වීමේ සිද්ධියෙන් පස්සේ තමයි ඉතාමත් කෙටි කාලයක් තුළ තමයි නන්දා මාලනියන්ගේ අභාවයත් වාර්තා වුණේ. ඉතින් මේ අභාවය අහලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් බොහෝ සෙයින්ම සංවේදී වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නන්දා මාලනිය බොහොම සමීපව ඇසුරු කළ කෙනෙක් හැටියට තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිව රැස්සලකන්නේ. ඉතින් මේ සමීපතාවය තමන් එක්ක දේශපාලන කටයුතු වලට අනිකුත් දේවල් වලට සම්බන්ධ වෙලා කටයුතු කරපු සැහැණ අතීතයක් තියෙන මේ අතීතයත් මතක් වෙලා ජනාධිපතිවරයා සංවේදී වුණා කියලා තමයි දේශපාලන අභ්‍යන්තර ආරක්ෂි මාර්ග කියන්නේ. විශේෂම ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන වැඩේටත් අවමංගල කටයුතු වලට ජනාධිපතිවරයා මෙදිහත් වෙලා කටයුතු කළා තියෙනවා. ඉතින් ආණ්ඩුවේ ගොඩක් අය මළගෙදර ගියා. විපක්ෂයේත් ගොඩක් අය මළගෙදර ගියා. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ කට්ටිය මේ අවමංගල උත්සවයට සම්බන්ධ වුණා. ඉතින් ඒ අතරතුරේදී නන්දා මාලනියන්ගේ හත් දවසේ දානමය පින්කම අද පැවැත්වීමටත් නියමිතව තියෙනවා කියලා තමයි පවුලේ අභ්‍යන්තර ආරක්ෂි මාර්ග වලින් කියන්නේ. ඒ අපි කිව්වේ 26 වෙනිදා. කණින් කොණින් ඇසුණු කතා සමග අපි යලිත් හමුයි.
6: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
4: මන්නාරම් ද්‍රෝණියේ මේ වසරේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ බලශක්ති සහ ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී මේ එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා
7: ගෑස් සහ තෙල් ගවේෂණය පිළිබඳ ඉතිහාසයේ විවිධ කාලවල අපි අහලා තියෙනවා. නමුත් ඒවා යථාර්ථයක් බවට පත් කරන්න ජාතියක් හැදීරට අසමත්. අද දවසේ අපිට පුළුවන්කම ලැබුණා ලෝකයේ මේ ක්ෂේත්‍රයේ ඉන්න විවිධ ආයතනයන් ආරාධනා කරන්න, මේ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආරාධනා කරන්න. මේ ගමන අපි ඉතාමත්ම විනිවිදභාවයේ පෙට්‍රෝලියම් ඇක්ට් එකට අනුව කිසිම බලපෑමකින් තොරව සියලුම සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
4: අමරිකා එක්සත් ජනපදයේ විසින් පණවන ලද වෙළඳ බදුවලට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අමරිකා එක්සත් ජනපදයේ විසින් පණවන ලද තීරු බදුවලට පිළිතුරු ලෙස අමරිකානු භාණ්ඩ සඳහා කැනේඩියානු ඩොලර් බිලියන 27.6ක එනම් අමරිකානු ඩොලර් මිලියන 19.9ක දැඩි ප්‍රතිතීරු බදු පැනවීමටයි කැනඩාව තීරණය කර තිබෙන්නේ. දෙරටතර පැවති වෙළඳ සාකච්ඡා අසාර්ථක වීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් පණවන ලද බදුවලට එරෙහිව මෙම පියවරගත් බව කැනඩා මුදල් හා කර්මාන්ත අමාත්‍යවරුන් නිවේදනය කළා. කැනඩා අගමැති මාක් කානි සඳහන් කළේ අමරිකාවේ මෙම පියවරට ඩොලරයට ඩොලරයක් ලෙසම ප්‍රතිචාර දක්වන බවයි. ලබන සැප්තැම්බර් 8 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති මෙම නව තීරු බදු යටතේ ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 700කට වැඩි ප්‍රමාණයකට 15%, 25% සහ 50% දක්වා වූ බදු අනුපාත යටත් කෙරෙනවා. මෙලෙස බදුවලට ලක්වන භාණ්ඩ අතරට යකඩ, කිරි නිෂ්පාදන, ලී සහ කඩදාසි, විදුලි උපකරණ, කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර, රෝපලාවන්‍ය ද්‍රව්‍ය වැනි භාණ්ඩ රැසක් අයත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: FM 95, FM 94.8, Net FM, Divine Pura.
11: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
12: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
13: Good morning. උදේ 7:03 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town.
2: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක. හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේස් එක රුපියල් 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ස් 13.22.
6: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: ඩාම්රෝ වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම ඩාම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන්කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
10: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
11: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
12: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්ම තමයි.
13: ඕ ඉතින්
12: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.

0: Good morning හැමෝටම උදේ 7යි විනාඩි 11යි Good morning නුව
1: Good morning
0: කොහොමද ඉතින්
1: සතුටින් ඉන්නවා අද බොහොම නිමාඩු දවසක් නේද අපේ මුස්ලිම් මිතුරන්ට ඉතාමත් සුවිශේෂී දවසක් ඉතින් හැම කෙනාටම අපි මේ සුබ දවසක් කියන ගමන්ම මේ අද නබීතුමාගේ උපන්දිනය දවසනේ ඉතින් අපේ බොහොමයක් මුස්ලිම්වරු ඔක්කොම නෙමේ බොහොමයක් මුස්ලිම්වරු අද එතුමාගේ මේ දිනය සමරනවා ලංකාවෙත් අද නිමාඩු දවසක් ඉතින් මම දැන් නබි මොහමඩ් නබි එතුමා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ අපි එතුමා ගැන දන්නවා ඉතින් හැබැයි මේ එතුමාගේ උපන්දිනය මේ විශේෂයෙන්ම බහුතරයක් සුන්නි මුස්ලිම්වරු ඉන්න රටවල් වල තමයි සමරන්නේ හැබැයි සුන්නි වුණත් අද දිනේ නිමාඩු දිනයක්වත් නොවන මුස්ලිම් රටවලුත් තියෙනවා දැන් කටාර් වල සෞදි අරාබි හැම අද දවස එහෙම විශේෂ නිමාඩු දවසක් නෙමෙයි ඔවුන් අද ලොකුවට ඒක සමරන්නේ ඒකම දැන් ෂියා මුස්ලිම්වරු මේ සමහරලාවට අද දවස නෙමෙයි ඊට තව දවස් පහක් හයක් එහාට මෙහාට වෙලා සමරනවා දැන් නත්තල් දිනේ වුණත් අපි නත්තලට අපි කියනවානේ මේ ලෝකවාසී සියලු දෙනාටම සුබ නත්තලක් වේවා කියලා. ඇත්තටම ක්‍රිස්තියානි ලෝකේ ගත්තත් දෙසැම්බර් 25 නත්තල සමරන්නේ කිතුණුවන් එක්තරා පිරිසක් විතරයි. විශේෂයෙන් රුසියාව, ඒ කියන්නේ ඕතඩොක්ස් කතෝලිකයෝ ඉන්න සහ ඊට අයිති පෙරදිග ක්‍රිස්තියානි සභාවන් මේ ඇත්තටම නත්තල සමරන්නේ ජනවාරි මාසේ. ජනවාරි මාසෙ තමයි සමරන්නේ. හැබැයි ක්‍රිස්තියානි ලෝකේ බහුතරයක් දෙසැම්බර් 25 සමරනවා වගේම සුන්නි මුස්ලිම්වරු ඉන්න රටවල් වල මුස්ලිම්වරු අද මේ නබිතුමාගේ උපන්දිනය සමරනවා. ඉතින් දැන් ලංකාවේ ගත්තොත් ලංකාවෙත් බහුතරයක් ඉන්නේ සුන්නි මුස්ලිම්වරු. ෂියා මුස්ලිම්වරු ඉතාමත් කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන් ෂියා මුස්ලිම්වරු ලංකාවට ආවයි කියලා කියන්නේ මැද පෙරදිග රැකියාවල් වලට අපේ උදවිය යන්න ගත්තාන් පස්සේ. නැත්තම් බහුතරයක් කාලයක් 100%ක්ම වගේ අපේ රටේ හිටියේ සුන්නි මුස්ලිම්වරු තමයි. ඉතින් කෙසේ වෙතත් අද මේ අපේ මුස්ලිම් සහෝදරවරුන්ට වගේම ලෝකයටත් ඉතාමත් වැදගත් දවසක්. මොකද නබීතුමා ගෙනාපු දර්ශනය මේ තුල විශාල අධ්‍යාත්මික කාරණා ගැබ්බ වෙලා තියෙනවා. ඉතින් අපි ඕනම ආවිල්ලා සලාම් සලකුණ මේ ඉතින් බොහෝ දෙනෙක්ට වැදගත් වෙනවා. කුරානයේ ඉතාමත් ලස්සන දේවල් අපේ ජීවිතයට කියලා තියෙනවා. ඉතින් අද විශේෂයෙන්ම මේ අපේ මුස්ලිම් සහෝදරවරු කරුණාව, සාමය, අනුකම්පාව, යුක්තිය, දුප්පුතුන්ට උපකාර කිරීම, අනාගතයන් රකබලා ගැනීම, මේ සමාජයේ අසාධාරණකම් වලට එරෙහිවීම, අසල්වැසියන් ගැන හොයලා බැලීම කියන විශේෂ කාරණාවල යෙදෙනවා. අද ආගමික සුපුරුදු විදිහටම ආගමික කටයුතු, කුරානයේ විශේෂ පාඨයන් කියවීම, ප්‍රශංසා ගීහ, ආගමික කාව්‍යයන් කියීම, දානමාන දීම වගේ දේවල් වලින් අද නබීතුමාගේ උපන්දිනේ මුස්ලිම් ලෝකය මේ සමරනවා. ඉතින් සමරන මුස්ලිම් ලෝකයටත් සමහරලාට ඉදිරි දවස්වලදී සමරන්න නියමිත මුස්ලිම් ලෝකයටත් එහෙම ලොකුවට අරගන්න නැතුව ඇතැම් මුස්ලිම් කණ්ඩායම් ඉන්නවා අද දිනේ එච්චරම තකන් නැතුව ඉන්න උදවිය. ඉතින් ඒ කාට වුණත් මේ විශිෂ්ට ශාස්ත්‍රවරයාගේ උපන්දිනේ ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මම හිතන්නේ මුස්ලිම් ලෝකයටත් ලෝකයටත් මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ තමයි
2: සාමය.
1: ඉතින් සාමය උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද අපි නිමාඩු පාඩුවේ ඉන්න ඔබ වෙනුවෙන් පටන්

ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: එල්බී රන් අය තමයි මගේ හයිය.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD Sealion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sealion 5 Smart Drive Smart Savings. බිද්වා 111-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: කීරස් එළවලු පළතුරු වල නැව් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කීල්ස් නැව් බවයි අඩුම මිලයි.
3: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 25යි ඇල්ගොතාවුමේ වෙලාව.
1: ඔව් 7:25 වෙනකොට මතක් කරන්න ඕනේ අපි අද සුවිශේෂී මේ කෙනෙක් එක්ක අද නිමාඩු දවසේ ඔබ ගෙදර ඉන්න දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ දැන් අර මහජන උපයෝගිතා කොමිසම පහුගිය දවස්වල පහුගිය දවස්වල ඊයේ පෙරේදා මේ අලුත් මිල ගණන් පිළිබඳව සඳහන් කළානේ මේ ඉදිරියට විශේෂයෙන් මෙනේ ලිනෝ තත්ත්වයට අටක් හැටියට මුහුණ දෙන්නේ කොහොමද ඊළඟට දැන් ඔබේ ගෙදර විශේෂයෙන් මේක වහලේ උඩ සූර්යාව තියන් ඉන්නවනම් නේද
2: පැනල් තියන්
1: ඉන්නවනම් තියාගන්න බලාපොරොත්තු වෙනවනම් අද දිගටම ඇල්ගොටවුන් අහගෙන ඉන්න කොයි වෙලාවේ හරි අපි ඔය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම
2: අනිවාර්යයෙන්ම
1: හැම කෙනාටම වැදගත් වෙයි. දැන් තියන අය බලා හිතනවා දැන් ගාන අඩු වෙනවද කියලා, ගහන්න යන අය කල්පනා කරනවා ගහලා තේරුමක් වෙයිද කියලා. ඉතින් ඔය ඔක්කොටම උත්තර අරන් අපි අද දවස තුල ඇල්ගොටවුන් නේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
2: අන්න ඒ නිසා දිගටම FM 94.95 net FM ඇල්ගොටවුන් අහන් ඉන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. නිවාඩු පාඩුවේ ගෙදට්ටලා මේ බොහොම වැදගත් සාකච්ඡාවකට ඔයාලට සවන් දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒව ගැන හිතන්න ඕන. අපි කිව්වනේ බලශක්ති අර්බුදයන් එන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා ඉස්සරහට.
1: දැන් මං හිතන්නේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. හැම තැනම දැන් සීනි කිලෝ එකක් ගන්න ගියත් සීනි කිලෝ ගණන් නම් ගන්න එපා කියලා අපි කියන්නේ. වැරදි භාණ්ඩයක් උදේ පාන්දරම කියුනේ. මොකද අපි මේ ජීවිතෙන් අයින් කරගන්න ඕනේ ආහාරය මම හිතන්නේ සීනි.
2: සීනිනේ.
1: ඔව් අපි විශාල වියදමක් සීනි ගේන්න වියදම් කරනවා. සීනි කාල ලැබු වුණාම ආයෙ විශාල වියදමක් බෙහෙත් ගේන්න වියදම් කරනවා.
2: ඔව්
1: හරිද? ඉතින් හරි ඒ දෙක පැත්තකින් තියන්නකෝ. ඔයාගේ ජීවිතේ කොච්චර ජොලියද නියම් කියන්නේ, කොච්චර සතුටින් ගෙවන්න පුළුවන් දේවල්ද, රසවත් දේවල්ද මේ සීනි හින්දා නැති වෙන්නේ. ඉතින් සීනි කිලෝ නෙමෙයි අපි හිතමු මොනවා හරි පළතුරු
2: හරි
1: නේද?
2: ඔකේ
1: එහෙම හිතන්නකෝ නේ. මේ එහෙම හිතලා මේ මොනවාද වැදගත් වෙයි අපි කරන කතා බහ.
2: ඔව්
1: මේ අද දවස.
2: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඒකින්ද අපිත් එක්ක ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි දැන් ඔයාලට මතක් කරන්න ඕන මේ නිවාඩු පාඩුවේ මේ වෙලාවේ ගෙදරට වෙලා ඉන්නවන් නම් ව්‍යාපාරයක් කරන විදිහ ගැන කල්පනා කර නම් ඉන්නේ. හරිද? එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාට මේ වෙලාවේ නිවාඩු තියෙන්න විදිහක් නැහැ. අපි නිවාඩුනාට ඔයාගේ වැඩේ යනවා. ඔයා මේ වෙලාවෙත් ඔයාගේ ඕන කරන දේවල් ටික එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, මස් මාළු වෙන්න පුළුවන්, රටේ කොහේ හරි කොනකට ප්‍රවාහණය කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්තම් ප්‍රවාහණය කරමින් ඉන්නා වෙන්නත් පුළුවන්. එහෙම තියනවනේ ව්‍යාපාර, අපි කියන්නේ අර අයිඩියාස් කියලා, අදහස් කියලා. ඉතින් ඒ හැම දෙයකටම ගැළපෙන විදිහට ඔයාට හරියටම හරියන ප්‍රවාහන මාධ්‍යයක් ගැන තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. ඔයා මේ ගොඩබිමින් ප්‍රවාහන මාධ්‍ය ගොඩබිම නම් ඔයාට ගැළපෙනම වාහනේ තමයි ඩීමෝ බට්ටා කියලා කියන්නේ. අද ඊයක නෙමෙයි අවුරුදු 20ක් පුරාවට ලංකාවේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨය, කියන්නේ මහ පරිමාණ ව්‍යාපාර වෙන්න පුළුවන්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙන්න පුළුවන්, අලුත්ම ස්ටාර්ට්අප්ස් වෙන්න පුළුවන්, මේ හැමෝටම අත දුන්නු වාහනයක් තමයි ඩීමෝ බට්ටා කියලා කියන්නේ.
1: ඒ විතරක් නෙමෙයි මුළු පවුලම නෙමෙයි අහල පහල ඔක්කොම
2: ඉයලාගෙන
1: පහල ගෙදර උඩ ගෙදර බිම ගෙදර යටි ඔය තියෙන ඔක්කොම කට්ටියව දාගෙන වන්දනා ගමනක් ගිහිල්ලා සාදුකාර දීලා පින් අනුමෝදන් කළා වේ ඩීමෝ බට්ටට පින් සෙද්දෙන්න
2: මල්ලි නැන්නේ කට්ටිය වෙසබ් බලන්න ගියේ, ඒ වගේ වන්දනා ගමන් ගියේ,
1: මියුසිකල් ෂෝ බලන්න ගියේ,
2: නාන්න
1: ගියේ.
2: ආයෙත් ඩීමෝ බට්ටා එක තමයි අවුරුදු 20ක් පුරාවට ලංකාවේ අපිත් එක්ක ඉන්නවා. ඉතින් ටාටා විශ්වාසයත් එක්ක තමයි ඩීමෝ බට්ට ලංකාවට එන්නේ. ඒ වගේමයි ඩීමෝ විශ්වාසය අවුරුදු 65ක් පුරාවට අපිත් එක්ක ඉන්න බ්‍රෑන්ඩ් එකක් ඩීමෝ කියලා කියන්නේ. ඉතින් දැන් ඔන්න ඔයාට තාමත් ඩීමෝ බට්ට එකක් අලුතෙන්ම ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඩීමෝ වෙතින්. හරිම ලේසි. ආයේ ලොකුවට මේ මහන්සි වෙන්න ඕනේ නැහැ. හොට්ලයින් නම්බර් එකක් තියෙනවා 1388 1380ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඩීමෝ බට්ට ගැන වැඩි විස්තර දැනගන්න. දැන් ඇයි මේ අපි මේ ඩීමෝ බට්ටෙක්ම ගන්න කියන්නේ කියන එකට මං හිතන්නේ වැඩිපුර පැහැදිලි කිරීම ඕනේ කියලා. මොකද ඒ තරමටම ලංකාවේ මේ අහන් ඉන්න ඔයාලා හැමෝම ඩීමෝ බට්ටව දන්නවා, දැගලා තියෙනවා. ගෙදර නැතත් ඩීමෝ බට්ටෙක්ගේ රවුමක් ගිය නැති කෙනෙක් හොයාගන්න මං හිතන්නේ ලේසි වෙයි කියලා. ඒ කියන්නේ තමන්ගේ ගෙදර වාහනයක් නැතත් අපි දන්නවා ඔය මේ නුවා කිව්වා වගේ වන්දනා ගමන් වෙන්න පුළුවන්, වෙසබ් බලන්න වෙන්න පුළුවන්, යාළුවෝ සෙට් වෙලා ගිය ට්‍රිප් වෙන්න පුළුවන්, ඕන දුරක පරිස්සමට ගිහිල්ලා ආපු වාහනයක් තමයි ඩීමෝ බට්ට කියලා කියන්නේ. ඉතින් දැන් මෙහෙමයි. හරිද? මේ ඩීමෝ සේවා මධ්‍යස්ථාන තියෙනවා ලංකාව පුරාම 18කට වැඩි ප්‍රමාණයක්.
0: ඕකේ.
2: ඊට පස්සේ මොකද්ද වාහනවල එන ඊළඟ ප්‍රශ්නේ? ජෙනුවින් ස්පෙයාපාර්ට්ස්. ස්පෙයාපාර්ට්ස් නෙමෙයි. ජෙනුවින් ස්පෙයාපාර්ට්ස්. හරිද? ඉතින් ඩීමෝ බට්ටට ඕන කරන ජෙනුවින් ස්පෙයාපාර්ට්ස් ගන්න තැන් බලයලත් නියෝජිතයින් ලංකා පුරාම ඉන්නවා 600කට වඩා.
0: රයිට්.
2: එතකොට හිතා ගන්න පුළුවන් කොහේ කොහොම ගමනක් ගියත් ඔයා අතරමං වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන වාහනේ එන්ජින් අලුත් වැඩියාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ටින්කරින් එකක්, පේන්ටින් එකක් වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකක් වෙලා ඕන කරන රිපෙයර් එකක් කරගන්න වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔයාට එකම වහලක් යටින් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ඩීමෝ බට්ටා අවුරුදු 20ක් පුරාවට ලංකාවේ මහා පාරවල් වල රජ යන්නේ. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා දැනුත් ඩීමෝ බට්ටා එකක් ගන්න වාගේ ව්‍යාපාරයට. අපි කිව්වනේ මේ වෙලාවට කල්පනා කරනවා වෙන්න පුළුවන් මගේ ව්‍යාපාරය කොහොමද මම තව ටිකක් එක්ස්පෑන්ඩ් කරන්න කියලා. දැනට මම මේ ටික කවර් කරනවා කොහොමද තව පළාත් දෙක තුනක්, ඩිස්ත්‍රික්ක දෙක තුනක් කවර් කරගන්න කියලා කල්පනා කර කර ඉන්නවා ඇති. ඉතින් ඔයාගේ ව්‍යාපාර වැඩ කටයුතු වගේම අනිත් පැත්තෙන් ඔයාගේ පවුලේ ගමනාගමන පහසුකම් මේ හැම දෙෙම එකපාර කරගන්න පුළුවන්. අපි අර කිව්වේ ඩුවල් පර්පස් වාහනයක් තමයි ඩීමෝ බට්ටා කියලා කියන්නේ. ඉතින් 1380ට කෝල් එකක් ගන්න, කෝල් එකක් අරගෙන බට්ටා ගැන වැඩි විස්තර දැනගෙන ඔයාගේ ඩීමෝ බට්ටට ඕඩර් එකක් දාන්න දෙන්න.
0: හරි, ඕඩර් එකක් දාන්න කියලා එහෙනම් මතක් කරනවා. ඒත් එක මතක් කරනවා ඔයාට සාමාන්‍යයෙන් අචී මේ අපි මේ අපේ ලයිෆ් එකේ එක්තරා අවධියකදී අපි ඉස්සරහා ප්ලෑන් කරනවානේ. එතකොට අපි තියාගන්නවා අපිට ෆික්ස් ඩිපොසිට් එක නේ, අපිට අවශ්‍ය වියදම් වලට වියදම් කරලා ෆික්ස් ඩිපොසිට් එකක් අපි හැමෝම වගේ
2: දානවා.
0: ඒ මොකක් හරි ඉමර්ජෙන්සි එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජීවිතේ වැදගත් අවස්ථාවකට පාවිච්චි කරන්න කියලා හිතන්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සිම්ප්ලි ඉතුරු කරන්න වෙන්න පුළුවන්.
2: වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඔයාට යන්න කියලා CDB එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් දාන්න, FD එකක් දාලා බලන්න. ඔයා හිතන්නේ නැති වෙලාවක ඔයාට මේකේ වටිනාකම දැනෙන්න පටන් ගනී. ඒ වගේම තමයි දැන් ස්ථාවර තැන්පතුවක් දාන්න ගියාට පස්සේ මේකේ පොලි අනුපාතය, ඉන්ට්‍රස්ට් රේට් එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයා CDB එකට ගියොත් ඔයාට 10%ක් දක්වා පොලි අනුපාතයකට ඔයාගේ ස්ථාවර තැන්පතුව දාන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඊළඟට 10%ක් දෙනවා. ඒ වගේ කතා ඔක්කොම කිව්වට පස්සේ අපේ ඔළුවට එන දේ තමයි CDB එකට ඒ හැකියාව තියෙනවද?
0: කොහොමද 10%ක් දෙන්නේ?
2: කොහොමද මගේ ස්ථාවර තැන්පතුවට මේ අගය දෙන්නේ? මේක රැක ගන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා. ඒව ගැන හැම වෙලේම අපි චෙක් කරන්න ඕන. අපි හැම වෙලේම වඩ මතක් කරනවා net fm අහනවා නම්, ඔය algo town අහනවා නම් background check කරන්න දැනගෙන ඉන්න ඕන. background check නොකර එහෙම අපි කියන්නේ ගිහිල්ලා හදිස්සියට එහෙම අත දාන්නේ.
0: ඒ දේවල් කරන්න හොඳ නැහැ.
2: ඒක මට දාන්න දෙන්නෙත් නැහැ අපි. ඒක නිසා තමයි වාට කියන්නේ මේ CDB කියලා කියන්නේ ලංකාවේ සිවුවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය.
0: රයිට්.
2: නන් බැංකින් සෙක්ට් එකේ සිවුවන විශාලතම ආයතනය තමයි CDB කියලා කියන්නේ. ඉතින් බය නැතුව වාට ගිහිල්ලා ආගේ ස්ථාවර තැන්පතුව දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අවුරුදු 30ක් පුරාවට මේ මූල්‍ය ශාස්ත්‍රයේ ගනුදෙනු කරන ආයතනය. දශක 3කට වැඩි කාලයක් අපිව දන්න අපිත් එක්ක ගනුදෙනු කරන ආයතනයක්. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න ස්ථාවර තැන්පතුව ගැන ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට 011 17388 388 011 17388 388. මේකට කතා කරලා ඔයාට ඔයාගේ FD ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. දැන් අපේ මේ වෙලාවේ ඉන්නවනේ වැඩිහිටි අම්මලා තාත්තලා ගෙවල් වල, ඒගොල්ලන්ට යන්න බැරි නම් ළඟම තියෙන බ්‍රාන්ච් එකට කෝල් එකක් දීලා ඒගොල්ලන්ගේ ඒජන්ට් කෙනෙක්ව ගේ ගාවටම ගෙන්න ගන්නත් පුළුවන්. ඒගොල්ලෝ අවිල්ල ඔයාගේ අවශ්‍යතාවය බලලා ඔයාගේ ස්ථාවර තැන්පතුව ඕපන් කරලා දෙයි. ඉතින් ඒ ඕන දෙයකට කතා කරන්න අපි අර කියපු නම්බර් එකට.
0: රයිට්. හරි, දැන් අචි මේ සමහරු ඉන්නවා මාර රසට
2: උයනවා.
0: සමහර ඉන්න මොන වැඩි දැම්මත් කෑමේ රසට එන්නේ නැහැ.
2: කොච්චර ගැටයන් දැම්මත් හරියන්නේ
0: නැහැ. හරියන්නේ නැහැ. ඉතින් ඒ මේ රසට උයන කට්ටිය ඉන්නානේ, ඒගොල්ලන්ගේ රහස මේ මැජික් එකක් නෙමෙයි. හරි අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ.
2: ingredients
0: පාවිච්චි කරන එක. එතකොට අපි දැන් හිතන්නකෝ ෆ්‍රයිඩ් රයිස් වගේ දෙයක් හදනවා නම්, මොන හරි තෙල් දාන දෙයක් හදනවා නම් තෙල් එකේ ක්වොලිටි එක, ඒකේ සුවඳ, ඒකේ රසය, මේක හරිම වැදගත් ෆයිනල් අවුට්පුට් එක.
2: අනිවාර්යයෙන්ම. ඔව්. ඒ කියන්නේ මේ සමහර සුවඳවල තියෙනවා, විශේෂයෙන්ම මේ තෙල් වල මේ කෑම එක උයද්දි තමයි මේ සුවඳ අපිට එන්නේ.
0: එන්නේ.
2: ඒක හරිම මේ අපි කියන්නේ ඔතෙන්ටික් සුවඳක්. අන්න වචනේ ඔතෙන්ටික් ගතිය. දැන් මේ අද නිවාඩු දවසනේ, ගෙදර පවුලේ ඔක්කොම එකට ඉන්න දවසනේ, පොඩි විශේෂයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්
0: නේ,
2: එහෙම ඉන්නවා අපේ දැන් අම්මලා නැන්දලා අක්කලා මේ වෙලාවේ ඒගොල්ලෝ තමයි කුස්සිය ආධිපත්‍ය පතුරවලා පොඩි විශේෂයක් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි දන්නවා එහෙම විශේෂයක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාගේ වෙන්න පුළුවන්. නැත්නම් හැමදාම එහෙම විශේෂයන් කරන ඔයාගේ වෙන්න පුළුවන්. එකම තේරීම තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ. ඉතින් අද ඊයක නෙමෙයි වසර ගණනාවක් පුරාවට ලංකාවේ ගෘහණියන්ගේ විශ්වාසය දිනාගත්තු ෆෝචුන් ඔයිල් දැන් ඔන්න වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. ඔයිල් වර්ග කිහිපයකින්. ඔයාලට කොකනට් ඔයිල් ගන්න පුළුවන්. අපි හැමෝම දන්න පොල් තෙල්. එහෙමත් නැත්නම් සන්ෆ්ලවර් ඔයිල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කුකින් ඔයිල් එහෙමත් නැත්නම් කෝන් ඔයිල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක අවශ්‍යතාවයට අනුව. අපි ගුවන් නිවාඩු දවස කියලා. නිවාඩු දවස කියන්නේ ඉතින් ඔය ගෙදර වෙන වෙන අමුතු අපි දන්නවනේ රෙසිපීස් try කරලා බලනවනේ. අන්න ඒකට ගැළපෙන විදියට ඔයාලට ඕන කරන තෙල් වර්ගයේ දැන් ෆෝචුන් ඔයිල් නම බ්‍රෑන්ඩ් එක යටතේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆෝචුන් ඔයිල් ගන්න කියලා අපි කියන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ෆෝචුන් ඔයිල් නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ යාළගේ තියෙන කර්මාන්ත ශාලාවල. අපි කියව ස්ටේට් ඔෆ් ආර්ට් ටෙක්නොලොජි කියලා. ඒ කියන්නේ මේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච අපි කියන්නේ නිෂ්පාදන පසුබිමක තමයි නැත්නම් යන්ත්‍රානුසාරයෙන් තමයි මේ දේවල් නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම තමයි මේවට මැනුෆැක්චර් ඩේට් එකක් තියෙනවා, එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා, අන්තර්ගතයන් මොනවද කියලා පැහැදිලිව දක්වලා තියෙනවා, මිල ගණන් දක්වලා තියෙනවා පැහැදිලිව. ඒකින්ද ඔයාට විශ්වාසනීයත්වය, ඔයාගේ පවුලේ අයගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන ආයෙ හිතන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ගන්න ෆෝචුන් ඔයිල් දැන් දිවයින පුරාම සිල්ලර වෙළඳසැල්වල, සොපිරි වෙළඳසැල්වල තියෙනවා. මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් ඔයාට මිල දී ගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය අනුව. රුපියල් 340 ඉඳලා පටන් ගන්නවා මිල ගණන්. ඒකින්ද අද නිවාඩු දවසනේ ගිහිල්ලා මේ තාම ෆෝචුන් ඔයිල් try කරලා නැත්නම් try කරලා බලන්න. මොකද දන්නවද 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක වෙන්නේ ෆෝචුන් ඔයිල් නිසා.
0: ඕකේ, අද නිවාඩු දවසේ YouTube එකේම තියෙන ඔක්කොම රෙසිපි ටික කුස්සියට ගේනවා කියලා අපි දන්නවා. ඒක නිසා ෆෝචුන් ඔයිල් අරගෙන ඇවිල්ලාම ඒ රෙසිපි ටික හදන්න කියලා වට මතක් කරනවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ එල්බී රන් අය තමයි මගේ හයිය කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
3: උදේ 7 විනාඩි 40යි දැන්
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
5: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
8: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
9: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
10: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
11: කවුද කැමති එක වෙන්න බිස්නස් කරන අපි එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ ඒකනේ ගොඩක් අය ටාට සුපර් ඒස් එකක්ම ගන්නෙ නඩත්තු ආඩුයි තෙල් කරනවා ඉහළයි සුව පහසුව උපරිමයි පහසු ගෙවීමේ ක්‍රම ආකර්ශනීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් ඒස් එකක් අදම බිස්නස් එකට ගන්න 13.80 අමතන්න බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් ඒස් 1
12: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
13: එන්න එන්න
14: ෂා පාරටම එනවා කෑමවල සුවඳ
13: රසත් එහෙම තමයි
14: ඔව් ඉතින්
13: ඔයාගේ කෑම හැමදාම රසයිනේ
14: මොකක්දනේ ඔයාගේ රහස
13: මම හැමදාම ගන්නේ Fortune oilනේ
14: ඉතින් මොකද්ද වෙනස
13: ක්වොලිටි එකම තමයි
14: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune oilනේ
13: ඇත්තම තමයි
0: FM 95.8 Net FM Divaina Pura

0: උදේ 7යි විනාඩි 47යි ඇල්ගොටාවුමේ වෙලාව.
1: හරි අපි මේ දැන් යන්නේ හෝමාගම පැත්තට.
0: රයිට්.
1: හරිද අපි කිව්වනේ අර නිවාඩු දවස ගෙදර කට්ටිය ඉන්නවා.
0: ඔව්.
1: එතකොට මේ ඉඩමක් කියන එක අපි කිව්වා ඊයේත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක්. ඒ කියන්නේ මේ වෙලාවේ ඔයාට ගියක් හදන්න ඕමනාවක් නොතියෙන්න පුළුවන්. ගෙදරක් තියෙනවා, ගෙදර කට්ටියත් බොහොම සතුටින් ඉන්නවා, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉඩමක් කියන එක නැත්තම් Tamanට කියලා ඉඩමක් අරන් දාන එක අනාගතේදී ඔයා හිතන්නේ දවසක ඔයාට ලොකු ආයෝජනයක් වෙනවා අනිවාර්යෙන්ම.
0: රයිට්.
1: ඒක නිසා තමයි අපි ඊයේත් මතක් කරා ලෝකයේ මේ වෙනකොට තියෙන දැවැන්ත සමාගම් ගණනාවකට තියෙන්නේ මේ සාරන් ඒ ආයතන හදන නිෂ්පාදනවල හරි සේවාවන්වල හරි වටිනාකම නෙමෙයි. එයාලගේ තියෙන ඇසෙට්ස් වල නැත්තම් වත්කම් වල ඉස්සරහින්ම තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන රියල් එස්ටේට් නැත්තම් ඉඩම් අයිති නැත්තම් වටිනාකම ප්‍රොපර්ටි එක. ලෝකයේ රටවල් පුරා නැත්තම් විවිධ මහද්වීපවල කොච්චර තමන්ට භූමිය අයිතියක් තියෙනවද? සමහර සමාගම් තියෙනවා ලෝකයේ වගේ දැවැන්ත ආයතන. එයාලගේ මේ බ්‍රාන්චස් තියෙන්නේ නැත්නම් එයාලගේ අවුට්ලට්ස් තියෙන්නේ. ඒවා ලෝකයේ තැන් තැන් වල එක එක රටවල ඒගොල්ලෝ දාලා තියෙනවා, ඕපන් කරලා තියෙනවා. ඒ අවුට්ලට් එක තියෙන භූමිය අයිති ඒගොල්ලන්ට. හිතන්න මේ වගේ රටවල් ගණනාවක අවුට්ලට් ගණනාවක එතකොට කීයක් නම් මේ විදිහ ඉඩම් අයිතියක් ඒගොල්ලන්ට තියෙනවද? ඒගොල්ලෝ මේවා තියාගෙන ඉන්නේ ඒවා දන්නවා ඉන්වෙස්ට්මන්ට් එකක්. එන්න එන්න ඉඩම් වල වටිනාකම වැඩි වෙනවා. ඕනම රටක එහෙම තමයි. මොකද අපි කියවන ඉඩම් කියන්නේ ලිමිටඩ් රිසෝස් එකක්. ඒ කියන්නේ හරිම සීමිත සම්පතක්. සම්පත් සීමිත වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි වාට කියන්නේ දැන් ප්‍රයිම් ගෲප් එක ඔන්න අරගෙන එනවා හෝමාගමින් ප්‍රයිම් ලොකේෂන් එකක් වා වෙනුවෙන්. හරියටම කියනවා නම් බෙරු කැටියෙන් තමයි මේ ලොකේෂන් එක වා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ජීවත් වෙන්න සුදුසු වටපිටාවක හැම පහසුකමක්ම එක්ක තැනකින් මේ විදිහට ඉඩමක් ඔයාට වෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒකේ වටිනාකම අනිවාර්යෙන්ම තව අවුරුදු 5කින් විතර, 5ක් යන්න ඕනෙත් නෑ, අවුරුදු 3කින් විතර මේ තියෙන වටිනාකමට වඩා දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔන්න හෝමාගම බෙරු කැටියෙන් මේ ප්‍රයිම් ලොකේෂන් එකකින් ඔයාගේ ඉඩම වෙන් කරගන්න පුළුවන් පර්චේස් එක රුපියල් 685,000 ඉදලා. හැබැයි එකපාර ගෙවන්න ඕනේ වෙන්නේ
0: නෑ.
1: ඉස්සෙල්ලම මේ මුළු වටිනාකම දෙනවා පර්චේස් එකක් විතරක් නෙමෙයිනේ ගන්නෙ.
0: තරම් හරියන්නේ
1: නැහැ. එහෙම බෑනේ.
2: වර්ගාඩි 270 ගානක්නේ පර්චේස් එකක් කියලා කියන්නේ.
1: එකක් කියලා කියන්නේ. එතකොට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා. එතකොට මේ මුළු වටිනාකමෙන් 140ක් ඉස්සෙල්ලා ගෙවන්න.
0: ඕකේ.
1: ඊට පස්සේ ඉතුරු 160 තියෙනවානේ. ඒක වාට මාස 24ක් පුරාවට, ඒ කියන්නේ අවුරුදු දෙකක කාලයක් පුරාවට පොලී රහිතව පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන් විදියට ප්‍රයිම් ගෲප් එක හදලා
2: දෙනවා. ලක්ෂ
1: පර්චේස් එකක් තියෙනවා ලක්ෂ 6 ඉදලා. 685,000 ඉදලා.
2: ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ දෙකයි ගානක් තමයි ඉස්සෙල්ල ගෙවන්න වෙන්නේ එක පච්චකරට.
1: ඒ කියන්නේ 140ක් ගත්තට පස්සේ
2: 40ක් ගත්තම්.
1: ඊට පස්සේ ඉතුරු ටික වාඩ තියෙන හිමින්සරේ ගෙවාගෙන යන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් මේ පහසුකම්. ඇයි මේක ප්‍රයිම් ලොකේෂන් එකක් වෙන්නේ කියන එක ගැනත් ඔයාලට කියන්න ඕන. කොට්ටාවට විනාඩි 15යි.
0: ඕකේ.
1: කොට්ටාවට ගියාට පස්සේ දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ.
0: කොට්ටාව කියන්නේ දැන් හබ් එකක් නේ.
1: හබ් එකක් වෙලා තියෙන නිසා කොට්ටාව මේ ඉස්සරහ ඩිවලොප් කරන්නේ ඒ විදිහටම තමයි.
2: දැන් හැම ප්‍රවාහන සේවයක්ම පටන් ගන්නෙ මාකුඹුරෙන්.
1: මාකුඹුරෙන්නේ. ඒ කියන්නේ කොටුවත් නෙමෙයි දැන්. කෙලින්ම කොට්ටා තමයි බේස් කරගෙන මාකුඹුර ඒ පැත්තෙන් තමයි යන්නේ ඔක්කොම. ඉතින් ඒ වගේම තමයි මාර්ග අංක 280129 බස් මාර්ගයට මීටර 400ක දුර රූට් එකට 280129.
0: ඒ
1: වගේම තමයි NSBM හරිත සරසවියට වගේම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5ක දුර. ඊට පස්සේ වටරැග දුම්රිය ස්ථානයට කිලෝමීටර 6යි. ඒ වගේම යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5න් වාට යන්න පුළුවන්. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීප දුරකින් තියෙන්නේ. ඊට අමතරව ඒ ටික ඔක්කොම තියෙනවා. ඊට අමතරව සුපිලි වෙළඳසැල් ඕනනම් එහෙම, සුපර් මාකට්ස් ඕනනම් එහෙම.
0: ඊට
1: පස්සේ රෝහල්, ඊට පස්සේ බැංකු පහසුකම්. මේ හැමදේම
0: ඒ ටිකනේ අපි කොහෙත් බලන්නේ.
1: බලන්නේ, ඒ කියන්නේ අර ඔක්කොම ටික හැරුණකොට මේ ටිකත් අපි බලනවනේ, බලාපොරොත්තු වෙනවනේ. ඉතින් ඒ හැම තැනකටම ඔයාට විනාඩි කිහිපයකින් ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා.
0: රයිට්.
1: ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න 13:22 නම්බරකින් මේ ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඊළඟට
1: ඔයාට පුළුවන් ඔයාගේ ඩීල් එක කතා කරගෙන, පර්චේස් කීයක් ගන්නවද කියලා කතා කරගෙන ගිහිල්ලා ඕනනම් බලලා ඔයාගේ ගනුදෙනුව සිද්ධ කරන්න බොහොම විශ්වාසනීය විදිහට කතා කරන්න 13:22 හොට්ලයින් එකට.
0: හරි. දැන් අචි දන්නවද මේ ඉස්සර අපි ගෙවල්වලට ගෙදර හැදුවාට පස්සේ ඔය හිතන විදිහට එක එක ජාතිය බඩු ගේනවා. බඩු ගෙනල්ලා ගෙදර පුරවනවා. හැබැයි දැන් මේ වෙස්ටර්න් ඉන්ෆ්ලුවන්ස් එකද සෝෂල් මීඩියාද කියලා හිතාගන්න බෑ. කොහොම හරි දැන් ගෙවල්වලට අර බිත්තියේ පාට මැච් කරලා ඊට පස්සේ බෙඩ්රූම් එකයි සාලේ ඔවා ගලපලා එහෙම තමයි දැන් ෆර්නිචර් ගේන්නේ.
1: ගේන්නේ. ඒ කියන්නේ මේ මම මේ ළඟදී වීඩියෝස් වගේක් දැක්කසාර සමහර දැන් අපේ පරණ ගෙවල් තියෙනවානේ අපේ මහ ගෙවල් වෙන්න පුළුවන් ඒවා ටිකක් පරණ විදියට මේ ස්ටයිල් එක ඒ ෆැෂන් එක වෙනස්නේ පරණ කාලේ විදියට තමයි පරණ තාලේ විදියට තමයි හදලා තියෙන්නේ ඒවෙත් ඉන්ටීරියර් එක දැන් වෙනස් කරනවා
0: අලුත් කරලා
1: අලුත් කාලෙට ගැලපෙන විදියට බිත්තිවල වර්ණය හරිම අර මිනිමල් විදියටනේ ලොකු වටනේ හරි අල්පෙච්ච විදියට තමයි හදන්නේ
0: ඒක තමයි සනීපයි
1: අහයට සනීපයි ඒ වගේම තමයි අපි වැඩ කරලා මහන්සි වෙලා ආවට පස්සේ බොහොම පහසුවෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් අපිට ඒ විවේකය දැනෙනවා ඒ පාටවල බිත්තිවල තියෙන අර බිත්ති හරි
0: නිස්කලංකයි.
1: ඉස්සර තියෙනවනේ එන්න අපි ඇස් කඩාගෙන යන පාටවල් ගානවනේ. දැන් එහෙම නැහැ. ඒක ලෝකේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. විවිධ අර වර්ණ කිහිපයක් තියෙනවා. ඒවා තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඉන්ටීරියර් එකට. ඉතින් ඒ විතරක් නෙමෙයි ඉන්ටීරියර් එක ගිවුවට පස්සේ ඉන්ටීරියර් එකේ භාවිතා වෙන දේවල්.
0: රයිට්.
1: සෝෆා සෙට් එක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය අල්මාරි, පුටු, මේස, නිදන කාමර, කට්ටල ඔය ඔක්කොම ඉන්ටීරියර් එකට අදාළයිනේ. ඉතින් ඒවත් ඔන්න ඔයාට අලුත් තාලෙට අලුත් විදියට ගැලපෙන විදියට මිලදී ගන්න පුළුවන් තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ. මොකද දම්රෝ එකේ මේ මිඩිය සේල් පටන් අරගෙන තියෙනවා.
0: රයිට්.
1: ඔයාට මෙන්න මේ දේවල් විශේෂ ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නිදන කාමර කට්ටල. අන්න කට්ටල. ඒ වචනේ මතක තියාගන්න.
0: කට්ටල.
1: ඒ කියන්නේ මේ අල්මාරියක් විතරක් හරි ඇඳක් විතරක් හරි නෙමෙයි. මුළු නිදන කාමරේම සෙටප් එකක් විදියට ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඩිස්කවුන්ට් එක යන්න දම්රෝ එකට. ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා රුපියල් 34,000 ඉඳලා. ඊට පස්සේ අපි කිව්වා සෝෆා ගැන සෝෆා මාදලින් රුපියල් 69,000 ඉඳලා පටන් ගන්නවා. ඊට පස්සේ කෑම් මේස කට්ටල තියෙනවා රුපියල් 87,000 ඉඳලා. ඒ වගේම තමයි ඔයාට ඔෆිස් ස්පේස් එකක් තියෙනවා නම් ඔයාගේ ගෙදරම කාර්යාලයක් තියෙනවා නම් ඒකත් ඔයා අප්ඩේට් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් කාර්යාල මේස තියෙනවා ඔයාට රුපියල් 15,000 ඉඳලා.
0: ඊට
1: පස්සේ කාර්යාලීය පුටු තියෙනවා රුපියල් 9,900 ඉඳලා. මේ විදිහට ඔයාට ඕන කරන ගෘහ භාණ්ඩ ඕනම දෙයක් ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න පුළුවන්. මොකද දම්රෝ මීඩිය සේල් මේ වෙනකොට යන නිසා ලංකාව පුරාම දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙන 160කට වැඩි ප්‍රමාණයක් වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාරක් තියෙනවා. මේ ඕනම තැනකින් ඔයාට අපි මේ කියපු ඩිස්කවුන්ට් අත්විඳින්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි. අපි යනවා සින්දුවක් අහන්න. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ නිමාඩු දාසේ අද කටි ඉන්නවනේ ගෙදර හැමෝම හොඳට අහගන්න. මේ ඉම්බිරිසාව වුණ වගේ පොඩි පොඩි ලෙඩ තියෙනවා නම් මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන මෙල්ඩෝල් එකක් බොන්න වගේ හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්. ගෙදර අර මං කිව්වේ කුසියේ අර ජනෙල් ගැට්ට වෙන්න
1: පුළුවන්.
0: ඔෆිස් ස්පේස් එකේ වෙන්න පුළුවන්. අතේ දුරින් තියාගන්න මෙල්ඩෝල් කාඩ් එක ඔයාටික් මං සහනයක් හම්බෙනවා. හැබැයි උණු වගේ දේවල් දවස් 4කට වඩා තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියලා මතක් කරනවා.
2: ඔව් ඒකම අද අටෙන් පස්සේ අපේ විශේෂ සාකච්ඡාව. ඔයාගේ විදුලි බිල, කරන්ට් බිල
1: මේ වෙලාවේ ඔළුවේ අමාරුවට ලොකු
2: හේතුවක් කියලා තියෙනවා. අද ඉඳන් වෙනස්කම් ගැන කතා කරන්න මහජන උපයෝගිතා කොමිසම එනවා අද ඇල්ගෝටවුමට.

0: FM 95 94.8 Net FM Divainapura
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
5: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
6: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල් ම තමයි
7: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
0: FM 95. FM 94.8. Net FM.
11: උදේ 8:00 විනාඩියේ කයිදන්නේ.

0: අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුළත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලුගුණ අනාවැකිය දැක්වෙන්නේ. අනුරාධපුර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි. අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතින ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මීළඟ නිත් නිවුස් පෙරවරුණ වේට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM

0: Nu de atai mina di hatai algo chama me velava api ave ape devenin paeta
1: hari api kiwwa me paedi api bohoma me wedagat karanawan kihipayak gana katha karanawa kiyala
0: yeah.
1: හැබැයි එහෙම කියපු ගමන් කතා කරන්නේ නැහැ. ඒක හිමින් සැරේ එන්න ඕනේ තන්ට. ඇත්තටම මේ පුනර්ජනනීය බලශක්තිය. නැත්තම් අපි ඔය කියන මේ renewable energy sources
0: කියන
1: එක නැවත නැවත අපිට ජනනය කරන්න පුළුවන් බලශක්ති ප්‍රබවයන් ගැන.
0: ඔකේ.
1: මේ වෙනකොට මුළු ලෝකෙම මේ සාර කතා කරමින් තමයි ඉන්නේ. අපි දන්නවා මේ දැන් 2030 වෙනකොට ලෝකයට තියෙනවා ඉලක්ක කිහිපයක්. තිරසාර ඉලක්ක කියලා. ওই ඉලක්කවලත් එකක් තමයි පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන එක ඉලක්කවලට යන එක. ඊට පස්සේ අපි දවසක් කිව්වා මතක ඇති මේ නොවා ජර්මනිය 2035 වෙනකොට සම්පූර්ණයෙන්ම තමන්ගේ රට ඉලෙක්ට්‍රික් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: yes.
1: සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් වලින් දුවන රටක් බවට පත් කරන්න.
2: ඉලෙක්ට්‍රික් කියලා කියන්නේ ඉතින් විවිධ විදිහට ඉලෙක්ට්‍රික් කරන්න පුළුවන්.
1: කරන්න පුළුවන්. ඔව්.
2: හැබැයි පුනර්ජනනීය බලශක්තියෙන් නැත්නම් ඔය තෙල් දහනය කළත් පුළුවන් නේ කරන්න.
1: ඔව්. ඒ කියන්නේ තෙල් දහනය කරලා ඒ ජෙනරේටර්ස් වලින් ටර්බයින් කරකවල මේ විදුලිය ජනනය කරනවා වෙනුවට ඔය තියෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රබව හුලං වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්න මේ කතා කරන සෝලර් පවර් එක වෙන්න පුළුවන්. මේ දේවල් වලින් රටක් බලගන්වන්න ඒගොල්ලෝ සලසන සකස් කරමින් ඉන්නවා.
2: අපෙත් 2030 දී 70%ක් පුනර්ජනන බලශක්තියෙන් බලශක්තිය නියපදවන්න තමයි ඉලක්ක ගත වෙලා
1: තියෙන්නේ.
2: ඉතින් ඒක කරන්න පුළුවන්ද? ඔක්කොටම වැඩිය දැන් ඔබේ දැන්ටමත් ගහගෙන තියෙන වහල උඩ තියෙන සෝලා පද්ධතිය. දැන් මාසයකට හම්බ වෙන ගාණ අඩු වෙනවද? නැත්තම් ග්‍රිඩ් එකට ගන්න නැද්ද? ආය සෝලා හයි කරගන්න බැරිද? මේ ඔය වගේ දහසකුත් ප්‍රශ්න තියෙනවානේ.
1: ඔව් අර බැටරි
2: විදුලි බිල කවද්ද දැන් වැඩි වෙන්නේ? මාස 6න් 6ට වැඩි වෙන්න ඕනේ.
1: වැඩි වෙන්න ඕනේ. එතකොට මේ දැන් මේ ලෝකේ තියෙන තත්ත්වයන් කොහොමද ඒකට බලපාන්නේ?
2: සමා වෙන්න වැරදි වචනයක් පාවිච්චි කරා හෑන්ඩ්සාඩ් වලින් ඉවත් කරන්න මේ
1: සංශෝධනය විය යුතුයි.
2: ඔව්. වැඩි වෙන්න නෙමෙයි මේ සංශෝධනය වෙන්නයි
1: ඕනේ. සංශෝධනය වෙන්නයි ඕනේ.
2: මොකද වැඩි කිව්ව හැටියට අක්කාර වැඩි කරලා කට්ටි
1: පොඩි මේ ඇමෙන්ඩ්මන්ට් එකක්
2: ගන්න විතරයි ඕනේ.
1: වැඩි වෙන්නේ නැහැ. හරිද? ඒක හරියට කියන්න ඕන නැත්තම් එහෙම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ කාරණා ගොඩක් තියෙනවා දැන් මේ ලෝකේ තියෙන යුද්ධත් එක්ක අපි ඊයේත් කිව්වා අරහෙන් හෝමූස් වහලා මෙහෙට තෙල් එන්නේ නැහැ. ලෝකයේ රටවල් බලශක්තිය සම්බන්ධ ලොකු අර්බුද ගණනාවකට මුහුණ දීලා ඉන්නවා. ඒ වගේම තමයි මේ වෙනකොට ඇමරිකාව ඉරානය කෙරෙහි තියෙබ්බ අර සැන්ෂන්ස් ටික ආර්ථික සම්බාධක ටික තවත් වැඩි කරලා තියෙනවා.
0: රයිට්.
1: දැවැන්ත විදියට වැඩි කරලා තියෙනවා. නාවල් බ්ලොකේඩ් එකක් දාලා තියෙනවා. ඉරානයේ වරායවන්

0: තෙල් නැතුව ගියොත් එතනට කොහොමද බලපාන්නේ? ඊට පස්සේ මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගැන අපි කතා කරනවා. ඉස්සරහට කොයි කොයි තැන්වල බලාගාරෙයිද? සමහර බලාගාර හැදුනේ නැහැ, ඒවා වැහිලා ගියා. එහෙම මොකද උනේ? මොනාදී කතා ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැමදේම අපේ මේ රටේ අනාගතයට, අපේ අනාගතයට සෑහෙන්න වටිනවා. මොකද ඉතින් මේ ලෝකෙම ඉස්සරහට යද්දී අපිට ආපස්සට යන්න බෑනේ ගල්යුගයට. ඒකින්ද අපි ඒ ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන කතා කරද්දී දැන් මේ ඉලෙක්ට්‍රිසිටි එක නැත්තම් මේ ඉන්ධන වෙනුවට බැටරියකින් දහවනේ වන ඉලෙක්ට්‍රික් වාහන කියන එක ලෝකයේ ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. අපි ඒවට කියනවා ඉලෙක්ට්‍රොනික් වෙහිකල්ස් නැත්තම් EV වෙහිකල්ස් කියලා. ඉලෙක්ට්‍රොනික් වෙහිකල්ස් අස්සෙන් ගත්තට පස්සේ BYD කියන නම මේ වෙනකොට ලෝකයේ හැම රටකම හැම මාකට් එකක්ම ආක්‍රමණය කරලා ඉවරයි. ඒක නිසා තමයි
1: ආක්‍රමණය නෙමෙයි, ඒකට මම කියන හරි වචන අතික්‍රමණය කරලා
0: ඉවරයි. ඒ කියන්නේ අපි දැන් චීන විතරක් නෙමෙයි, අපි එදා කතා කරා චීන අලුතෙන් මිලදී ගන්න වාහන වලින් 50%ක්ම BYD තමයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් තමයි ඒගොල්ලෝ මිලදී ගන්න මේ වෙනකොට පෙළඹිලා තියෙන්නේ.
1: ඒ විතරක් නෙමෙයි, ඕස්ට්‍රේලියාවේ ඉන්න මිත්‍රයෝ කියනවා දැන් අහගෙනත් ඉන්නවා. මොකද ඕස්ට්‍රේලියාවේ අපේ මේ ලංකාවේ අරුණකොට net FM වැඩිපුරම අහගෙන ඉන්නේ ඕස්ට්‍රේලියාවෙත් මෙල්බන් වල තමයි. මෙල්බන් කියන්නේ නිකන් දැන් ඇත්තටම ලංකාවේ ජනගණත්වය ගත්තම කොළඹ තමයි ජනගණත්වය වැඩිම. තුන්වෙනියට ජනගණත්වය වැඩිම නුවර. එතකොට දෙවනියට ශ්‍රී ලාංකිකයන්ගේ ජනගණත්වය වැඩි මෙල්බන් වල. ඒ කියන්නේ කොළඹ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ඊළඟට මෙල්බන් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ඊළඟට නුවර ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ කියලා තමයි හයිරාකී එක හැදෙන්නේ.
0: ඉතින් එහෙම තමයි.
1: ඒත් BYD තමයිලු පාරවල් වල හැමතැනම දකින්න වෙන්නේ.
0: ඒක ඔච්චර මේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවද කියලා MCG එකේ මැච් එකක් ගහද්දි බලා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියා එක ඕස්ට්‍රේලියානුවන්ට වඩා ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. ඉතින් ඔයාටත් ඔන්න පුළුවන් ඔයාගේ රයිඩ් එක අප්ඩේට් කරගන්න BYD එක ෆුල් ඉලෙක්ට්‍රික් වගේම ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කියන වර්ෂන් දෙකෙන්ම දැන් BYD වාහන ලංකාවට ඇවිල්ලා තියෙනවා. පවුලයට පරිස්සමට ගමනක් යන්න නම් BYD Atto 1 එක තියෙනවා, Dolphin එක තියෙනවා, Atto 2 එක තියෙනවා. ඒ වගේම තමයි ඔයා SUV මොඩල් එකට කැමති කෙනෙක් නම් ඔයාට Atto 3 එක තියෙනවා, C-Lion series එකම තියෙනවා, C-Lion 5, 6 ඊට පස්සේ 8 මේ සීරීස් එකම තියෙනවා. ඒ වගේම තමයි Shark 6 එක තියෙනවා, pickup එකකට ඔයා කැමති කෙනෙක් නම්. ඒ වගේමයි සීල් එක තියෙනවා, sedan version එකකට කැමති කෙනෙක් නම්. ඉතින් මේ ඕන කෙනෙක්ට කැමති විදිහට ඔයා කැමති මොඩල් එකකින් BYD වාහන දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට. කොළඹ තියෙනවා, ගාල්ලේ තියෙනවා, නුවර තියෙනවා, කුරුණෑගල, මොරටුව තියෙනවා, ඊට පස්සේ යාපනය හම්බෙනවා, රත්නපුර, අම්පාර ළඟදි මොන්න මීගමුවටත් එනවා ශාඛාවක්. ඊට පස්සේ ඔයාට ඕන තැනකින් මේ විදිහට BYD වාහන ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට.
2: රයිට්.
0: ආයි කියන්න ඕනේද?
2: ආයි
0: කියන ගන්නේ ඉතින් මොකද දෙවෙනි පාර කිව්වේ නැත්තේ කියලා. ආයි කියන්නම්. එහෙනම් BYD එකට කෝල් එකක් දෙන්න 0112125125 නම්බරකින් ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශ්න ටික निराකරණය කරගන්න පුළුවන් BYD එකක් ගැන. ආයවට වේටින් ලිස්ට් වල ඉන්න ඕනෙත් නැහැ, නැව් වෙනකම් බලන් ඉන්න ඕනෙත් නැහැ. ගියා ඔයාලට කෙලින්ම අරගෙන ආයි ඩ්‍රයිව් කරගෙන ගෙදර යන්න පුළුවන්.
2: හරි. දැන් අපි සැරින් සැරේට මතක් කරන්නේ අද මේ නිවාඩු දවසක් හැමෝම ගෙදර ඉන්නේ කියලා.
0: අද තමයි වහල සුද්ධ කරන දවස.
2: හරියට හරි.
0: පීලි ටික බලන දවස.
2: කට්ටියට ගෙදර අඩුපාඩු පේන දවස තමයි ඔන්න අද.
0: අන්න හරි. දැන් මේ වෙලාවේ උඩ බලාගෙන ඉද්දී ඔයාලට පේනවා ඔයාගේ වහලේ පොඩි ක්‍රැක් එකක්
2: තියෙනවා.
0: තැන් තැන් වලින් සිදුරු වෙලා අර ඉර එළිය ලස්සන්ට වැටෙනවා. එහෙම ප්‍රශ්න ආවට පස්සේ වර්ධය තේරෙනවා, දන්නවා දැන් ඇවිල්ලා තියෙන වෙලාව මේ වහල ගැන තීරණයක් ගන්න කියලා. එහෙමත් නැත්නම් ආ අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඒත් ඔයා දන්නවා වහල ගහනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ලොකු වියදමක් යන වැඩක්. ඒ වියදම අපි කියන්නේ අර අනාගතය ගැන හිතලා ඒක අපතේ ගිය වියදමක් නොවන විදිහට ආයෝජනයක් වෙන විදිහට කරගන්න අපි දැනගන්න ඕනේ. මොකද ගයක් හදනවා කියලා කියන්නේ ආයෝජනයක්. ගයක් කියන්නේ තවදුරටත් වියදමක් නෙමෙයි. හැබැයි ඒක හරියට කරේ නැත්නම් වියදමක් බවට පත් වෙනවා. ඒක හින්දා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ඔය ගෙදරට දාන්න කියලා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නැත්නම් රයිනෝ ගැන කතා කරද්දී අවුරුදු 60ක් පුරාවට අපිත් එක්ක ඉන්න බ්‍රෑන්ඩ් එකක් තමයි රයිනෝ කියන්නේ. ඒ නිසාම තමයි අපිට ආපු ප්‍රශ්න දන්නව රයිනෝලා. ඒ කියන්නේ වහල ගහද්දී නැත්නම් වහලත් එක්ක ආපු ප්‍රශ්න මොනවද කියලා දන්නවා. ඒක අඳුනගෙන තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල අර යටට අලුතෙන්ම මේ මැටි ලේයර් එකක් දාලා ඉවලා
2: තියෙන්නේ.
0: මේ මැටි ලේයර් එක පේන්ට් එකක්වත් කෙමිකල් එකක්වත් මුකුත් නෙමෙයි. මේක ස්වාභාවික මැටි ලේයර් එකක්. ඒ කියන්නේ ඇත්තම මැටි ලේයර් එකක් තියෙන්නේ. මේක තියෙන නිසා ඔයාගේ ෂීට් එක රත් වුණා කියලා ගේ ඇතුළට රස්නේ දැනෙන්නේ
2: නැහැ. රස්නේ එන්නේ නැහැ.
0: ගේ ඇතුලේ කූල් එක සෑහෙන වෙලාවක් තියාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි අපි වාට කියන්නේ මේ ස්වාභාවික මැටි ලේයර් එකත් එක්ක එන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැන් ඉස්සරට වඩා සෑහෙන්න වෙනස්

0: කියලා. ඒ වගේම තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක් තියෙනවා. වතුර රැදෙන්නේ නැහැ. වතුර රැදෙන්නේ නැති නිසා අපි කියනවා ඔය ඇල්ගී වර්ග වෙන්න පුළුවන්, පාසි වර්ග වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්. ඒ දේවල් වර්ධනය වෙන්නෙත් නැහැ. ඔයාගේ වහල ගහපු පළවෙනි දවසේ අර අලුත් පිට තියෙන අලුත් පෙනුමට, ඒ පෙනුමට ඔයාට තව අවුරුදු 10ක් වුණත් තියාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ඔයා ගෙදර දාන්න කියලා මතක් කරනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 1396 නම්බරයකට. 1396
1: රයිට්. ඊට පස්සේ ඔයාට මතක් කරනවා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. කොහේ හරි තැනක් හොය හොය නම් හිටියේ ඔය එක එක තැන්වලට ඔයාගේ යාළුවා කියපු තැන වෙන්න පුළුවන්. අර එක එක තියෙනවනේ බොරු ආරංචි යන ඒවා තියෙනවනේ
0: යාළුවා කියපු තැන, නැත්නම් ඔය ෆේස්බුක් යද්දී ඔයාගේ ෆීඩ් එකට ආපු තැන. සමහර වෙලාවට ඔයාගේ ෆෝන් නම්බර් එකටත් මැසේජ් එනවා,
1: SMS එනවා,
0: SMS එනවා. අපි ගාව සල්ලි තැම්පත් කරන්න, අපෙන් ණයක් ගන්න,
1: මෙච්චර දෙනවා.
0: එහෙම එනවා. ඒ වගේ ඒවට අහුවෙන්න එපා. අපි ඒවට කියනවා ස්කෑම් කියලා. ස්කෑම් වලට අහුවෙන්න බෑ ඔයා. ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ යන්න CDB එකට කියලා. CDB කියලා කියන්නේ අවුරුදු 30ක් පුරාවට ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න ආයතනය. ඒ වගේම තමයි ලංකාවේ සිව්වන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය. ඒ වගේම තමයි අපි කියන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් තමයි CDB කියන්නේ. ඉතින් ස්ථාවර තැන්පතුවක් දානවා නම් ඔයා යන්න ඕන තැන තමයි CDB. ඔයාට වසරකට 15%ක් දක්වා වූ පොලි අනුපාතයකට ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න 01 187 388 නම්බෙකට. එහෙනම් අපි මේ ගීතය පුද කරනවා කාටද? ඇපල් මල් වගේ ඉන්න ගෑනු ළමයින්ට.
1: ෂා මරුණේ.
0: ඔව්, වාත්තු කරා වගේ.
1: මාත් එනවනේ කැටගරියකට.
0: මොකද
1: මාත් ඉන්ක්ලූඩ් වෙනානේ?
0: නෑ, එහෙම අපි එහෙනම් මම කෙලිම කියනනේ සාරට කියලා. සාරට නෙමෙයි.
1: ඕකේ.
0: මේක ගෑනු ළමයින්.
1: මමම සින්දුව දාගෙන
0: එක්ස්ක්ලූඩින් සාරා.

0: FM Anupaha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උදේ 8 විනාඩි 23යි දැන්.
5: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: Daily drive එකකට smart choice එකක් BYD Sealand 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealand 5 smart drive smart savings +12 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
7: Kirs එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
8: Kirs නැවුම් බවයි අඩුම මිලයි
9: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
10: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
11: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ
12: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
13: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
14: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
16: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
17: මෙල්වා එක ලංකාවේ එක.
18: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01112125125 අමතන්න.
19: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
0: FM 95 FM 94.8 Net FM Net FM I'll go down

0: උදේ 8 විනාඩි 26යි ඇල්ගොටෞමේ වෙලාව. අපි කිව්වා අපි වැදගත් සාකච්ඡාවකට යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා මේ පැයේ.
1: ඔව් විශේෂයෙන් ලංකාවේ මං හිතන්නේ දැන් විදුලියෙන් අපි හැම ගයක්ම 99%ක් 95%ක් වත් මම හිතන විදිහට අපි හැම කෙනාටම ගෙදරට විදුලිය තියෙනවා. එහෙම නැති තැනුත් තියෙනවා. කෙසේ වෙතත් ඉතින් අපි හරීම අවධානයෙන් ඉන්න කාරණයක් තමයි විදුලි බිල. අපේ ජීවිතයට විශාල වශයෙන් බලපාන දෙයක්. ඒකම දැන් පුනර්ජනනීය බලශක්තිය හින්දා හැම බොහෝ දෙනෙක් තමන්ගේ වහල මත සූර්ය පැනල කට්ටල සවි කරගෙන ඒකෙන් යම් කිසි ආකාරයක ආදායමක් ලබනවා. එක්කම තමන්ගේ බිල බිඳුවට සීරෝ කරගන්නවා. ඉතින් දැන් පෙරේදා මහජන උපයෝගිතා කොමිසම විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තිබිලා තියලා මේ අලුත් ක්‍රමවේදය පිළිබඳව මේ රටට හඳුන්වලා දුන්නා. ඉතින් මේකත් එක්ක රටේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් සූර්ය මේ පද්ධති නිවාසවල වහල මත සවි කරගෙන ඉන්න කට්ටිය, ඊටකට මේක මොනවාද ව්‍යාපෘතියක් විදිහට කරන කට්ටිය, තමන්ගේ ආදායම අහිමි වෙයිද, දැන් අපි හයි කරගත්ත සූර්ය පැනල වලට මොකද වෙන්නේ, ඊට පස්සේ අපිට දැන් හම් වෙන ගාණ හම් වෙන්නේ නැද්ද. ඉතින් ඔය වගේ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනකොට අපි මේ ප්‍රශ්න අත් කරපු මේ පිළිබඳ සාකච්ඡාව ඇති කරපු මහජන උපකිතා කොමිසමේ අයක්‍රම පිළිබඳ අධ්‍යක්ෂ හසංක කඹරගම මහත්තයාට එන්න කිව්වා උදෑසනම. ඔබතුමාට සුබ උදෑසනක්. ආයිබුවන්.
2: සුබ උදෑසන.
1: ඔව් අපි අතනින්ම පටන් ගමුකෝ. මේ දැන් හසංක මහත්මයා ගෙවල් විශාල ප්‍රමාණයක ලංකාවේ සූර්ය පැනල හයි කරගෙන තියෙනවානේ සැලක. කියන්නේ දැන් බොහෝ දෙනෙක්ගේ එක්තරා ආකාරයක හීනයක් තමයි ගෙදර මේ සූර්ය පැනල සවි කරගෙන ඉන්නේ, සවි කරගන්න හදන එක. දැන් සවි කරගෙන ඉන්න අය ග්‍රිඩ් එකට දීලා යම් කිසි ආකාරයක ආදායමක් ලබනවා. දැන් ඔබතුමල්ලා අද ඉඳන් නේද මේ 26 වෙනිදා ඉඳන් මම දැක්ක විදිහට මේක ඉම්ප්ලිමන්ට් වෙන්නේ. මේ සවි කරගෙන ඉන්න අයගේ ගාස්තුවල ඒගොල්ලෝ විදුලි බල මණ්ඩලයත් එක්ක ලෙකෝ එකත් එක්ක අස්සම් කරපු ගියුසුම් වල තියෙන ගාස්තුව අද ඉඳන් වෙනස් වෙනවද?
2: නැහැ. දැනට සවි කරගෙන තිබෙන කට්ටියගේ ඒගොල්ලෝ ඇග්‍රීමෙන්ට් එකක්, ඒ කියන්නේ ගිවිසුමකට එළඹිලා තියෙන්නේ සීබ එකත් එක්ක හරි ඔබ කිව්වාගේ ලෙකෝ එකත් එක්ක හරි. ගිවිසුමකට එළඹුණ අයගේ ගාස්තුවේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අපි මෙතන අලුතෙන් හඳුන්වා දීලා තිබෙනවා බැටරි පද්ධතියක් සවි කිරීමේදී ගෙවන ගාස්තුව. එතකොට බැටරි පද්ධති සඳහා ගාස්තු හඳුන්වලා දීලා තියෙන්නේ කිලෝවොට් 250ට වැඩි. ඒ කියන්නේ විශාල පරිමාණයේ විශාල සහ මධ්‍යම පරිමාණයේ පරිභෝගිකයන්ට. එතකොට ඒ අයට පුළුවන් දැනට තියෙන ගෙවීම ලබා ගන්න. එහෙමත් නැත්නම් ඒ අයට පුළුවන් බැටරියක් සවි කරගෙන රාත්‍රී කාලයේදී පද්ධතියට විදුලිය ලබා දෙන්න. එතකොට දැනට ඒගොල්ලන්ට ඒගොල්ලෝ අස්සම් කරලා තියෙන රේට් එක දැනට ලැබෙන රේට් එක රුපියල් 20යි නම් ඒගොල්ලන්ට තව රුපියල් 20 උදාහරණයකට 20යි කියලා හිතුවොත් එහෙම තව රුපියල් 33ක් 30ත් 35ත් අතර ප්‍රමාණයක් ඒගොල්ලන්ට එකතු වෙලා රාත්‍රි කාලේ ලබා දෙන එකගේ සඳහන්.
1: ඒ කියන්නේ 20යි 35යි එකතු වෙලා 55ක් වෙනවා කියන එකද?
2: ඔව්.
1: එක යුනිට් එකට 55ක් ගෙවනවා.
2: රාත්‍රි කාලයේදී පද්ධතියට ලබා දුන්නා.
1: දැන් රාත්‍රි කාලය කියන එක ගණනය කරන්න කීයේ ඉඳන්ද?
2: රාත්‍රී කාලේ අපි ඇත්තටම හදාගෙන තියෙන අපේ මේ ඩිමාන්ඩ් කර්ව් එකක් කියලා තියෙන වැඩිම ලංකාවේ වැඩිම ඩිමාන්ඩ් එක අපිට දකින්න තියෙන්නේ හවස 5:00 සිට පැය 4:00 9:00 දක්වා. එන්නේ කාලයේදී තමයි පද්ධතිය ලැබුණොත්. මොකද ওই කාලේ තමයි පද්ධතිය කියන්නේ අමාරුවෙන් දුවන්නේ, ඩීසල් දුවන්නේ. ඒ වෙලාවට කැපැසිටි මදි, ඒ කියන්නේ ධාරිතාවය මදි. ඒක නිසා ඒ වෙලාවට අපිට පද්ධතිය ලබා දුන්නොත් වැඩිපුර මුදලක්, ඒ කියන්නේ බැටරි පද්ධතියට සරලන වැඩිපුර ගෙවීමක් කරනවා.
1: හරි. දැන් එතකොට බොහොම සරල කාරණය. දැන් මේ වෙනකොට මේ වහලවල් වලින් ලැබෙන විදුලි පද්ධති හරහා ලංකාවේ විදුලි වල, ඒ කියන්නේ ග්‍රිඩ් එකට ජාතික විදුලි වල පද්ධතියට කොච්චර විතර මෙගාවොට් ප්‍රමාණයක් ලැබෙනවද ඔබතුමාට මතකද ඒ ප්‍රමාණය?
2: මෙගාවොට් වශයෙන් සෝලා, මේ සෝලා පැනල්ස් වලින් විතරක් 2800ක් විතර.
1: 2800ක් විතර. ඒ කියන්නේ මට මතකයි මහජන උපකිතා කොමිසමම සහ විදුලි වල මණ්ඩලයත් වරක් කිව්වා ඒගොල්ලෝ ඉලක්ක කරගෙන හිටියේ කාලෙට කලින් අපේ රටේ ජනතාව ඒ තත්ත්වය කරා ගියා කියලා. දැන් මම හිතන්නේ මේ ලංකාවේ දැනට මේ සාමාන්‍යයෙන් ලංකාවේ විදුලි බලපත්‍රයට ලැබෙන විදුලියෙන් මේ සෝලා විසින් ප්‍රතිශතය කීයක් විතර ආවරණය කරනවද?
2: සෝලා අපි සාමාන්‍ය රිනියබල් එනර්ජි විදිහට ගන්න
1: පුනර්ජනනීය
2: බලශක්ති වලින් සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එහෙම පෙරේද වගේ දවසක 35% වගේ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.
1: ඒ කියන්නේ දැන් මේ දවස්වල හොඳට අවුව තිබිච්ච සූලන් තියෙන කාලෙනේ.
2: ඒ
1: කියන්නේ අපේ රටේ විදුලි බලය අවශ්‍යතාවෙන් 35% මේ වෙනකොට පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය කරනවා. හරි අපිට මං හිතන්නේ අර බොහෝ දෙනෙක්ගේ මේ පෙරේද පුවත්පත් සාකච්ඡාවෙන් පස්සේ තිබිච්ච විමතිය තමයි දැනට සවි කරගෙන ඉන්න සෝලාවල මම හිතන්නේ මුල්ලිම්ම රුපියල් 40 ගණනක් ගෙව්වා. දැන් මම හිතන්නේ වහලෙ මත සවි කරන සෝලා පද්ධතිය රුපියල් 20ක් වගේ ගණනක් ගෙවන්නේ. එතකොට ඒ ගණන් වෙනස් වෙයිද කියන කිසිසේත්ම ඒ ගැන සැකයක් තියාගන්න එපා.
2: ඒ ගණන් වෙනස් වෙන්නේ අපි මේ ප්‍රකාශ කරන රේට්ස් අපි සාමාන්‍යයෙන් දැන් ඉදිරියේදී විදුලි වල 50% මාස 6න් 6ට මේක කරන්න ඕනේ. මේව අදාළ වෙන්නේ ඒ ප්‍රකාශපත් කරාට පස්සේ ගිවිසුම් වලට එළඹෙන අයට විතරයි.
1: ඒ කියන්නේ දැන් ඊයේ ගිවිසුමට එළඹුණා නම් අදාළ නැහැ. හැබැයි අද 26 වෙනිදාද නේ මඩු දවසක්. හෙට සමහරලාට ඔබ ගිවිසුම අස්සම් කරා නම් මේක අදාළ වෙන්න පුළුවන්.
2: මේ අපේ ප්‍රකාශ කරේ ඊයේ සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඊයේ සිට ඉදිරියට මේ රේට්ස් ක්‍රියාත්මක
1: වෙනවා. එතකොට දැන් හිතන්නකො මම කියලා මම මේ අලුතෙන් සූර්ය බල පද්ධතියක් නිවසට ලබාගෙන ඒක ජාතික විදුලි බල පද්ධතියට ග්‍රිඩ් එකට දෙනවා. එතකොට ඊයේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝවොට් 5ක විතර සාමාන්‍යයෙන් දැන් අවසර දෙන්න කිලෝවොට් 5 විතරද ගෙවල් වලට?
2: ඔව් අර දවල් කාලේදී අපි කලිනුත් දැක්කා එක්ස්පීරියන්ස් කරා අර දවල් කාලේ සෝලා පැනල් වලින් ජෙනරේෂන් වැඩි වෙලා පද්ධතියට දරගන්න බැරි තත්යකට ආවා.
1: මුළු ලංකාවේ විදුලි බල පද්ධතිය කඩන් වැටුණා නේද?
2: ඔව්. එතකොට දැන් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න තමයි මේ බැටරි අලුතෙන් හඳුන්වලා දීලා දැන් බැටරි කිමෙන් සවි කරගෙන යන්නේ. තවමත් බැටරි හරියට සවි කරලා, ඒ කියන්නේ අවශ්‍ය ධාරිතාවය සවි කරලා නැති නිසා තවමත් අර ගෙවල් වල සහ ඒ පාරිභෝගිකයන්ගේ වහල මත සවි කරන සූර පැනලවල කැපැසිටි එක ධාරිතාවය සීමා කිරීමකට ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ
1: අනාගතේ දැන් පහක් දැන් මේ වෙනකොට ඉන්ස්ටෝල් කරන්න තියෙන කෙනෙක්ට අනාගතේ ඒක වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවද? වහල ඉඩ තියෙනවද?
2: ඔව් වැඩි කරගන්න අවස්ථාව තියෙනවා.
1: දැනට නැහැ.
2: දැනට සීමා සහිතව සමහර ප්‍රදේශවල, ඒ කියන්නේ සමහර ප්‍රදේශවල අපිට ගහ ගන්න පුළුවන් ලොකු එකක්. මේ සමහර ප්‍රදේශවල ඔක සීමා කරලා තියෙනවා.
1: දැන් ඒකේ මිල ගණන් වෙනස් වෙනවද මේ අසංග මහත්මයා?
2: ඒ කියන්නේ
1: ඊයේ ඉඳලා
2: අලුතෙන් එකතු වෙන කට්ටියට කිලෝවොට් 5ක වගේ එකට රුපියල් 23ක් තමයි යුනිට් එකට ලබා දෙන්නේ.
1: දැන් අවසානයේට තිබුණේ 20යි.
2: ඔව්.
1: දැන් අලුතෙන් එන අයට වැඩිපුර ගාණක් හම්බ වෙනවා.
2: ඔව්.
1: එතකොට අර අයට අසාධාරණයක් වෙන්නේ නැද්ද?
2: මෙහෙම ඔතන ඇත්තට අපි බලන්නේ ඒ කාලෙදි තමන්ට සූර පැනල පද්ධතිය සවි කරගන්න කොච්චර වීදමක් යනවද? ඒ වීදම අනුව තමයි මේක ගණන් කිරීමක් කරන්නේ. අපි ඔය කාලෙට වැඩිය දැන් පහුගිය කාලට වැඩිය මිල ගණන් වැඩි වෙලා තියෙනවා. මොකද මේක පිටරටින් ගෙනෙන එකක්. එතකොට ඩොලර් එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක මේක වැඩි වෙනවා. ඊට අමතරව උද්දමනය නිසා වැඩි වෙනවා. ලංකාව තුළ උද්දමනය නිසා ඒ වගේ විවිධ කාරණා නිසා මේවල මිල අපි අර මාස 6න් 6ට ප්‍රකාශ කරද්දී පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒක තමයි අර කලින් තිබ්බ රේටට පොඩ්ඩක් වැඩි රේට් එකක් දැන් ඇවිල්ලා තියෙන්නේ.
1: හරි, කවුරු හරි අප්ග්‍රේඩ් කරගන්න ඕන. දැන් අප්ග්‍රේඩ් කරගන්න බැරි තැන් කිව්වනේ. අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. දැන් 5ක් ගහලා තිනවා, මට පුළුවන් 10ක් දක්වා යන්න. එහෙම දක්වා යන්න පුළුවන් ප්‍රදේශවල ඒ 10ටම අලුත් රේට් එකද ඇප්ලයි වෙන්නේ?
2: හුඟක් වෙලාවට එහෙමයි. සාමාන්‍යයෙන් අප්ග්‍රේඩ් කරගන්න ඒවා වලට තාම, ඒ කියන්නේ එහෙම අවස්ථාවක් වැඩි ඇවිල්ලා නැහැ. එහෙම දීලා නැහැ දැනට. මොකද අප්ග්‍රේෂන් වලට ඉඩ නැහැ හුඟක් වෙලාවට. ඒ කියන්නේ දැන් හුඟක් ඒ ගහලා තියෙන 5 kW උත්
1: වැඩි යොලි.
2: ඒක නිසා සාමාන්‍යයෙන් අප්ග්‍රේඩ් කරන්න දැනට දීලා නැහැ. ඉස්සරහට එහෙම දෙද්දි අපි බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක වෙනම රේට් එකක් විදිහට දෙනවද නැත්නම් අලුත් රේට් එකකින් පරණ එකට දෙනවද? ඒක තාම තීරණයක් නැහැ.
1: හරි, ඊළඟ කාරණේ දැන් මේ දැනට තියෙන විදුලි බල පද්ධති පිළිබඳව දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඔබතුමා සඳහන් කළා. ඒකම දැන් හිතන්න කාගේ හරි 5 kilowatt පද්ධතියක් තියෙනවා. ඒකට බැටරි පද්ධතියක් ගෙනල්ලා ඉන්ස්ටෝල් කරගන්නවා. එතකොට ඒ බැටරිය හරහා grid එකට දෙනකොට ඔය අලුත් මිල හම්බ වෙනවද රුපියල් 35 අමුතුවෙන් හම්බ වෙනවද ඔහුට?
2: නැහැ. 5 kilowatt එකට හම්බෙන්නේ
1: නැහැ. ආ 5 kilowatt එකට හම්බෙන්නේ නැහැ.
2: නැහැ මං කිව්වේ අර බැටරි පද්ධතිය සඳහා අපි මිලක් දීලා තියෙන්නේ 250 kilowatt වලට වැඩි ඉහළ ඒවලට. ඒකට හේතුවක් තියෙනවා. කුඩා ප්‍රමාණයේ බැටරි වලට දැනට ඩියුටි එකක්, ඒ කියන්නේ ඉම්පෝර්ට් ඩියුටි එකක් ඇප්ලයි වෙනවා. සාමාන්‍යයෙන් සම්පූර්ණ ටැක්ස් එක ගත්තොත් එහෙම ඉම්පෝර්ට් කරද්දී බැටරි මිලෙන් තව 146ක් විතර එකතු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රි ඉන්ඩස්ට්‍රි එකට වැඩි කෝස්ට් එකක් දරන්න වෙනවා. මොකද බැටරියට රුපියල් 33ක් කියලා මදි. එතකොට මිල ගණන් මිටරදී වැඩි කරන්න ඕනේ. හැබැයි කිලෝවොට් 250ට වැඩි බැටරියක් ගෙන්නද්දී ඔය ඩියුටි එක නැහැ. එතකොට කුඩා බැටරි වල විතර ඩියුටිය තියෙනවා. ඒක නිසා තමයි අපි මේ අවස්ථාවේදී 250ට වැඩි අයට විතරක්
1: මේ අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මහජන උපයෝගිතා කොමිසමට දැන් මහජනතාව වෙනුවෙන් ඔබතුමන්ලා මේ පැත්තෙන් ඒ කෝණයෙන් බලලානේ මේ මේ මේ විදුලි බල සපයන සමාගම් වලට සහ ඒ අදාළ කාරණා වලට යෝජනා ඉදිරිපත් කරන්නේ, නියාමනයන් ඉදිරිපත් කරන්නේ. දැන් හිතන්නකෝ යම්කිසි ආකාරයක එකතැනකට ඔය පද්ධතියට ලැබෙනවා වගේම බොහෝ දෙනෙක් එකතු වෙලා ලාබෙට බැටරි ගෙනල්ලා ඉන්ස්ටෝල් කරලා සමානලාවට 100 දෙනෙක් විතර එකතු වුණොත් අර මේ කැපැසිටි එකම විදුලි වල පද්ධතියට ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට ඉල්ලීමක් කරන්න බැරිද රජයෙන් මේ සාමාන්‍ය ජනතාවටත් බැටරි දැන් මේ තියෙන විදුලි අර්බුදයක් පිළිබඳව කතා බහ වෙනවා. දැන් ඔබතුමන්ලගේ පුවත්පත් සාකච්ඡාවේදීත් ඒ ගැන සඳහන් කළා. විශේෂ ඉල්ලීමක් తాවකාලිකව යම්කිසි කෙටි කාලීනව හරි බැටරි වලට මෙහෙම මේ කියන්නේ බදු යම්කිසි සහනයක් ලබා ගැනීමේ හැකියාවක් නැද්ද ඔබතුමන්ලගේ යෝජනා මත?
2: අපි දැනටමත් ඉල්ලන තියෙනවා ඒක. අපි පිළිමත කතා කරගෙන යනවා මිනිස්ටර් ඔෆ් ෆයිනෑන්ස් එක මුදල් අමාත්‍යංශයත් එක්ක.
1: සුභවාදී ප්‍රතිචාර තියෙනවද?
2: සුභවාදී ප්‍රතිචාරයක් තියෙනවා. අපි ඉදිරියටත් කතා කරන්න ඕනේ මේක ඉවත් කරන්නේ කොහොමද කියලා. මොකද මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔය බැටරි ගේන්නේ සෝලා වලට විතරක් නෙමෙයි, ලංකාව විවිධ ප්‍රයෝජනයන් සඳහා බැටරි ගෙන්නනවා. එතකොට රජයේ තීරණය කරන්න ඕනේ මේ හැමෝටම මේක මේ බදුවඩ කිරීම කරනවද නැත්නම් මේ අපි දන්නේ නැහැ බැටරියක් අහම මේ කොහටද යන්නේ කියලා. ඒතර ඕක නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒතර ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි ඕක පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ. ඒක විසඳා ගත්තට පස්සේ බොහෝ විට සුබදායක ආරංචියක් ලැබේ.
1: ඔව්.
2: ඊට අමතරව තව පොඩි දෙයක් තියෙනවා. ඔය මේ දැන් සිස්ටම් කන්ට්‍රෝල් කියලා කියන පද්ධති පාලනේ, පද්ධති පාලකයාට පුළුවන් වෙන්න ඕනේ අර බැටරි මොනිටර් කරන්න. ඒ කියන්නේ දැන් පහුගිය කාලේ වෙච්ච අඩුපාඩුව තමයි හුඟක් සෝලා නිවෙස් මත සවි කරාම ඒකේ පාලනයෙන් තොරයි. ඒවා පද්ධති පාලකයා පද්ධති කියන්නේ මේ විදුලි බල ජාලයේ පද්ධති පාලකයාට
1: අවශ්‍ය විදිහට ඔෆ් කරන්න දෙන්නේ.
2: ඔව්. ඒක පාලනය කරන්න බැහැ. ඒක නිසා ඒගොල්ලන්ගේ යෝජනා වුණේ මේ 250ට වැඩි කට්ටිය විශාල කට්ටියට මුලින් දෙමු. මොකද ඒගොල්ලෝ තාම සූදානම් නැහැ අර කුඩා කුඩා බැටරි වලින් දෙන රාත්‍රී කාලයේ දෙන එක කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්න. ඒක නිසා ඒ හේතුවයි අර අර බදු නිසා වැඩි මිල ගණන් එන හේතුවයි දෙකම හේතුණා අපිට මේක දැනට 250ට වැඩි අයට විතරක් සීමා කරන්න.
1: ඔව්, ඒකම තව විශාල මේ චෝදනාවක් එල්ල වෙන එකක් තමයි. සමහරවිට බොහෝ දෙනෙක්ට ඉල්ලුම් කරලා වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා. සමහරවිට එක්කෙනෙක් වේටින් ලිස්ට් එකේ ඉන්නකොට ඊට පස්සේ ඉල්ලුම් කරන එක්කෙනාගේ වාහනේ මත බලන් ඉඳද්දි සූර්ය පැනලා සවි වෙනවා. එතකොට විදුලි බල මණ්ඩලෙන් හරි කොහේ හරි ඒ අදාළ පද්ධති පාලකයාගෙන් ඇහුවම කියන දේ තමයි මේ ඉඩ නැහැ කියලා. හැබැයි කොහෙන්ද ඉඩක් ඇවිල්ලා තියෙනවා? එතකොට මෙතන මොකක් හරි අතයට ගනුදෙනුවක් වෙනවද කියලා ජනතාවට සැකයක් තියෙනවා. මේවා මාජන උපකිතා කොමිසමට මේ සොයා බලන්න බැරිද?
2: ඔව්, මේක ඇත්තටම අපි මේකට විසඳුමක් ලබා දීලා තිබෙනවා දැන්. ඒ කියන්නේ අපි මෙතන බලන්න ඕනේ මේ පාරදර්ශතාවය වැඩි කරන්න. ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්ට් කරාම ඕක ප්‍රශ්න නැතු වෙනවා. ඒ කියන්නේ මට දැන් ඔතන තියෙනවා ට්‍රාන්ස්ෆෝමර ඉඩ නැහැ කියලානේ කියන්නේ. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර ඉඩ නැහැ කියන්නේ ඇත්තටම වැඩිපුර සෝලා ගැහුවාම දවල් කාලයේදී ඒ ප්‍රදේශයේ භාවිතා කරන්න ඒක ට්‍රාන්ස්ෆෝමරේ හරහා ප්‍රධාන පද්ධතියට යනවා. ඒතකොට ට්‍රාන්ස්ෆෝමරේ ඕවර්ලෝඩ් වෙනවා. ඒ නිසා ට්‍රාන්ස්ෆෝමර ඉඩ නැතිවීමේ ප්‍රශ්නයට අපි දැන් ඒක ට්‍රාන්ස්පරන්ට් කරන්න අපි කියලා තියෙනවා. නියෝගය ලබා දීලා තිබෙනවා ඩිස්ට්‍රිබියුෂන් සමාගම් වලට. ඒ එක එක ට්‍රාන්ස්ෆෝමරේ මාසෙන් මාසෙට කොච්චර ඉඩ තියෙනවද, කොච්චර කැපැසිටි එක තව ගන්න පුළුවන්ද කියලා ප්‍රකාශයටපත් කරන්න, පබ්ලිෂ් කරන්න. ඒක අපිට වාර්තා කරන්න අපි පබ්ලිෂ් කරන්න. එතකොට අන්න ඒ වගේ ට්‍රාන්ස්පරන්සි පාරදර්ශභාවය වැඩි කරලා එතකොට තමන්ට දැනගන්න පුළුවන් ආ මගේ ට්‍රාන්ස්ෆෝමර් ඊට තියෙනවා. එහෙනම් මට ඇප්ලයි කරොත් ලබා ගන්න chance එකක් තියෙනවා. අන්න ඒ මගින් මේක විසඳුමක් ලබා දෙන්න තමයි නියෝග කරලා තියෙන්නේ.
1: හරි, ඊළඟ කාරණේ දැන් අපි මුළු රටම එල් නිනෝ තත්ත්වය පිළිබඳව සඳහන් කරනවා. ඔබතුමාලගේ පුවත්පත් සාකච්ඡාවේ තව දාන යොමු කරලා තිබුණා. දැන් මේ වෙනුවෙන් මහජන උපයෝගිතා කොමිසම අරගෙන තියෙන ඉක්මන් ක්‍රියාමාර්ග දැන් අපි දන්නවා ජල විදුලිය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා සමග තිබිච්ච ඒ විශේෂඥයන් සමග සාකච්ඡාවේදීත් යම් කිසි කාරණා මත වුණා. ඊළඟට ඉන්ධන දහනය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොයි වෙලාවෙ කොයි තත්ත්වයක් ඇති වෙයිද දන්නේ නැහැ. විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. මෙහෙම තියෙද්දි ඉක්මන් ක්‍රියාමාර්ග කීපයක් ඔබතුමාලා ගත්තා කියලා අපි දැක්කා. මොනවද මේ වෙනුවෙන් ගත්ත ඉක්මන් ක්‍රියාමාර්ග?
2: මෙහෙමයි, දැන් ඇත්තටම ඔය වගේ දැන් ඉදිරියේදී වෙන්න පුළුවන් අවදානමකට මුහුණ දෙන්න ඇත්තටම ජෙනරේෂන් ප්ලෑන් කියලා එකක් පද්ධති පාලකයා විසින් හදනවා. ඒ කියන්නේ ෆෝමියුලේට් කරනවා. ඒක ඊට පස්සේ කොමිෂන් සභාව විසින් රිවිව් කරනවා. ඒ කියන්නේ අධීක්ෂණයකට භාජනය කරනවා. එතනදී අපි දැක්ක දෙයක් තමයි ලබන වසරේ පළමු කාර්තුවේ මේ එල්ලිනෝ තත්ත්වය නිසා සාමාන්‍ය මෙගාවොට් 200ක් විතර සාමාන්‍ය තත්ත්ව යටතේ දාරිතාවයේ අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා තමයි අපි මේ බැටරි හඳුන්වලා දීලා තියෙන බැටරි ටැරිෆ් එක. එතකොට දවල් කාලේ නෙමෙයි, ඇත්තම රාත්‍රී කාලේ තමයි දාරිතාවයේ අඩුව ඩෙෆිසිට් එක තියෙන්නේ. එතකොට තව ඒ කියන්නේ අපිට සාමාන්‍ය විදිහට තත්ත්වයේ තියෙ කියලා හිතන්න අමාරුයි. සමහරලාට එක පවර් ප්ලාන්ට් එකක් කැඩෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි අර ප්ලෑන් කරන්න ඕනේ වර්ස් කේස් එකට. ඒ කියන්නේ අවදානමක් ගන්න
1: වැඩිපුර. ඔව්.
2: එතකොට ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න බැටරි පද්ධතිය, ඒ කියන්නේ නිවෙස් මත සහික නිවෙස් සහයි පාරිභෝගිකයන්ගේ සවිකරණ බැටරි පද්ධතිය වලින් මෙගාවොට් 450ක් විතර අවශ්‍ය වෙයි කියලා ඒ ප්ලෑන් එකේ දක්වලා තිබෙනවා. එතකොට අපි නියෝග කරලා තියෙනවා පද්ධති පාලකයාට සාමාන්‍ය මේ අපි දීලා තියෙන ටැරිෆ් එකෙන් මෙගාවොට් 450ක පමණ ප්‍රමාණයක් ලබා ගන්න කියලා මේ නිවෙස් සහ පාරිභෝගිකයන්ගේ බැටරි වලින්. එතකොට ඒ ඊට අමතරව අපි අනුමැතිය ලබා දීලා තිබෙනවා දැනට ඉදි කරගෙන යන 160 මෙගා, ඒ කියන්නේ මෙගාවොට් 160ක සෙන්ට්‍රලයිස්ඩ්, ඒ කියන්නේ පද්ධති පාලකයා විසින් පාලනය කර ගත හැකි සෙන්ට්‍රලයිස් බැටරි සිස්ටම් මේක.
1: දැන්ට මොන්ටරාගල පැත්තේ එහෙම ඉන්ස්ටෝල් කරා, වවුනියා පැත්තේ මං හිතන්නේ. දැන් දැන්ට රටට ඒ වගේ ලොකු බැටරි පද්ධති ගෙනල්ලාන්න තියෙන්නේ නේද?
2: ගෙනල්ලා තියෙනවා. ඔව්, ගෙනල්ලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අවසාන කාර්තුව වෙද්දී මේ අවුරුද්දේ ඔක සම්පූර්ණයෙන් සවි කරලා ඉවර කරනවා. එතකොට ඒකේ මොන්ටරාගල විතරක් නෙමෙයි පානදුර පැත්තේ ඒ වගේ දැන් කීපයක. ඊට පස්සේ ඊට අමතරව තව ඒ වගේම අලුතෙන් බැටරි සවි කරන්න මේ 160යිනේ තියෙන්නේ. ඊට අමතරව ටෙන්ඩර්ස් කෝල් කරලා තියෙනවා, ඒ වලට අනුමැතිය ලබා දීලා තියෙනවා කොමිෂන් සභාවෙන්. එතකොට ඒවත් කියන්න බෑ ඒවා පළවෙනි ලබන වසරේ පළවෙනි කාර්තුවේ මේයි කියලා. හැබැයි ඉතා ඉක්මනින් ලබා ගන්න තමයි අපි මේ ෆීඩින් ටැරිෆ් එකක්. ඒ කියන්නේ මේ නිවෙස් මත සහ පාරිභෝගිකයන්ගේ වහල මත සවි කරන ලද සෝල පැනල් වලින් බැටරිස් චාර්ජ් කරලා ඒ බැටරිස් වලින් රාත්‍රී කාලෙදී ලබා දෙන එකකට මේ වගේ මිලක් සාමාන්‍ය රුපියල් 45ක් ඒ වගේ මිලක් ලබා දීලා තියෙන්නේ. ඉතා ඉක්මනින් මේ බැටරි
1: පද්ධතියට බැටරි
2: ලබා ගන්න.
1: බැටරි, හරි. තව අපි දැකපු කාරණයක් තමයි මේ ජෛව ස්කන්ධ ඔස්සේ මේ වචනේ පැහැදිලි මොනවද ජෛව ස්කන්ධ කියන්නේ?
2: අසංගතම සරලව කිව්වොත් එහෙම ජෛව ස්කන්ධ කියලා කියන්නේ දර. එතකොට දර පාවිච්චි කරලා නිපදවන විදුලිය සඳහා අපි ටැරිෆ් එකක් දීලා තියෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ දර හොයාගන්න. සාමාන්‍යයෙන්
1: කැලෑ කපන්න යන්න එපා.
2: සාමාන්‍යයෙන් මේවට පාවිච්චි කරනවා ග්‍රිඩිසීඩියා කියන ශාකේ. එතකොට ඒවා හැමතැනම වවන්න පුළුවන්. එතකොට හැබැයි ඔය මෙතඩ් එකෙන් කරන පවර් ප්ලාන්ට්ස් ගොඩක් නැහැ. මොකද ඔය දර සොයා ගැනීම ප්‍රශ්නේ
1: හින්දා.
2: එතකොට ඊට අමතරව ඔය ජෛව ස්කන්ධ යටතට ගන්න පුළුවන් ඔය ඇග්‍රි වේස්ට් කියලා තියෙනවා. ඒකට අපි වෙනම ටැරිෆ් එකක් දීලා තියෙනවා. ඒක 10 අන්න ඒ වගේ දේවල්. එතකොට 10 වලින් දුවන පවර් ප්ලාන්ට්ස් තියෙනවා සාමාන්‍ය මෙගාවොට් 10 වගේ. 10 විතරක් නෙමෙයි, 10 දරයි කලවම් කරලා වගේ. අන්න ඒ වගේ ඒ වලින් දුවන පවර් ප්ලාන්ට්ස් වලටත් අපි ටැරිෆ් එකක් දීලා
1: තියෙනවා. හරි මං කාලය ඉක්මනින් ගෙවියන හින්දා බොහොම කෙටි ප්‍රශ්න දෙකක් ඔබතුමාගෙන් අහන්නම්. මේ පිළිබඳව කටයුතු කරන කෙනෙක් මේ දැන් මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඔහු කියනවා මේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ රජය එකතු වෙලා මේ අර විදුලි ගමන් කරන්න අමාරු තැන්වල කුඩා කුඩා මේ ජල විදුලි බලාගාර විශාල ප්‍රමාණයක් දිය ඇලි වෙන්න පුළුවන්. දිය කඳුරු ආශ්‍රිතව ගම්වල ජල විදුලි බලාගාර හදලා තියෙනවා. හැබැයි ගමට විදුලි ආවෙන් පස්සේ ඒවා දැන් කැලෑවට ගිහිල්ලා ඒවා විදුලි බල පද්ධතියට එකතු කරලා ගමේ සමිතියක් පිහිටවලා ඒකට ඒකෙන් විශාල ප්‍රමාණයක් විදුලි ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවාද කියලා.
2: ඔව්. ඒ වගේ අපි කියන්නේ ඔකට මයික්‍රෝ හයිඩ්‍රෝ කියලා, ඉතා කුඩා ප්‍රමාණයේ හයිඩ්‍රෝ. එතකොට දැන් ඒ වගේ අයට පුළුවන් පද්ධතියට එකතු වෙන්න. ඒතර පද්ධතියට එකතු වුණාම සාමාන්‍යයෙන් දැන් අපි දීලා තියෙන මිල ගණන් තමයි රුපියල් 34.87ක් වගේ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒතර ඒගොල්ලන්ට පුළුවන් ඒක මේන්ටේන් කරලා
1: හරියට, ඒ කියන්නේ ගමට පුළුවන් ඕක මේන්ටේන් කරන්න.
2: ඒක ආදායම් මාර්ගයක්
1: විදිහට. ඔව්, ඉතින් අපි ආරාධනා කරනවා මේ දැන් ඉදිරියේ එන ජල මේ විශේෂයෙන් විදුලි ප්‍රශ්නයේදී ගමේ තියෙනවනම් කුඩා ජල විදුලි බලාගාරයක් ගමේ කට්ටිය එකතු වෙලා ක්‍රීඩා සමාජය වෙන්න පුළුවන්, පන්සලේ දායක සභාව වෙන්න පුළුවන්, එකතු වෙලා ගානකුත් හොයා ගන්න පුළුවන්. ඉතින් ළඟම තියෙන විදුලි කාර්යාලයට ගිහිල්ලා මේ පිළිබඳව කටයුතු කරලා කැලෑව පොඩ්ඩක් සුද්ධ කරලා ආයේ මිනි හයිඩ්‍රෝ එක පණ ගස්සලා ගන්න. ඒකම මේ 2030 ඉලක්කය තමයි රජයේ 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් මේ රට විදුලියෙන් විදුලිය 70%ක් පුනර්ජන බලශක්තියෙන් ගන්න. මේ ඔබතුමාලගේ අලුත් යෝජනාවක් යන්න පුළුවන්කමක් ලැබෙයිද?
2: අපි හිතනවා ලබා ගන්න පුළුවන් කියලා. මොකද දැන් නව විදුලිවල පනතත් එක්ක කොමිෂන් සභාවට රෙස්පොන්සිබිලිටි වගකීමක් ලැබිලා තියෙනවා මේ මිල ගණන් ප්‍රකාශ කරන්න. එතකොට කොමිෂන් සභාවට පුළුවන් මේ ටාගට් එකට යන්න අවශ්‍ය කරන ධාරිතාවන් මොනවද, ඒවා ඒ ධාරිතාවන් ලබා ගන්න ගෙවිය යුතු මිල ගණන් මොනවද, ඒ විදිහට මිල ගණන් ඩිටර්මයින් සෙට් කරලා මේ ඒ අවශ්‍ය ධාරිතාවය ඔය කියන පොලිසි ටාගට් එක ඒ 2030 ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න මේ ධාරිතාවන් එකතු කරගන්න.
1: හරි, බොහොම ස්තුතියි ඔබතුමා මේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. මහජන උපයෝගිතා කොමිසමේ අයක්‍රම අධ්‍යක්ෂ හසංග කඹුරුගම මහත්මයා මේ බොහොම කෙටියෙන් උත්තරයක් දැන් මේ අහගෙන ඉන්න අයට, විදේශ රටවලත් මේක අහගෙන ඉන්න අය ඉන්නවා, ඔවුන්ට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වේද පුනර්ජන බලශක්තියට ලංකාවේ ඉන්වෙස්ට් කරන එක?
2: ඔව්,
1: ඔබතුමා පොරොන්දු වෙනවා?
2: ඔව්.
1: ඒ කියන්නේ හොඳ ලාභදායී ආයෝජන ක්‍රමයක්. මොකද රජයටම මේ ආයෝජන කරන්න අමාරුයිනේ.
2: ඔව්, ඒක තමයි. ඒ කියන්නේ දැන් අපි රජය මගින් කරනවා නම් ආයෝජනය කොහොමද, රජයට ඕනර්ෂිප් එක තියෙන පවර් ප්ලාන්ට්ස් ඉස්සරහට එන්නේ නැහැ. මොකද ප්‍රයිවට් පුද්ගලිකව තමයි එන්නේ. එතකොට මේ කුඩා ප්‍රමාණයේ බලාගාර, කුඩා ප්‍රමාණයේ බලාගාර වලින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකික ආයෝජකයන්ට අවස්ථාවක් ලබා දීම.
1: හරි, අපි ආරාධනා කරමු අපේ රටේ ඉන්න ආයෝජකයන්ට. සමහර ලාට ඔබට ඉඩපාඩු තියෙනවා නම් ඔබේ ප්‍රදේශයේ වහල මත සූර්ය බල පද්ධතියක් හවි කරගන්න තියෙනවා නම් ඒක ඔබටත් වාසි, රටටත් වාසි. ඒ සඳහා උත්සාහයක නියැලෙන්න කවුරු හරි වේටින් ලිස්ට් එකේ ඉන්නවා නම් ඔන්න මේ මහජන උපයෝගිතා කොමිසම කියනවා ඉදිරියේදී ඒ ඇත්තටම මේ ඉඩ නැද්ද කියලා බලාගන්න පුළුවන් ක්‍රමවේදයකුත් සකස් කරලා තියෙනවා කියලා. එහෙමනම් නැවත වරක් ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව කතා කරන්න පැමිණිච්ච මහජන උපයෝගිතා කොමිසමේ අයක්‍රම පිළිබඳව අධ්‍යක්ෂ හසංක කඹුරුගම මහත්මයාට. අපි ආයෙ දවසක හමු වෙමු. බොහොම ස්තුතියි.
2: හමු, බොහොම ස්තුතියි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්.
2: උදේ 8යි විනාඩි 50යි දැන්.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
4: සුකෝපභෝගීත්වයට නවාර්තයක් ඩෙන්සා. නවීන තාක්ෂණය කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
7: ඇනි දියුණු කළ brand new Bajaj 3 රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited වෙතින්.
8: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112132502 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
9: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
10: රියපදවීමේ අලුත් පරපුර BYD. නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
11: Ekata set venna plus points head venna future ekata ready venna youth plus
12: teke wata plus point ekak RDB youth plus idurun ginuma
13: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
14: ස්ටස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ ඒකනේ ගොඩක් අය ටාටා සුපර් ඉස් එකක්ම ගන්නෙ පහසු ගෙවීමේ ක්‍රම ආකර්ශනීය ලීසින්ග් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් ඉස් එකක් අදම බිස්නස් එකට ගන්න 13.88 අමතන්න
15: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
16: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
15: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
16: පොල් තෙල් විතරක් නේ. කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
15: ඕව ඉතින්
16: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
17: FM 94.8 NetFM Net FM Algo

0: උදේ 8 විනාඩි 54යි අල්ගටවුමේ වෙලාව.
1: හරි.
0: උගලන්ට මේ අනම් මනම් සද්ද ඇහෙනවා නම්
1: ඔව්. වැඩි
0: ගණන් ගන්න එපා. අපි කැමරා සෙටප් කරලා.
1: මේ අපි වැඩ.
0: වැඩ.
1: වැඩ මේ වැඩ වලට එක එක වැඩ තියෙනවානේ. ඒකට ලෑස්ති වෙනවා. කැමරා හයි කරනවා, බැටරි ගලවනවා.
0: ඔව්.
1: මේ ලයිට් දානවා.
0: ආයි දානවා.
1: ආයි දානවා, ආයි ගලවනවා. ඒගොල්ලෝ වැඩ අපිට ඔක්කොම පුළුවන්.
0: පුළුවන්.
1: ඒ කියන්නේ අපිට මේ දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්න අපිට මේ රේඩියෝ විතරයි පුළුවන් කියලා.
0: ඔව්.
1: නෑ නෑ. අපිට ඊට වඩා ඒවා පුළුවන්. ඔව්. අපි ඒවා නිතරම පෙන්නන්නේ නැහැ ඉතින්. හරිද මේ දැන් කොහොම හරි කට්ටිය කතා කරානේ ලොකු මාතෘකාවක් ගැන, බොහොම කාලීන මාතෘකාවක් ගැන වටින සංවාදයක් ගියා.
0: රයිට්.
1: මේ ඉතින් ඒකින්දා පුනර්ජනනීය බලශක්තිය ගැන දැන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. සෝලර් පැනල්ස් වලට හරි බයයිනේ. ඒ කියන්නේ මේ රටේ ජනතාව නෙමෙයි බය. ගොඩක් කලාවට විදුලි බල මණ්ඩලයත්
0: බයයි.
1: ඒගොල්ලෝ හරි බයයි. ඇයි දන්නේ නැහැ. සමහර විට ඉතින් ඒවට විවිධාකාරයේ හේතු ඇති. ඉතින් කොහොම නමුත් ලෝකෙ ඉස්සරහට යනවා. ඉන්ධන සම්බන්ධයෙන් මේ වෙනකොට ප්‍රශ්නාර්ථ හැදිලා තියෙනවා. තවදුරටත් ඉස්සරහට ලෝකයේ දුහන්නේ ඉන්ධනත් එක්කද කියන ප්‍රශ්නාර්ථය අපි ඉස්සරහා තියෙනවා. අපි මීට කලින් ඇල්ගොටවුන් එකේ කතා කරා මතක ඇති සාරා මේ චීනය ගැන. චීනය කොහොමද මුළු ලෝකෙම බේරගත්තේ කියලා. ඒ බේරගත්තු දේ පිටිපස්සෙ තිබ්බ එක රහසක් තමයි චීනයේ ටික ටික EV වලට මාරු වෙච්ච එක. එක පැත්තකින් තමන්ගේ ප්‍රවාහනය ඉලෙක්ට්‍රොනික වෙහිකල්ස් වලට මාරු කරපු එක. ඒ වගේම තමයි තමන්ගේ බලශක්තියත් මේ රිනියබල් එනර්ජි සෝසස් වලට පුනර්ජනනීය බලශක්තියන්ට බාර කරපු එක. මුළු ලෝකෙම සංවර්ධිත රටවල් ටික ටික ඒ පැත්තට යනවා. මොකද තෙල් එක්ක ඉන්න ගියොත් ඒක ඒගොල්ලන්ගේ මේ ස්වයරීත්වයට ලොකු තර්ජනයක් වෙනවා. මොකද තෙල් අයිතිය තියෙන වෙන වෙන කට්ටියටනේ. ඒකින්ද ඒගොල්ලෝ තෙල් දෙන්නේ නැහැ. අපි කිව්වොත් මේගොල්ලන්ට නිකන් පොඩ්ඩක් කොන්ද කෙලින් තියන් ඉන්න අමාරු වෙනවා. ඒකින්ද ලෝකයේ තමන්ගේ තත්වය ගැන නේ, තමන්ගේ ස්වයරීත්වය ගැන හිතන සංවර්ධිත ප්‍රබල රටවල් තවදුරටත් ලෝකයේ ඇමරිකාව විතරක් නෙමෙයි ඉන්න බලවතෙක් විදිහට තව රටවල් ඉන්නවා. ඒකින්ද ඒගොල්ලෝ පොඩ්ඩක් අර බලපෑමෙන් මිදෙන්නත් බලශක්තිය කියන එක අනිත් පැත්තට මාරු කර කර ඉන්නවා. ඒ ඇස්සේ අපි වගේ පොඩි රටවලුත් තියෙනවා. අපිටත් අනාගතය ගැන තීන්දුව తీරන ගනිද්දි ශක්තිමත්ව ඉන්න නම් මේ වගේ දේවල් වලට ක්‍රමෙන් මාරු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඔය කතා කරේ බලශක්තිය ගැනනේ. බලශක්තිය වගේම තමයි ව්‍යාපාරයක් කරද්දී අපි අනිත් පැත්තෙන් හිතන්න ඕනම දෙයක් තමයි ප්‍රවාහණය කියලා කියන්නේ.
0: හරියට හරි.
1: ඔයා එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, ෆ්‍රෙෂ් දේවල් වෙන්න පුළුවන්, ඊපස්සේ මාළු වෙන්න පුළුවන්, රට වටේ ප්‍රවාහණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් අපි කියන්නේ ඔය එළවලු පළතුරු වගේ දේවල් රට මැද ඉඳලා එක්ස්පෝර්ට් කරන්න වරායන් වලට නැත්තම් ගුවන් තොටුපළට අරගෙන එනවා වෙන්න පුළුවන්. නැත්තම් ඉම්පෝර්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුවන් තොටුපළේ ඉඳලා රට මැදට නැත්තම් අපි කියනවානේ රටේ ඕනම තැනකට යම් යම් නිෂ්පාදන ප්‍රවාහණය කරන ව්‍යාපාරයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඕනම ව්‍යාපාරයකට ගැලපෙන වාහනයක් තමයි ඩීමෝ බට්ට කියලා කියන්නේ. අදයියක නෙමෙයි ඩීමෝ බට්ට අවුරුදු 20ක් පුරාවට ලංකාවේ අපි හැමෝම දන්න නම. අවුරුදු 20ක් කියන්නේ අපිට ඩීමෝ බට්ට ඉස්සෙල්ලම දකින්න ලැබිලා තියෙන්නේ 2006 දී. දැන් බලන්නක අවුරුදු 20ක් ඇවිල්ලා තාමත් බට්ටෝ පාරේ ඕන තරම් ඉන්නවනේ. අලුත් බට්ටොත් ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 20ක් පරණ බට්ටෝ වගේම අලුතෙනුත් තාම ඩීමෝ බට්ට මිලදී ගන්නයි ඉන්නවා. මොකද ඕනම ව්‍යාපාරයක් ඉස්සරහට සාර්ථකව කරගෙන යද්දී බට්ටගෙන් ලැබුණු මේ දායකත්වය මම හිතන්නේ ඒක මේ ජාතික වශයෙන් නැගීමට ලක් වෙන්න ඕන එකක්. අපි හැමෝම දන්න නමක් බවට ඩීමෝ බට්ටපත් වෙන්නේ ඒකයි. ඉතින් අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක ඩීමෝ බට්ට ලංකාවට එනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන ඩීමෝ බට්ට ඔයාට තවමත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. වගේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න. කෝල් එකක් දෙන්න 1388 නම්බරයකට. දැන් මෙහෙම ඩීමෝ බට් එකක් ගත්තට පස්සේ අපි මතක් කරන්න ඕන ඒකේ දැන් එනවනේ කාලයක් යද්දි වාහනවල විවිධ අවශ්‍යතාවයන් නෝ බ්‍රේක් ඩවුන්ස් එනවා, සර්විස් කරගන්න ඕන අවශ්‍යතාවයන් තියෙනවා. ඒවා සාමාන්‍යයි. හැබැයි තාමත් අවුරුදු 20ක් පරණ ඩීමෝ බට්ටලත් අලුත් වගේ පාරේ දුවනවා කිසි ප්‍රශ්නයක් නැතුව. හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකකුත් තියෙනවා. කිසි බය වෙන්න කාරණාවක් නැහැ. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන දැන් ජෙනුවින් පාර්ට්ස්. ඔයා ඩීමෝ බට් එකක් ගත්තට පස්සේ ජෙනුවින් මේ පාර්ට්ස් ඕනේ වුණොත් ලංකා පුරාම මේ අලවි නියෝජිතයින් ඉන්නවා 600කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම තමයි සර්විස් කරගන්න මොන හරි දෙයක් අවශ්‍ය වුණොත්, ඒ කියන්නේ වාහනේ පේන්ටින් එක වෙන්න පුළුවන්, ඊට පස්සේ අපි දන්නවා වෙනත් එන්ජින් එකේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්, දෝෂයක් වෙන්න පුළුවන්, ඒව හදාගන්න අවශ්‍ය වුණොත් මේ හැමදේම ඔයාට එකම වහලක් යටින් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඩීමෝ සර්විසස් ලංකා පුරාම තියෙනවා 18කට වැඩි ප්‍රමාණයක්. ඉතින් කෝල් එකක් දෙන්න 1388 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: රයිට්. ඊට පස්සේ ඔයාලට මතක් කරනවා අද දැන් ඔයා හදනවානේ ස්පෙෂල් කෑමක් දවල්ට ගෙදර හැමෝම ඉන්න නිසා ෆෝචුන් ඔයිල් දාලා ඔයාට කෑම හදාගන්න කියලා මතක් කරනවා. කොකනට් ඔයිල් තියෙනවා, සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා, කුකින් ඔයිල් තියෙනවා, කෝන් ඔයිල් තියෙනවා, ඕන වර්ගිකින් අරගෙන එන්න.
1: අරගෙන එන්න පුළුවන්. ඉතින් ෆෝචුන් ඔයිල් දිවයින පුරාම සිල්ලර වෙළඳසැල්, ඊට පස්සේ සොපිලේ වෙළඳසැල් වල ඔයාට ගන්න තියෙනවා. මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් තියෙනවා.
0: ඔයාට
1: ඕනම ගානකින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් 340 ඉඳලා තමයි මිල ගණන් පටන් ගන්න. ඉතින් ෆෝචුන් ඔයිල් නිමාඩු දවසේ කට්ටිය ගිහිල්ලා ඔය පවුලේ ෆෝචුන් එක ට්‍රයි කරන්න. ෆෝචුන් ඔයිල් ටිකකුත් අද දවසේ කෑම වේලට එකතු කරගන්න.
0: එකතු කරගන්න. හරි. අපි ඊළඟ පැයෙන් හම්බ වෙනවා. දැනට යනවා.
1: දැනට මේ පැයෙන් යනවා. ඊළඟ පැයෙන් යනවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
2: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112200
3: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 ස්මාර්ට් ඩ්‍රයිව් ස්මාර්ට් savings bidway 1125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
4: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ඇක්ටිවේට් කරගන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
3: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
4: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසර් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
6: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20%ක වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
8: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
9: ඇයි sugar කියලා මූණෙල්ල කළ? සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0447-31-33-540.
10: FM 95.8 NetFM.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
13: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
12: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
13: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
14: උදේ 9:00 විනාඩි 4යි.

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය දිවස්ම ඇත් නිවුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. අයිස් මන්ත්‍රවය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 69ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු නවගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව නවගම පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 30ක් වන කඩුවෙල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් නවගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර වෙල්ලම්පිටිය පොලිස් වසමේ ඔරගොඩවත්ත ගුවන්පාල මසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 490ක් සන්තකව සිටි සැකකරුවෙකු වෙල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පින්නවල වග ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් වෙල්ලම්පිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේලඟනෙත් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 net FM

0: හරි 11යි අල්ගොටවුමෙ වෙලාව. හරිද? අපි ආවේ අපේ තුන්වෙනි පැයට, අන්තිම පැයට.
1: ඔව්නේ. දැන් ඔය කාලෙන් කාලෙට එක එක රිසර්ච් එනවනේ ලෝකෙ. දැන් ඒ වගේ රිසර්ච් එකක් සිද්ධ වෙලා තිබ්බා. මේ Pew Research කියන ඕගනයිසේෂන් එක සංවිධානය තමයි මේක කරලා තිබ්බේ. ලෝකයේ පුරා රටවල් 36ක්. කොහොමද ඉන්දියාව පිළිබඳව කැමැත්ත හෝ අකමැත්ත දක්වන්නේ කියලා මේගොල්ලෝ
2: හිතන්නේ කියලා.
1: ඔව් බලලා තිබ්බා. රිසර්ච් එකක් කරලා තිබ්බා. මේකට අනුව දකුණු ආසියානු කලාපයෙන් නැත්නම් මේ ආසියානු කලාපයෙන් ගත්තට පස්සේ ලාංකිකයන් තමයි වැඩියෙන්ම ඉන්දියාවට ආදරේ. වැඩිම සාධනීය විදියට ඉන්දියාව දිහා බලන්නේ.
2: ඉතින් ආදරේ වෙන්න එපානේ.
1: අපේ
2: රටේ සංස්කෘතිය හැදුනේ බුද්ධ දර්ශනයත් එක්ක. ඒකේ ඉතින් අපිට දෙයියනේ ආවේ ඉන්දියාවෙන්නේ.
1: ඉන්දියාවෙන්නේ. හැබැයි මේ දැන් මෙතන තියෙන අගයක් විදියට ගත්තට පස්සේ percentage එකක් විදියට ගත්තට පස්සේ ශ්‍රී ලාංකිකයන් 79%ක් ඉන්දියාව දිහා බොහොම මේ ෆේවරබල් විදිහට, හරිම සාධනීය විදිහට, අපේ හිතවතෙක් විදිහට සලකලා බලනවලු. දැන් ජයසංකර මහත්තයා ඉන්නවනේ ඒගොල්ලන්ගේ මේ විදේශ කටයුතු ඇමතිතුමා. එයා කියලා තියෙනවා මේකට ප්‍රධාන හේතුව තමයි පහුගිය 2022 අපි ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ
2: දුන්නනේ.
1: ඒ අවස්ථාවේ මේ ලංකාවට ඩොලර් බිලියන 7ක විතර අපි ණය සහ අනිත් පැත්තෙන් AIDS ආයේ කියන්නේ ණය විදිහට නෙමෙයි ආධාර. නැවත බලාපොරොත්තු නොවි ඩොලර් මිලියන බිලියන 7ක් දක්වා ආධාර එහෙම දීලා තියනවලු, ණය වාරික දීලා තියනවලු. ඉතින් ඒවත් එක්කත් බොහෝ දුරට ලාංකිකයන් ඉන්දියාව දිහා තමන්ගේ ගැලවුම් කාර්යයක් විදිහටත් බලනවා ඇති කියලා මම හිතන්නේ. ඒක නම් පුරණි.
2: හරි මැච් ගහනකොට නම් ඔය බලාපොරොත්තු වෙන්න එපා. ඕන් කිව්වා දැම්ම කියලා දෙන්න ඕන නැත්නම් හරි ප්‍රශ්න ඕවා.
1: ඔව් ඊට පස්සේ මේ
2: මැච් ගහනකොට නම් අපේ 100%ක්වත් අපි ඒගොල්ලන්ට කැමති
1: නැහැ. කවුරුත් කැමති නැහැ. මේ රිසර්ච් එකේ විදියට අනිත් පැත්තෙන් මේ කවුද දන්නවද මේ පාකිස්තානයේ තමයිලු මේ කැමති නැතිම රට
0: ඉන්දියාවට.
1: පාකිස්තානයේ ඉන්නවා 91%ක් පාකිස්තානයේ.
0: ඉන්දියාවට කැමති
2: නැහැ. මම වෙන්න බැරි දන්නවා.
1: අර 9 දෙනා කොහෙද ඇත්තේ? 91%ක් කැමති නෑලු. ඊට පස්සේ මේ UK වල
2: දකුණු ආසියාවෙන් අපිද ඉන්දියාවට වැඩිම කැමති රට?
1: අපි. ඔව් ආසියානු කලාපයෙන් අපි තමයි ඉන්නේ. ආසියානු කලාපයෙන්ම නුව.
2: ආසියානු කලාපය.
1: ඔව් ඒ කියන්නේ
2: ජපානයත් ඇයි තියෙන්නේ ඔකට?
1: ඔව් ජපානයේ 55%යිලු. ඉන්දියාවට කැමති. ඊට පස්සේ තායිලන්තෙත් 55%යි, සිංගප්පූරේ 51%ක් විතර කැමැත්තක් දක්වනවලු.
2: සිංගප්පූරේ
1: 51%ක්.
2: දෙයියනේ සිංගප්පූරේ 60%ක් විතර ඉන්නේ ඉන්දියානුවනේ.
1: හැබැයි 51%ක්. සමහර ඒ පාවෙලා මෙහෙට ආපු. ඉන්දියාව එපා වෙලා ආපු අයත් දන්නේ නැහැ. හරි ඊට පස්සේ ෆිලිපීනේ 49%ක්. පාකිස්තානයේ තමයි ඉන්නේ අඩු මගයක් දක්වන. ඒ කියන්නේ 9 දෙනා. කැමති නැති කැමති 9 දෙනෙක් ඉන්නවා. කැමති නැති අය 91%ක් ඉන්නවා මේකේ. ඒ වගේම තමයි
2: දැන් මේක.
1: බංග්ලාදේශෙත් පොඩ්ඩක් බලමු බංග්ලාදේශ ඉන්නවද කියලා මේක. ආ බංග්ලාදේශ ඉන්නවා. බංග්ලාදේශ වල 42%ක් කැමතිලු.
2: කැමති.
1: ඔව් 51%ක් ඉන්දියාවට අකමැතිලු.
2: අචල්ලයක් නැහැ මේක ලොකු බෝඩර්ස්ල.
1: ඔව්.
2: නේපාලයේද? නේපාල කියන්නේ ඉතින් ඉන්දියාවේ කැලලක් වගේ නේද?
1: නේපාලයේ අපි බලමු මේක ඉන්නවද කියලා. නේපාලේ නම් නැහැ. අපේ කලාපේ නේපාලයේ
2: අතට ගන්න නැහැ. අරගෙන වැඩක් නැතුව ඇති.
1: අරගෙනම නැහැ. ඔව්.
2: ඔව්. ඒක මොකද නේපාලේ මේ කියන්නේ නේපාල රුපියල් වගේම ඉන්දියානු රුපියලුත් නේපාලයේදී පාවිච්චි කරන්න පුළුවන්.
1: පුළුවන් නේ. ඔව් නේ.
2: ඒ IR ද NR ද කියලා අහනවා කඩේකට ගියහම. වැඩේදීන් හැබැයි ඉන්දියාවේදී නේපාල රුපියල් පාවිච්චි කරන්න බෑ.
1: ඉතින් මෙහෙමනේ දැන් ওই ටිබෙට් කඳු පාමුල තියෙන රටවල් දෙකනේ දෙපැත්තේ.
0: ඔව්.
1: ඉතින් ඒ වගේම තමයි ඇමරිකා එක්සත් ජනපදයේ 45%ක් කැමතිලු.
2: කැමති.
1: ඉන්දියාවගෙන
2: බහුතරය කැමති නැහැ.
1: ඔව්. බහුතරයක් ඒ කියන්නේ 50%ක් ඉන්නවලු ඒගොල්ලෝ කැමති නැහැලු. ඒ කියන්නේ හොඳ චිත්‍රයක් නැහැලු ඉන්දියානුවන් ගැන.
2: එනවා නේද ඇමරිකාව ඔලුව උඩ තියන් හිටියේ ඉන්දියාව බහුගේ දවස්වල.
1: ඔව් ඔව්. ඒ වුණාට කැමති ඉතින් අපි විතරයි.
2: ඔලොකට අපි තමයි.
1: ඊට පස්සේ මේ දැන් ওই පහුගිය ටිකේ සංක්‍රමණික ප්‍රශ්න ඇති වුණානේ මේ මහා බ්‍රිතාන්‍ය පැත්තෙන් එහෙම. එතකොට
2: ඉන්දියානුවන් වැඩිම ප්‍රමාණය
1: ඉන්දියානුවන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනේ. ඉන්දියානෝ
2: හින්දු ආගමැති කෙනෙකුත් ඉන්දියාවෙන් ගියානේ පැත්තට.
1: ගියානේ එහෙට. ඉතින් මහා බ්‍රිතාන්‍යේ 71%ක් ඉන්දියාවට කැමතිලු.
2: කැමති.
1: කැමති. මම හිතන්නේ ඉන්දියානුවන්ද.
2: දැන් මොකද මෙහෙන් ගියේ
1: කට්ටිය? ඒ ඔක්කොම එහෙනේ. 71%ක් ඉන්දියාවට කැමතිලු. 24%ක විතර අගයක් තමයිලු ඉන්නේ කෙලින්ම අකමැතියි කියලා ප්‍රකාශ කරනවා. ඒර සුද්ධෝ ටික වෙන්නේ.
2: ලන්ඩන් නුවර මහපාරේ දිනන ඕක ඇත්ත වෙන්න බෑ. ඔය හැරි ගිහිල්ලා අර මේ ඉන්දියන් අර ඉන්දියන් කට්ටියම ඉන්න පැති දිනවනේ. ඒ කියන්නේ ඒවැ ජීවත් වෙන්න ඉංග්‍රීසි ඕනෙත් නැහැ.
1: ආ
2: ඒ ඉන්දියන් පැති වලට ගියාම ඉංග්‍රීසි ඕනෙත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ කඩ තියෙනවා, ඒගොල්ලන්ගේ බාබර් සාප්පු තියෙනවා, ඒගොල්ලන්ගේ කට්ටියම ඉන්න බැංකු තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි දැනගින්න ඕනේ ඉංගලන්තේ හැරිය ජීවත් වෙන්න. ඉතින් ඒකින්ද
1: ඒක තමයි දැන් ඔහොම තමයි ඔය මේ රිසර්ච් එකෙන් ඩේටා ටික හම්බෙලා තියෙන්නේ. ඒ අනුව ආසියානු කලා

0: අපේ ලාංකික යන අපි තමයිලු වැඩිම කැමැත්තක් දක්වන රට ඉන්දියාවට ලෝකෙම්ම ගත්තට පස්සේ ඉන්දියාව පෙන්වන්නම බැරි රට වෙන කවුරුත් නෙමෙයි පකිස්තානේලු
1: ඒකම කියන්න ඕනේ දකුණු ආසියාවේ සියලුම දෙනා වැඩියෙන්ම කැමති රට
0: අපේ ලංකාව
1: ඉතින් ඇත්තටම මේ දකුණු ආසියානු අනිත් රටවල් මෙහෙම දකුණු ආසියාව අපිට වැඩිය සල්ලි තියෙන රටවල් තියෙනවා අපිට වැඩිය සම්පත් තියෙන රටවල් තියෙනවා ඒ ඔක්කොම තියෙද්දි ඇත්තටම අර අපි අයියලා ගොඩක් මැද්ද ඉන්න ලස්සන නංගි කෙනෙක් වගේ නේද
0: ඒකම තමයි ඉතින් එක පැත්තකින් කරදරේ වෙලා
1: ඒකම තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ
0: නංගි ලස්සන හින්දා පොඩ්ඩක්
1: නංගි ලස්සන එක තමයි වැඩේ ඔන්න මාමේ කෙල්ල ගැට ගන් කියලා තමයි
0: කියන්න තියෙන්නේ

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්බී රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්බී රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: උදේ 9:00 විනාඩි 22යි දැන්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina. Rhino Premier Roofing Sheet. Fatty Vistra Sandhal. Dahatunai Anuhaya Amatana.
8: SLT Mobitel Fiber Nisa Deng Hema Githaram Novena Sadhivay Again Superior Tama Fiber Fit. Okkuma Devices Connect Karana. Gaming World Low Latency. Fast and Stable. Unlimited. Thoragana Package Rasan. Obey Githarra Adama Fiber Fit Karagana.
9: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
10: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
11: Heels within then nobata mudum deemana saha wedi itiriya. Watawala te gram 400ක් සඳහා 125ක වට්ටමක්. Edinburgh takkali sauce gram 405ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Heels within පමණයි. කොන්දේසි සහිතයි.
12: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming World Low Latency. Fast and Stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
13: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
14: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදී මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ
15: දශම අට නෙත් FM දිවයින පුරා

0: උදේ 9යි විනාඩි 29යි අල්කට අවමෙ වෙලාව.
1: මේ අද ගෙදරින් ඉන්නේ නේද? මේ වතුර බොන්නේ.
0: ආ.
1: දැන් මට මතක් වුණේ වතුර බීලා නැහැ කියලා.
0: ඒකනේ මම බිව්වෙත් නෑ මම අද බෝතලේ අපේ
1: ඔව් කොහෙ තිබ්බේ?
0: නැහැ මම බෝතලේ ගෙනේදී අපේ ෆිල්ටර් එකේ වතුර ඉවරයි.
1: ඊට
0: පස්සේ මම ඒක ෆිල්ටර් එකත් අලුත් කරගෙන වතුර පුරව ගෙනාවා. උදේ පාන්දර වැඩකුත් වැඩි කරලා කට්ටියට තාම බිව්වේ නැහැ.
1: මේ වතුර බොන්නේ මට දැන් තමයි තේරුනේ මේ වතුර බීලා නැහැ කියලා උදේ ඉඳන් එක එක අපි වැඩවලට එහෙම යනවනේ. මේ වතුර බොන්න කොච්චර වැඩ තිබ්බා.
0: එහෙම
1: කියලා තියෙන්නේ අපි නෙමෙයි වෛද්‍යවරු. දැක්කනේ අපි මේ හිටපු ගම එක එක ඒවා මතක් කරනවාට වතුර බොන්න. දැන් වෙන්නේ නැති වාට මතක් වෙන්නත් නැති මම වතුර බීලා නැහැ නේ
0: කියලා. අද දවසටම බිව්වේ නැහැ නේද?
1: බිව්වේ නැහැ නේද කියලා. ඉතින් එහෙම මතක් වුණා නම් ගිහිල්ලා වතුර බොන්න. මේ වතුර බොන ගමන් ඔයා කල්පනා කරනවා නම් ඔයාටම කියලා ඉඩමක් ගන්න හැටි ඉඩමක් අරන් ගෙයක් හදන හැටි නැත්නම් ඔයාට නෙමෙයි හිතන්නකෝ ඔයාගේ දරුවන්ට කියලා දරුව වෙනුවෙන් ඔයා ඉඩමක් අරන් දානවා. එහෙම ඔය කතා වෙනවනේ අපේ අම්මලා තාත්තලා එහෙම අපි ඒගොල්ල වෙනුවෙන් දැම්ම ඉඩමක් අරන් දාලා තියන්න ඕන. ඇයි එහෙම දැම්ම අරන් දාන්නේ සාර මොකක්ද හේතුව?
0: දැම්ම අරන් දාන්නේ ඇති ළමයාට ඉඩම ඕන කාලේ ඉඩම ගන්න ගියොත් දැන් යන වියදමට වඩා තුන් ගුණයක් විතර වියදම වැඩි වෙනවා.
1: කිට්ටු කරන්න බැරි වෙන නිසා. ඉතින් ඒ නිසා තමයි අපි වාට මතක් කරන්නේ මේ ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා ඔන්න මේ හෝමාගමින් වාටිඩමක් අරන් ඇවිල්ලා තියෙනවා.
0: ඕකේ.
1: මේ ඉඩම තියෙන්නේ බෙරු කැටියේ හෝමාගම බෙරු කැටියේ. පර්චස් එකක් රුපියල් 685,000 ඉඳලා වාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: ඊට පස්සේ වාම එකපාර මුදල ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. ඔයාට මුලින් 140ක් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරිය, ඒ කියන්නේ 160ක කොටස මාස 24ක් තුල පොලි රහිතව පහසුවෙන් ගෙවල ඉවර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: හරි.
1: දැන් මේ හෝමාගම ඉඩම ගැන කතා කරද්දී කොට්ටාවට විනාඩි 15යි.
0: ඔව්.
1: ඊට පස්සේ 280129 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 400යි.
0: හරි.
1: NSBM හරිත සරසවියට සමහර අය දන්නේ ග්‍රීන් කැම්පස් එකට යුවම. සහ මේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි දුර.
0: රයිට්.
1: වටරැක දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි.
0: ඕකේ.
1: යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5න් යන්න පුළුවන්. ඒ වගේම තමයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීපයෙන් තමයි මේ ඉඩම තියෙන්නේ. ඉතින් සුපර් මාකට්ස් තියෙනවා, රෝහල් තියෙනවා, බැංකු පහසුකම් මේ හැමදේම මේ වටා පිටාවේ තියෙනවා. ඔය මේ අපි කියවන NSBM කැම්පස් එක කියලා. ඒ හරියට ගියාට පස්සේ තමයි ඔය ලංකාවේ ඩේටා සෙන්ටර්ස් ටිකත් බලා ගන්න පුළුවන් වෙන්නේ.
0: රයිට්.
1: හරිද? ඒ කියන්නේ හෝමාගම කියන්නේ එහෙම ලේසි පහසු තැනක් නෙමෙයි.
0: නෙමෙයි. ඔව්.
1: ඔයාලෝ ඉන්ටර්නෙට් යන්නේත් හෝමාගම තියෙන හින්දා.
2: ඔව්. හරිද? ඔයගොල්ලෝ සැටලයිට් පාවිච්චි කරන්නේ හෝමාගමට චුට්ටක් එහා පාදුක්ක
1: තියෙන හින්දා. හරිද? ඒ නිසා ඉතින් අපි කියන්නේ ඔයාලට මතක් කරන්නේ ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් ගන්න. 13:22 තමයි නම්බර් එක. හොට්ලයින් එක 13:22 කෝල් එකක් අරගෙන වාට පුළුවන්. හෝමාගම බෙරුකැටි මේ තියෙන ඉඩම ගැන වැඩි විස්තර දැනගන්න. ඉතින් ඉක්මන් කරන්න.
2: හරි හරි ලස්සන ගමන්නේ බෙරු කැටිය.
1: බෙරු කැටිය.
2: ඒ ඇත්තටම හෝමගම මේ දැන් කොළඹට ඉතාලම ආසන්න වුණාට පොඩි ගැමිසිරිය තියෙන පැත්තක් නේ.
1: නමේම තියෙනනේ හෝමගම කියලා. ඇත්තට මේ ගැමිසිරිය තියෙනවා. මේ පැත්තට ගියාට පස්සේ අපිට ඒක තේරෙනවා. හරි අර
2: හරිත එතකොට කෙත් වතු ඒ ඔක්කොම තියෙනවනේ.
1: ඔව්. ඉතින් ගැමි පරිසරයක ඒ අපි බලාපොරොත්තු වෙන නිවිහැන හිල්ලත් එක්ක උපරිම නාගරික පහසුකම් අත්විඳින්න පුළුවන් කමක් තියෙනවා. ඒකින්ද හෝමාගම බෙරු කැටියේ තියෙන මේ ඉඩම ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි කියවන ඉඩම් කියන්නේ ලිමිටඩ් රිසෝස් එකක්. ඒකින්ද වා ඉක්මන් වෙන්න ඕන. ඒකින්ද ඉක්මන් වෙලා 13:22 කෝල් එකක් දැම්ම ගන්න.
0: රයිට්. දැන් අපි කියවනේ ඔයාගේ gedara upgrade කරගන්න කියලා. අලුත් විදිහට ගැලපෙන විදිහට මිනිමල් ඩිසයින්ස් ටිකක් ගෙනල්ලා ලස්සනට gedara හදාගන්න කියලා. අද gedara කට්ටියම ඉන්නවනේ. වට මේස සාකච්ඡාවක් දාලා එන්න මං කියන්නේ තීරණයකට අපි යනවා දම්රෝ එකට. මොකද දම්රෝ එකේ මිඩ්ය සෙල් තියෙන නිසා
1: මේ වෙලාවේ මේ වට මේස සාකච්ඡාව දාන හොඳ මේසයක් නැත්තම් ඔයෙත් යන්න ඕනේ දම්රෝ එකට තමයි. මොකද ඔයාට ඩිස්කවුන්ට් එක මේස විතරක් නෙමෙයි පුටු විතරක් නෙමෙයි ඇඳම් මෙට්ටෝ ඕන දෙයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නිදන කාමර කට්ටල පිටින් ඔයාට ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. ඒ වගේමයි මතක් කරන්න ඕන මේ දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් 120ක ඩිස්කවුන්ට් එක ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ ගෘහණියන්ගේ සුපිරිසිදු සේදීමේ විශ්වාසය වෙන කවුරුත් නෙමේ දම්රෝ වොෂින් මැෂින්. දැන් ඔයාට 115ක වට්ටම් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: වගේම තමයි මේ දිගුකල් පවතින දම්රෝ ෆෝම් මැට්‍රස් 115ක වට්ටම් එකත් ගන්න පුළුවන්. මේ හැමදේම මිඩ්ය සේල් එකෙන් විතරයි. ඒකින්ද මිඩ්ය එක පහුවෙන්න කලින් ඉක්මනින්ම ළගම තියෙන දම්රෝ එකට යන්න. මේ වෙනකොට දම්රෝ ශාඛාවන් රට පුරාම තියෙන 160කට වැඩි ප්‍රමාණයක්.
0: ඒ
1: වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඉතින් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ Panasonic, Innovex, Samsung වගේ ලෝ ප්‍රකට බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන්.
0: දැන්
1: මේ නිසා යන්න. අද නිවාඩු බාඩුවේ ඉන්නේ මේ ළගම තියෙන දම්රෝ එකට.
0: රයිට් එතකම මතක් කරනවා ඔයාට මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් වලින් ඔයාගේ වැල්ඩින් වැඩ ටික කරගන්න.
1: අපි දැන් ඔයාට කියලා දුන්නානේ ඉඩම ගන්න හැටි කියලා දුන්නා. ඊට පස්සේ gedara වහලා ගන්න හැටි කියලා දුන්නා. නේ ඔය වගේ අපි ඉදිකිරීම් ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් ඔයාගේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් දුන්නා. ඔය අතර ඔයාට එන ඊළඟ ප්‍රශ්න තමයි මොන හරි දෙයක් මේ ශක්තිමත්ව කල්පවතින්න පාස්ස ගන්න එක.
0: කොහොමද කියලා.
1: වැල්ඩින් වැඩ ටික කොහොමද කරගන්නේ කියලා. ඉතින් පාස්සනවා නම් ආයේ වෙන මුකුත් ආදේශක නැහැ. SLS සහතිකයත් එක්ක ලංකාවේ ට හම්බෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්මතයන් ඒ විදිහටම අනුගමනය කරලා තමයි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ්ස් කියලා කියන්නේ. අන්න ඒ අනුව තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපේ පෑසුම් වැඩ කරන ශිල්පී මහත්වරුන්ට වගේම මහත්මීන්ට වගේම අනිත් පැත්තෙන් ඔය ඉදිකිරීම් ශාස්ත්‍රයේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන කට්ටිය ඒගොල්ලන්ටත් හොඳම තෝරගැනීමක් තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM Velava Obaveta Gena Enne
1: Adha Kale Hondama Ayojane Brand New Bajaj Tri Roda Rataya Masika Warike Rupiyal 22000 Sita Dan Divenu Pura DPMC Pradarshanagara Saha Dealer Varungen
2: Udena 9 Vinadi 38 Dan
3: Damro Wasara Meda Sale Sofa Sadaha Vishesha Vattam Kalpavathina Suwa Pahasuyen Yut Sofa 69000 Sita Sieluma Damro Pradarshanagara Walin
4: ரியபெதவீமே அலுத் பரப்புர BYD நவீன தாக்ஷணே சமக வெடி தாவன துராக் அவம வியதமுகின் அத்துதின்ன BYD பலகின் ஹைப்ரிட் ஹோ இலக்ட்ரிக் வாகனேக் வென்கரவாகனீமட BYD பிரதர்ஷனாகாரேகட பெம்னின்ன நேதோத் விந்தோ எக்காய்காய் தெக்காய் எக்கசிய விசிப்பா எக்கசிய விசிப்பா அமதான்ன
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: Kirs එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: Kirs නැවුම් බවයි අඩුම මිලයි.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
11: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත
1: FM 95 FM 94.8 net FM

0: ඔද නමයි විනාඩි 48යි අල්කට අවමෙ වෙලාව අපිට යන්න වෙලාව හරි
1: BYD එකේ තමයි යන්න යන්නේ ඒකම විශේෂයෙන් BYD තියෙන කට්ටියට කියන්න ඕනේ අනේ දෙයියන්ගේ නාමයට මේ ලොක් වීකෙඩ් එකේ ඔයගේ වලවල තියන් ඉන්න එපා අපි ඔයාලා හරි යන්න
2: කොහේ හරි යන්න ඕගලන්ට යන්න කවුරුත් නැත්නම් අපිට කියන්න අපි සෙට් වෙන්න
1: කීසර මතගෙන කියලා
2: අවුනේ එහෙම ආවනේ
1: කී දෙනෙක් යන් කියලා ඔය ඇත්තමද කියන්නේ ඔව් ඉතින් ඇත්තම කියන්නේ
2: යන්න
1: ඉතින් BYD තියෙන අය මේ ලොක් වීකෙන්ඩ් අපි කියන්න ඕනේ නැහැ ඒගොල්ලෝ දැන් කැලෙන්ඩරේ බල්ලා ඇත්තම අපේ රටේ දැන් මෙහෙමනේ කැලෙන්ඩරේ ගත්ත හැටි අපි බලන්නේ මොනවද
2: නිමාඩු කොච්චර තියෙනවද
1: කියලා අයියෝ එහෙම නිමාඩු තියෙනවද කියලා ඉස්සෙල්ලම බලන රටක් ඉතින් නේද කැලෙන්ඩරේ කතර ගත්ත හැටි මේ ඉතින් කොහොම හරි කමන්නේ මේ BYD තියෙන අය අද පරිස්සමෙන් යන විශේෂයෙන්ම
2: ඔව්
1: මේ වාහන මොකද පාර යන හැම වාහනයක්ම BYD නෙමෙයිනේ
2: ඒ
1: හැම එකකටම ක්‍රූස් කන්ට්‍රෝල් නැහැනේ
2: නැහැනේ
1: ඉතින් ඒකින්ද මේ පරිසරයෙන් යන්න දැන් හැබැයි BYD තියෙන අයට සුබ වනවිඩයක් මහජන උපයෝගිතා කොමිසමේ හසංග මහත්මයා ඇවිල්ලා කියලා ගියා කිසි ප්‍රශ්නයක්
2: නැහැ
1: අර මොනවද අලුත් ටැරිෆ් එකත් එක්ක අලුත් ක්‍රමවේදයක් එක්ක මේ විදුලි බිල ඇත්තටම මේ සෝලා නිවාස මත තියන් ඉන්න අයට හරි එහෙම පුනර්ජන්නී බල ශක්තිය නිපදවන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ලාභයක් මිසක් අලාභයක් වෙන්නේ නැහැ. මොකද ඊයේ ඉඳන් ගාන වැඩි කළා. 20ක් ගේ වගේ ඉතින් දැන් 23ක් අලුතෙන් මේ හයි කරගන්න කට්ටියට BYD කට්ටියට ඒක හොඳ සුබ ප්‍රවෘත්තියක් ඈ.
2: ඒ කියන්නේ මේගොල්ලෝ දැන් BYD එක ගද්දිම සමහර අය සෝලා පැනල් එකක් ගහ ගන්නවානේ. දැන් ඒක අපතේ යන්නේ.
0: නැහැ.
2: එන වැඩි අගයකින් ඔයාට ලොකු ඔපචුනිටි එකක් අවස්ථාවක් වෙනවා මේක. ඉතින් ඒ සුබ පණිවිඩෙත් එක්ක ඔන්න ඔයගලන්ට පුළුවන්කම තියෙනවා BYD එකක් ඔයාය කරගන්න. තාමත් BYD එකක් අරගෙන නැත්නම් ඔයාගේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරන්න. ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන බ්‍රෑන්ඩ් එක තමයි BYD කියලා කියන්නේ. Build your dreams නම ඇතුළෙම තියෙනවානේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ BYD ගරුසරු ඔන්න දැන් සැප්තැම්බර් වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. රාජ්‍ය සේවයේ විතරක් නෙමෙයි පුද්ගලික අංශයේ වෙන්න පුළුවන්. මේ වෙනකොට සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා මාසිකව ගෙවන්න BYD එකක් ගෙදර අරගෙන යන්න. හරිද? ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් 0112125125 නම්බරයකට කෝල් එකක් දීලා. මේ වෙනකොට කොළඹ, ඊට පස්සේ ගාල්ල, නුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර, ඒ වගේම තමයි මඩකලපුව BYD ප්‍රදර්ශනාගාර තියෙනවා. ළඟදිම මීගමුවටත් එනවා. ඊට පස්සේ ඉතින් මීගමුවේ කට්ටියටත් කිසි ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා ආයෙ ටවුමෙන්ම BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මේ මීගමුවේ කට්ටිය සෑහෙන්න රවුම් ගහනවා.
1: ඔව්.
2: ඕලන්ට BYD සෑහෙන්න වටිනවා.
1: රවුම් ගහන්නම තමයි ඒගොල්ලෝ ඉපදිලා තියෙන්නේ. හරිම එලිගන්ට් කල්චර් එකක් නේ මීගමුවේ තියෙන්නේ නේද?
2: හරි හැපනි. ඉතින් ඒක හින්දා ඔන්න මීගමුවටත් ඉස්සරහට එනවා BYD ෂෝරූම් එකක්. එහෙනම් ඉතින් කට්ටිය තමන් කැමති BYD එකක් ගන්න. ඔයාගේ ළඟම තියෙන BYD ෂෝරූම් එකට යන්න. දැන් gedara තියෙන කට්ටිය නොවා කිව්වා වගේ ලොง වීකෙන්ඩ් එකේ
1: පවුලත් එක්ක
2: නේද? ට්‍රිප් එකක් එහෙම යන්න පරිස්සමට.
1: නැත්නම් පවුල් කීපයක් එක්ක හරි.
2: හැබැයි
1: gedara එන්න පුළුවන් විදියට
0: ඒවා කියන්න එපා.
1: කෙසේ වෙතත් දැන් මේ මං කල්පනා කරේ ඇත්තටම අර මේ රුපියල් කීයද?
2: 68000.
1: ඔව් කියන්නේ විශ්‍රාම කියන්ට ටග් ගාලා ගෙදර අරන් යන්න පුළුවන් BYD එකක්. ඔය මීටර් සතියකට දෙකකට කලින් කෝවා කල්පනා කරා නම් මේ වීකෙන්ඩ් එකේ ලොකු රවුමක් යනවා.
2: රවුමක් යනවනේ.
1: ඔව් ඉතින් ඉදිරියට ගැන හිතලා හරි දැන් ලොง වීකෙන්ඩ් එක ඉවරනාම මේ ලොง වීකෙන්ඩ් එක කියලා නෑ මේ වීකෙන්ඩ් එකේ වුණත් BYD ප්‍රදර්ශනාගාරවලට ගිහිල්ලා මේ ඔබට ඒ පහසුකම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන මේ අපි ආයේ නොකියුවයි කියන්න එපා.
2: කියන්න එපා.
1: මේ ඊළඟ වීකෙන්ඩ් එක වෙනුවෙන් දැම්ම BYD එකක් ගන්න තීරණය කරන්න.
2: තීරණය කරන්න.
0: ගෙදර ඉන්න විශ්‍රාමික මහත්ම මහත්මීන්ට මේක ඇසේවා කියලා මම ප්‍රාර්ථනා
2: කරනවා.
0: හරි.
1: ඒක නයි සමස්තයටම නෙමෙයි කිව්වේ.
0: අපි
1: දන්නවා හරි. ඊළඟට කියන්න ඕනේ දැන් සෝලා පැනල් මේ ප්‍රධානම ප්‍රශ්නේ දැන් නිකන් අර මොකද්ද මේ මෑකරල් කොටුවක් වගේ වහල ගහලා ඉවර වෙලා බෑනේ සෝලා පැනල් නැයි
0: කරන්නේ.
1: අර මෑකරල් වැල් වල යන්න නිකන් කෝටු හිටවනා වගේ එහෙම වහලයක් ගහලා බෑ මේ සෝලා හයි කරන්න හොඳ ශක්තිමත් වහලයක් තියෙනවා. ඉතින් ඒකට නම් ලංකාවේ අපිට කියන්න පුළුවන් එකයි නසාර තියෙන්නේ නේ.
0: එකයි එකයි.
2: ඒ තමයි මේ Rhino Premier Roofing Sheet කියලා කියන්නේ. ඉතින් දැන් හරිම විශේෂයි. මොකද hydrophobic coating එකත් එක්ක මේක 3 times advance කරලා කලිනුත් තිබ්බ. හැබැයි දැන් ඔන්න 3 ගුණයක් ඒක ශක්තිමත් කරලා තමයි මේ coating එක එවන්නේ. ඒ නිසා මේ Rhino Premier Roofing Sheet වහල මත වතුර රැදෙන්නෙම නැහැ. ඒකින්ද ඔය විදිහට අර දැන් නුවා කිව්වා වගේ solar panels දානවා නම් ඒවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද බොහොම ප්‍රශ්නයක් නැතුව අර හොඳට බර දරන්න පුළුවන් විදිහට තමයි තමයි හැදිලා තියෙන්නේ. ඉතින් වතුර උරා ගන්නේ නැති නිසා ඔය අතු වැටුණා කියලා සෝලා පැනල් ගැහුවා කියලා පොඩ්ඩක් ඇවිද්දා කියලා කඩාගෙන වැටෙන්නේ නැහැ. සිදුරු ඇති වෙන්නේ ඒ ප්‍රශ්න මොකුත් නැහැ.
1: ඒක ක්‍රිකට් ගහන්න යන්න එපා.
2: ඔව් නටන්න යන්න එපා ඒක උඩ. දැන් ඔය මේ
1: සෝලා පැනල් වලින් කරන්ට් කරන් පල්ලෙහා නටන්න.
2: ඔව් පල්ලෙහා නටන්න මේ දැන් අපි කිව්වන ඩෙන්ගු ගැන එහෙම ඒකින්ද ඔය වහලවල් සුද්ධ කරලා තියාගන්න එක සෑහෙන වටිනවා. ඒකින්ද බය වෙන්න එපා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැම්මොත් ඔයාට ඒ වැඩ කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. වැඩි විස්තර දැනගන්න 1396 නම්බරයකට කතා කරන්න. කතා කරලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. එහෙනම් ඉතින් අපි අද දවසට සමු ගන්නවා. අපි හෙට නැහැ. සජීවීව සවන් දෙන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා.
1: පුළුවන් අය සහභාගී වෙන්න.
2: පුළුවන් අය අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. ඉතින් එහෙනම් අපි යනවා. අපි ආයෙත් එතකොට කවද්ද
0: සාරා? සිකුරාදා.
2: සිකුරාදා. ආ DJ නයිට් එකේමත් තියෙනවා.
0: විස්තර ටික අරගෙන අපි එන්න.
2: අසාවත් හොයාගෙන. කොහෙ ගිහිල්ලාද දන්නේ නැ නිවාඩුවේ.
1: යනගෙන පරිස්සමෙන් යන්න දෙයියෝ කියලා එහෙනම් අපිත් ගියා දෙයියෝ.
2: එහෙනම් අපිත් යනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. මම ආචින්.
0: මම සාරා.
1: මම නුවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Net FM, Algo Town.
1: Brought to you by Anu Tena Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaram Mulagane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
2: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක ලංකාවේ එක. හෝමාගම බිරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේස් එක රුපියල් 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
4: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
5: දම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
12: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
5: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
13: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
14: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අතම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
15: අක්මාවිතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0147 31 33 540.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
18: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
17: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
18: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
19: ගුඩ් මෝර්නින්. වේලාව උදේ 10:00 විනාඩියකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත්නියෝ.
2: ආයුබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිය සමග මම කේසර. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩුමිල ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ ජෙට් ස්ටාර් ගුවන් සමාගම විසින්. එම ගුවන් සේවාව ආරම්භ කරමින් එහි ප්‍රථම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ රාත්‍රිය ළඟා වුණා. මේ සඳහා බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය ජල ආචාර පවත්වා කටුනායක ගුවන්තොටුපළ වෙත පිළිගැනීම සිදු කළ බවයි ගුවන්තොටුපළ නෙට් නිවුස් නියෝජිතවරයා සඳහන් කළේ. මෙම ගුවන් සේවය සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල කටුනායක සහ මෙල්බන් නුවර අතර ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම ගුවන් ගමන සඳහා පැය 10ක කාලයක් ගත වනවා. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM. Te Dunu Mamata.
3: Brought to you by
4: Akunu Lake Namahubavana Ratapurama Rasa Genayana Aule Sayama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන
7: මගේ මේඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
9: ජනි එක දේ දුනුමාවත.

කරන්න එකතු වෙන කලාකරුවන් ශිල්පීන් හඳා. අද දවස තමයි හතරවැනි රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දවස. හෙට දවසේදී මහා පෙරහැර වීදි සංචාරය කරනවා. ඉතින් මේ දවස් කිහිපය පුරාම කුඹල් පෙරහැර ආරම්භ වුණු දවසේ ඉඳන්ම එක දිගට විවේකයක් නැතුව වෙන්න පුළුවන්. කිසිම හේතුවක් නැතුව ඒගොල්ලෝ මේ ශිල්පීන් මේ වැඩ කටයුත්ත වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. ඉතින් එහෙම එකතු වෙලා ඉන්න කට්ටිය වෙනුවෙන් දල්දා හාමුදුරුවන්ගේ ආරක්ෂාව පිහිට කොහොමත් හම්බ වෙනවා වගේම සමහන් ආරක්ෂාව ලබා දෙන්න ලින්ක් නැචුරල් ආයතනය කටයුතු කරලා තියෙනවා. නිකන් කල්පනා කරලා බලන්නකො, අදත් උදේ කොළඹට නම් වැස්සා, දැන් මේ වෙනකොටත් වහින්න වගේ තියෙනවා. මහනුවර නගරයටත් ඒ වගේම තමයි. හවස් වෙද්දි නම් පොඩ්ඩක් වහිනවා අඩුයි. හැබැයි පොඩි පින්න ගතියක් ඉතින් රැ වෙනකොට එනවනේ. හැබැයි පින්න කියලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩේ නවත්තන්නේ නැතුව දල්දා මාලිගාවේ පෙරහැර සාර්ථක කරගන්න සෑහෙන ලොකු මහන්සියක් දරනවා. උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා කියන ප්‍රාර්ථනාව තමයි අපි කරන්නේ. ඒ හින්දම තමයි සමහන් ආරක්ෂාව ඒ ශිල්පීන් වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ. ඒකනම් මතක් කරන ගමන් තමයි අපි සුපුරුදු දේදුණු මාවතේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නේ. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එවන්න. දවල් එක වෙනකම්ම ඉන්නවා මම ජනී.

ಲಂಗಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ಮೇ ದವಸಲ್ ಒಯಾಗೆ ನಗರೇಟ ಎನ್ನುವ ಕೀಲ ದೆನ್ ಒಯಾ ಹೊಂದಟಮ ದಣ್ಣವಾಣಿ ಲಂಕಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ಮೇಗತ್ತೆಕ್ಕೆ ಕತುಬುನಾ ಮೊಯಾಟ ಅವಸ್ಥಾವತೀನೋ ಲಂಕಾ ಟೈಲ್ಸ್ ವಿಶೇಷಜ್ಞ ಕಂಡಾಯ ಹಂಬವಿಲ ಒಯಾಗೆ ಗಿದರಟ ಅವಶ್ಯಕರನ ಟೈಲ್ ವರ್ಗಟಿಗ ಹರಿಯಟಮ ಗೆಲಬಿನ ವಿಧಿಯಟ ತೋರಗ ಈ ವಗೇಮ ತಮೈ ವಿಶೇಷಮ ದೇವೆನ್ನೆ ಸಿಯಟ ಹತಲಿ ಹಾಕ್ ದಕ್ವಾ ವಟ್ಟಂ ඔයා අරගන්න ටයිල්ස් වලට බාත්වයා ෆිටින්ග්ස් වලට ලබා ගන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක වගේම ලංකාව පුරාම තියෙන ලංකා ටයිල්ස් ෂෝරූම් හරහා බලයලත් අලෙවි නියෝජිතයන් හරහා අවස්ථාව ඔයාට ලැබෙන. අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල්

ഇതിൽ ഷോറൂമേക്ക് ഇറങ്ങണം. അപ്പൊ കണ്ടായം എന്നെ ഹറിയട്ടം ക്യൂവോ തിൻ ഉഹന നഗരേട്ട് ഉദയ വരുക തമ ഉഹന നഗരേ കഥക്കറാണ് ഇട്ട് പാസ് ഹവാസ് വേനും കൂടെ കട്ട് ചെയ്യണം അമ്പാറ നഗരേട്ട് ഗില്ല എന്ന് ഇതിങ്ങനെ കൽപ്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്പന കല്
එකතු වෙන්නේ. අතරෙ මතක් කරන්න ඕනි, ඔයාගේ ගෙදරට ටයිල් එකක් තෝරනකොට නිකම්ම නිකන් ටයිල් එකක් නම් තෝරලා ඇඟ බේර ගන්න හදන්න එපා. ගුණාත්මක භාවය, මෝස්තරය, විශ්වාසවන්ත භාවය පිරුණු ලංකා ටයිල් එකක්ම ඔයාගේ ගෙදර ටයිල් එක විදිහට තෝරගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. එහෙම ගෙදර ලස්සන වුණාම තමයි ගෙදරක ඉන්න කෙනෙකුට උනත් ඒ ගෙදර ඉන්න හිතෙන්නේ. අන්න එහෙම ගෙදරට වෙලා ඉන්න වෙලාවක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැඩපොලේ වැඩ කරන වෙලාවක වෙන්න පුළුවන්, ත්‍රිවිල් පාක් එකට වෙලා හයර් එකක් එනකම් බලාගෙන ඉන්නකොට වෙන්න පුළුවන්. එහෙම ඉන්න වෙලාවට පොඩි කම්මැලි ගතියක් ආවොත් ඉන්න එහෙම මුලින්ම කරන්න ඕන දේ තමයි රසම රස කෝපි කෝපයක් හදාගෙන බොන එක. දැන් හස්බන්ඩ්ලට නම් ප්‍රශ්නයක් නෑ, ඉතින් වයිෆ්ගේ කෝපි එක හදලා දෙනවනේ වයිෆ් කොහොමද. හැබැයි මෙහෙමයි, කෝපි බොනකොට ඉතින් නිකම්ම නිකන් කෝපි එකක් බීලා හරියන්නේ නෑ. ලංකාවේ අපේ කෝපි අට වලින් නිෂ්පාදනය වෙන කෝපි වල තමයි මුළු ලෝකයම හොයන හොඳම කෝපි රසය තියෙන්නේ. කෝපි එකක් බිව්වට පස්සේ එන රසය, සුවඳ, මේ හැම දෙම එක අපේ මොළයත් උත්තේජනය වෙලා අපිට සෑහෙන ප්‍රබෝධයක් දැනෙනවා. නිදිමත ගතිය නැත්තරම නැති වෙලා යනවා, කම්මැලි ගතිය නැත්තරම නැති වෙලා යනවා. හැබැයි ඉතින් ඔය කඩේ තියෙන හැම කෝපි එකකින්ම ඔය දේවල් හම්බ වෙන්නේ නැහැ. ගන්න ඕනේ ෆ්‍රීලන් කෝපි එක. ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය වෙන්නේ අපේම රටේ ස්වභාවික කෝපි අට වලින් විතරමයි. කඩේට ගිහිල්ලා කෝපි පැකට් එකක් ඉල්ලනකොට ෆ්‍රීලන් කෝපි කියලා නම කියලාම ඉල්ලගන්න. එතකොට ඔයාට ඔයා බලාපොරොත්තු වෙන කෝපි රසය, කෝපි සුවඳ හරියටම ඔයා හදාගන්න කෝපි එකෙන් අරගන්න පුළුවන්. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා වැලිමඩ ඉන්න විහංග මල්ලි කතා කරලා කිව්වා. අම්මවයි තාත්තවයි අච්චි අම්මවයි ඊට පස්සේ බාප්පවයි සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දැන් ඊයේ වේ කට්ටියගේ නම් කියාගන්න ඕනේ නැහැනේ මට 12න් පස්සේ. අද මෙසේජස් ඔක්කොම කියවන්න තමයි මගේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම තියෙන්නේ. මුලින්ම අපේ සඳුනි නංගි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ කිරිබත්ගොඩ ඉඳන්. හස්බන්ඩ් නිරංජන්ව, අම්මා ඉන්ද්‍රාණිව, තාත්තා නිමල්ව එකතු කරගන්න කියලා කියනවා. හායි හායි ජනි අයියේ, කොහොමද ඔයාට? මාත් ඉන්නවා net fm දේදුණු මාව තහගෙන. එහෙම කියන්නේ අපේ සෙනුකි නංගි හෙටි මුල්ලි ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. එයාගේ පවුලේ කට්ටියවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. සුබ උදෑසනක් ජනි. ගොඩ දවසකින් මෙසේජ් එකක් දැම්මේ ඔයාට. හැමදාම හනවා හැබැයි. එහෙම කියලා කියන්නේ අපේ ගොඩකවෙලින්න චචිකාවන් ඔයාව එකතු කරගන්න. ඔන්න අද නම් මට දේදුණු මාවතේ ඇවිදින්න යන්න එන්න පුළුවන්. අද නිවාඩුනේ. එහෙම කියලා තියෙන්නේ අකුරැස්සේ ඉඳන් අපිව අහගෙන ඉන්න යෂෝ. යෂෝ මං ඔයාව එකතු කරගන්න. අලවේ කරුවක මෙසේජ් එකක් දාලා තියෙනවා. පුතා රුක්මන්, දුව නිමාලි, අමපාණි, මොවිඳු මේ කට්ටියම එකතු කරගන්න කියනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර්නේ තෙල්බීරන්න ඇඩ්ඩක ඉන්නේ. ඒ ඇඩ්ඩක දැකලා තමයි සමා තෙල්බීයකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුවස එල්බීරන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බීරන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: වේලාව 10යි විනාඩි 25යි.
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
6: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
7: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
6: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
13: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
14: oyata thiyena sanipa wennema nathi rogayakda me kathawa ahannako
15: INMC disanayaka wariyala ECG ganawara ECG podi prashnayak thibila check kara bypass ekak thamai karanna vaidyawarunge anumathiya labune mahara thunak dokkala thibbe ewasse thoraturak hamba una amalbandu kela weda mahatte pratikara karanawa kela ඊට පස්සේ මං එතුමා හම්බෙන්න ගියා check ganna 6 පාරක් විතර තමයි ගියේ
14: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940
16: මේ වයිෆ්
17: මොකද හස්බන්ඩ්
16: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
17: අයියේ
16: රිස්ක් එක වැඩිනේ
17: ඒ කිව්වේ
16: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
17: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
18: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලඳුල්ලන් පොගුම්.
19: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
16: අපි සින්දු අහන අතරේ මීට පුංචි වෙලාවකට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ 4 වෙනි දිනයේ ශ්‍රී ලංකා පළවෙනි ඉනිම නිමාව දකිනවා. ඒ සොනල් දිනුෂගේ ඉනිම ලකුණු 103කට අවසන් වීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ඉනිම අවසන් කරන්නේ ලකුණු 290කට සියලු දෙනා දැවි. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්න පිටියට අවිල්ල තියෙන්නේ. ලහිරු උදාර සමග නිෂාන් මදුෂ්ක තමයි පන්දුවට පහර දෙන්න ඉන්නේ. ලකුණු 2යි විකට් නෑ. තවත් ලකුණු 211ක ඉලක්කයක් තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම රද තරගයේ 4 වෙනි දවස හෙට දවස සම්පූර්ණයෙන් ඉතුරුයි. අපි බලමු මොනවා වෙයිද කියලා. කොළඹ SSC පිටියේදී තමයි තරගය පැවැත්වෙන්නේ. විකට් එකක් ගියාද කොහෙද බලමු මං ඉස්සරහදි කියන්න. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න එක හඳ පුළුවන් තරම් මේ පැතර කෝල් කරන්න වට්ස්ඇප් මෙසේජස් එවන්න Facebook fan page එකට යන්න. මුලින්ම කරන්න ඕනේ දේ තමයි අපේ Net FM Facebook fan page එක like කරලා follow කරලා තියාගන්න එක. ඊට පස්සේ මම දාලා තියෙන post එකට comment කරලා පුළුවන් තරම් post එක share කරන්න. අද අනිවාර්යෙන් මේ සින්දුවෙන් පස්සේ chance එක හම්බ වෙන්න ඔයාලට වෙන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මම මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. හානිකර මත්ද්‍රව්‍යයන් හන්ද අපේ රටට අපේ සමාජයට වෙලා තියෙන සෑහෙන හානියක් නේ. ඉස්කෝලයන පුංචි නංගිල මල්ලිලා සෑහෙන්න හොඳ අධ්‍යාපනික ගමනක් යනකොට එක පාරටම මේ හානිකර මද්‍රව්‍යවලට ඇබ්බැහිවීමත් එක්ක ඒ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාවල වෙලා යනවා. මොකද මේ මද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ මොළයේ ක්‍රියාකාරීත්වය එක එක විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මතක ශක්තිය අඩු වෙනවා. තීරණ ගන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. සමහර වෙලාවට හොඳම යාළුවෙක් තමයි ළඟටම ඇවිල්ලා මේක චුට්ටක් පාවිච්චි කරලා බලන්න එකපාරක් පාවිච්චි කරා කියලා ඇබ්බැහි වෙන්නේ නෑ වගේ බොරු කියලා අපේ පුංචි නංගිල මල්ලිලෝ මේ වගේ දේවල් වලට ඇබ්බැහි කරගන්න. ඒක හන්ද හැමෝටම මතක් කරන්න තියෙන දැන් මේ නිවාඩු කාලේ යාළුවෝ නිතර හම්බ වෙනවා. එහෙම වෙලාවට වැරදිලාවත් ට්‍රයි කරලා බලන්නවත් පළවෙනි පාරටවත් මේ වගේ දේවල් පාවිච්චි කරන්න එපා කියන කාරණා. සෙවනගල කිරී බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයා ඔයාට හම්බ වෙන්න පුළුවන් සෙවනගල කිරී බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගියාට පස්සේ එතුමා රජයේ ඒ ශ්‍රේණිය සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. ඒ නිසාම තමයි ලංකාව වටෙන්ම ගොඩ දෙනෙක් එන්නේ සුව කරගන්න බැහැ කියලා කියන රෝග එතුමාට කියලා සුවපත් කරගන්න. යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා මතක් කරන්නේ සෑහෙන දිනෙක එතනට එන හන්දා ඔයාව පොලිමේ තියන්න අවශ්‍ය වෙන්නේ නැති හන්දා කතා කරන්න 0777 300 940ට 0773 273 540ට දැන් තමයි වැඩේ තියෙන්නේ. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති යකුරින් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න කෝල් කරන්න WhatsApp messages එවන්න Facebook post එකට comment කරන්න

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 35යි. මේ වෙලාවේ අපි අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න හදන්නේ. කටිය මේ පැත්තට සෑහෙන්න කෝල් ගත්තා, WhatsApp messages එව්වා, Facebook fan page එක පැත්තට ගියාට පස්සේ post එකට පුදුම comment ඔගයක් කටියකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අතරින් මේ වෙලාවේ අවස්ථාව හිමි කරගන්නේ නිප්ටඹු වේ සිට අපිට කෝල් එකක් අරගත් නදීෂා. නදීෂා අයබෝ අපි සුබ උදෑසනක් කියලා ඔයාව පිළිගන්නවා. මොකද කරන්නේ ඉතින් මේ වෙලාවේ? ගෙදරට වෙලා දේදුණු මාවත අහගෙන ඉන්නවා සද්දෙට නේද? හරි, දැන් අපි ගේම් එකට යන්න තමයි හදන්නේ. මං ඔයාලට ගේම් එක ගැන පැහැදිලි කරන්නම්. මං ඔයාලට අකුරක් දෙනවා, ඒ අකුරෙන් ඔයාලට තියෙන වචනයක් පටන් ගන්න. ඊට පස්සේ ඒ වචනය අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා, ඊළඟ වචනය අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා. එහෙම හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට ඔයාට ලැබෙන තප්පර 30ක කාලය ඇතුලේ පුළුවන් තරම් වචන කියාගෙන යන්න තියෙන්නේ. එකම වචනේ දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ, සහ අර වචන දෙක ගන්න එකට එකතු කරලා කියන්නේ රත්මල්, ඊට පස්සේ රාවණ ඇල, මල්වත්, ඒ වගේ වචන කියන්න බෑ. පැහැදිලිද? මේ වෙනකොට ඔයාට ඇවිල්ලා තියෙන අභියෝගය තමයි රමණියේ අභියෝගය. එයා අපිට කඩවති දැන් කතා කළා. එයාට ලබා දුන්නොත් අපර 30ක කාලය ඇතුලේ වචන 50ක් කියලා දෙනවා. අපි බලමු නදීෂට ඒ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයිද කියලා. ලෑස්තිද නදීෂා?
1: ලෑස්ති.
0: රයිට්. මම ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද? ඔයාගේ නමේ මැද අකුර.
1: දයන්න
0: දයන්න දයන්න. ලැස්තිද?
1: හරි.
0: අපි යමු තරඟයට.
2: Your time starts now.
0: කාලය යනවා.
1: දිරියා, වාසය, යෝජනාව, වනය, යතුර, රට, ටැක්සිය, යෝගා.
0: කාලය අවසන්. නදීෂා මෙහෙමයි වැඩි, ජයග්‍රහණයට වඩා සහභාගීත්වය තමයි වටින්නේ නැද්ද? අනිවාර්යෙන්. එහෙනම් ඉතින් නිවාඩු දවසේ මේ වෙලාවේ net fm දේදුරු මාවතේ අකුරින් අකුර ගේම් එකත් එක්ක එකතු වුණාට ස්තුතියි. කවුද එකතු කරගන්නේ සින්දුවට? බොහොම ස්තුතියි. දිග්ගටම net fm අහගෙන ඉන්න.
3: Ashanti, Nivanti, come on now.
4: I'm not going to go to the car.

0: Dan, BNS, Randir, Ashanti, Navanti, come on now.
1: Right, now I've had enough. Weezer.
2: FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
5: වේලාව 10:43යි.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
9: එකට සෙට් වෙන්න. Plus points add වෙන්න.
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 26 අපි එන්නේ උදේ උහන සවස අම්පාර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්.
11: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
12: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
13: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
14: ගින්දර හැන්දෑව විජානු.
15: හස්බන්ඩ්
16: මොකද වයිෆ්?
15: හදන්න ඕන තේද කෝපිද?
16: දේදුණු මාවත.
15: තමු කොණ්ඩි හිතාගෙන ඉන්න කොස්සෙන්ද ඉඳලෙන්ද?
16: දේදුණු මාවත.
15: හරි එනක්. තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඊළඟ කාගන්න එකයි.

0: නැත්තුවාහන්න ජනී එක දේ දුනු මාවත
1: මේ දවස්වල ගෙවල් හදන්න උත්සාහ කරන කට්ටිය, ගෙවල් අලුත් වැඩියා කරන්න උත්සාහ කරන කට්ටිය සෑහෙන්න උනන්දුවෙන් ටයිල් ගන්න පෙළඹිලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බැලුවට පස්සේ තමයි තේරුනේ ලංකා ටයිල්ස් එක 140ක් දක්වා මේ දවස්වල ටයිල්ස් වලට, බාත්වෙයා ෆිටින්ග්ස් වලට ඩිස්කවුන්ට් හම්බ වෙලා තියෙනවනේ. ඒ විතරකුත් නෙමෙයි, දැන් ටයිල් ගන්න ෂෝරූම් එකට යන්න දෙයක්වත් නැහැ. ෂෝරූම් එකේ නම අපිව හොයාගෙන අපේ නගරෙට. මේ දවස්වල ඉතින් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන තමයි අපි අනිවාර්යයෙන්ම කතා කරන්න අත්‍යවශ්‍ය කාරණේ වෙලා තියෙන්නේ. අද දවසේදී අපේ කණ්ඩායම ඉන්නේ මේ වෙනකොට උහන නගරයට ගිහිල්ලා. අපේ ඊශාන් එක කතා කරන්න හදන්නේ. ඊශාන් දැන් ලේසි වෙන්නේ නැහැ, හොඳේ ගෙවල් වලට විතරක් නෙවෙයි බස් වලට ටයිල් අල්ලනවා.
2: අනිවාර්යෙන්
1: ගණ තඩුයිනේ දැන් ලංකා ටයිල්ස් එකෙන් ගන්නකොට.
2: අන්න ඒකනේ 140ක් ඩිස්කවුන්ට් එකක් අපේ ජනී මතක් කළා වගේ මොහොන නගරේ තමයි අදවසේ මේ ලස්සන වැඩ කටයුත්ත අපි පටන් අරගෙන තියෙන්නේ. මේ වෙනකොටත් අපිත් එක්ක අදවසේ විශේෂ පාරිභෝගිකයන් පිරිසක් එකතුලා තියෙන මේ වටිනාකම දැනගෙන අදවසේ අපිත් එක්ක ඇවිල්ලා තියෙන. මොකද හැමදාම ලැබෙන වාසියක් අරගෙන තමයි මේ විදිහට FM 95.4.8 කවදත් අලුත් කාගෙත් මේ අපි ජනී මතක් කළා වගේම ලංකා ටයිල් ඔන්න ප්‍රථම වතාවට දැන් මොබයිල් ෂෝරූම් එකක් අරගෙන අපි නගරෙන් නගරයට. ඉතින් මේ වෙනකොට උහන නගරේ ඉන්නකොට අපි හවස් කාලයා ඉන්නවා අම්පාර ආදරෙන් නගර වගේ. හෙට උදෑසන අපි සියඹලාණ්ඩුවට යනවා. හෙට හවස අපි මොනරාගලට යන්නත් ඔන්න ආදරණීය බලාපොරොත්තු වෙන. ඉතින් මේ වටිනාකම නම් මගහැර ගන්න දෙපා කියන්නේ. මොකද වසර මැද සේල් එක 140ක් දක්වා ඩිස්කවුන්ට් එකක් තෝරාගත් ස්ටයිල් වාත්‍ය උපාංග වලට ඒ විතරක් නෙවෙයි කොලෝමා වාත්‍ය උපාංග වලට වසර 25ක් දක්වා වගකීමකුත් ලැබෙන. ඉතින් මේ වගේ අසමසම වගකීමක් එක්ක හොඳ ක්වොලිටි ටයිල් එකක් ගන්නව නම් ඔන්න ලංකා ටයිල් එක එකතු වෙන්න කියන ආදරණීය පණිවිඩය තමයි අපි මතක් කරන්නේ. මොකද අලුතෙන් ගියා හදන්න හිතාගෙන ඉන්නවනම් හදපගේ අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්න විතරක් නෙවෙයි තනියි දැන් අර ටයිටේනියම් කරපු පොලොක් එන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ටෙරාසස් කරපු පොලොක් එන්න පුළුවන්, නැත්නම් කොන්ක්‍රීට් කරපු පොලොක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ටයිල් එකක් අල්ලලා තියනවා නම් ඒ ටයිල් එකක් දැන් පරණයි නම් ඔන ටයිල් එක උඩ නම් ටයිල් එකක් අල්ලන්න පුළුවන් තරමට සාස්ත්‍රණිය අරගෙන තමයි ලංකා ටයිල් අපි මේ වටිනාකම ගැන කියන විශේෂඥයෙක් එක්ක ඔන නගරෙන් නගරයට යද්දී හැමෝටම අපි ආරාධනා කරනවා මේ වටිනාකම නම් මගේ හැරගන්න එපා. මොකද අපි හැමදාම මතක් කරනවා ගෙම ටයිල් කියන්නේ කල්ලිකුත් වෙන දෙයක් නෙවෙයි. ලබන මාසෙ වෙන්න පුළුවන්, ඊළඟ මාසෙ වෙන්න පුළුවන්. ගෙදර වර්ගරි ප්‍රමාණය ඔබ දන්නව නම් ඔබට මේ වටිනාකම අද මේ ස්ථානයේ හිමි කරගන්න පුළුවන්. කොච්චර ටයිල් කට ප්‍රමාණයක් ඔබට යනවා, කොච්චර වියදම් වෙනවාද, ඒ විතරනේ කොච්චර ඉතුරුවක් කරගන්න පුළුවන්ද කියලා මේ හැම දෙයක්ම ඔන්න අපි මේ කතා කරන ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එකට ඔබ ගොඩ වෙනවා නම් ඔබට දැනගන්න පුළුවන් මේ හැම දෙයක්ම. ඉතින් අපි ඔබටත් කියන්නේ හොඳට තෝරලා බේරලා බලන්න ටයිල් වෙන්න පුළුවන්, වාසිය වෙන්න පුළුවන්, උපාංග වෙන්න පුළුවන්. මේ වටිනාකමත් එක්ක ඔයගලන්නේ මිලදී ගන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා අපේ මනෝපා 94.8 මේ වෙලාවේ අපේ ජනි එක දේදුන මාවත අගින් හැමෝටම මතක් කරන්නේ ඔබ මේ නගරෙක ඉන්න කෙනෙක් නම් මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න ලංකා ටයිල් වසර මැද සේල් එක 140ක් දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න ඕන. මොකද ඔබ හැමෝම දන්නවා වසර 50ක සුන්දර ඉතිහාසයක් තියෙනවා ශ්‍රී ලංකාවට. ටයිල් කලාව හඳුනල දුන්න ආදරණීය සන්නාමය තමයි ලංකා ටයිල්. අමතක කරන්න එපා මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න. එහෙනම් බොහොම ස්තුතියි ජනි.
1: බොහොම ස්තුතියි ඊශාන් විස්තර කියන්න ආවට. දැන් ඒ අතුරු යාට මතක් කරන්න ඕනේ දැන් ලයින් ටයිල්ස් කියලා කියන්නේ විචිත්‍රවත් කලාවක්. එහෙම විචිත්‍රවත් කලාවක් තමයි චිත්‍රාඳිනෝ කියලා කියන්නේ. ඉතින් චිත්‍රාඳින්න කැමති අපේ පුංචි දුව දරුවන් වෙනුවෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB පාට පාට හපන්කම් චිත්‍ර තරංගය මෙවරත් සංවිධානය කරලා තියෙනවා. ලංකාව පුරාම පුද්ගලික පාසල්වල රජය පාසල්වල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාණ්ඩ 4ක් යටතේ මේ තරංගයත් එක්ක එකතු වෙන්න පුළුවන්. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ චිත්‍ර ඇඳලා වාටේ වන්න තියෙන්නේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින්. පැස්ටල් වෙන්න පුළුවන්, පාට පැන්සල් වෙන්න පුළුවන්, තෙල් සායම් වෙන්න පුළුවන්, දිය සායම් වෙන්න පුළුවන්, ඕනිම මාධ්‍යයක් පාවිච්චි කරලා ඔයාට චිත්‍ර අඳින්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න, ඒ වගේම තමයි අයදුම් පත්‍රය ලබා ගන්න යන www.nsb.lk වෙබ් අඩවියට. එහෙම නැත්නම් ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
2: මට උන වගේ සේන
3: ලිං පස් පංගුව බමු
4: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
2: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
6: කොල්ල කෙල්ල කොට

0: හෘදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 947.
1: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්. නිර්මාණ භාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 317340.
5: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
6: හොට්ස්පොට් ඇයියේ
5: ඩේටා නෑ යනේ
6: නංගි. මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි. දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
7: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
8: Neither ready for this war.
9: Squash the battle Hitler's Nazi Congress comes to an end.
10: Together on a day of profound joy, a soaring hope.
11: The day a planet stops for a game.
12: Net FM. Algo Town.
13: Brought to you by
14: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
15: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
3: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388. අමතන්න
17: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
18: ඔව් ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: FM Algo Town.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
21: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
20: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
21: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
22: වේලාව උදේ 11:00. හා

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට සොනල් දිනුෂ අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවයද ආරක්ෂා කරගනිමින් පන්දු 162කට මුහුණ දුන් සොනල් ලකුණු 103ක් රැස් කළේ 4.5 සහ 6.3ද සමගින්. සොනල් දිනුෂ මෙහිදී රැස් කළේ සිය දෙවන ටෙස්ට් ශතකයයි. ඉන්දියාව සමග ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීද ඔහු ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. එමෙන්ම දෙවන ඉනිමේදීද සටන්කාමී පිතිහරමක නිරත වෙමින් ලකුණු 84ක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා. මේ අතර මෙම තරගයේදී සොනල්ට අමතරව ශ්‍රී ලංකා පළමුවින්ම වෙනුවෙන් පසිඳු සූර්යබණ්ඩාර ලකුණු 80ක් රැස් කළා. කමිදු මෙන්ඩිස් ලකුණු 32යි. සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමුවින්ම වෙනුවෙන් සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 290ක් පමණයි. මෙම තරගයේ පළමුවින්ම වෙනුවෙන් ඉන්දිය කණ්ඩායම කඩලු 9කට ලකුණු 503ක් රැස් කළා. දෙවනිමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවි ලකුණු 16ක් රැස් කරගෙන සිටියා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: දේදුනු මාවතා දේදුනු මාවතා
5: brought to you by
6: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
8: මොකද රංගාමේ අතපය වකුට කරගෙන
9: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.

0: කිව්වොත් අපි කිව්වා දැන්ද හයයි බන් කරකවපන් ලාලාලාලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනී එක දේතුුණු මාවත
2: සද බොම කරකයි.

කටිපුරම කතා කරන්න අත්‍යවශ්‍ය කාරණාව තමයි ලිංක් නැචරල් ආයතනය ලිංක් සමහන් ආරක්ෂාව මේ පෙරහැර වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න සියලුම කලාකරුවන් වෙනුවෙන් සියලුම ශිල්පීන් වෙනුවෙන් ලබා දෙනවා කියන කාරණය. සමහර වෙලාවට අපි දකිනවනේ අපේ මේ පෙරහැර මංගල්‍යයේදී සම්බන්ධ වෙලා ඉන්න රංකා නර්තන ශිල්පීන්, ඊට පස්සේ කස ගහන කට්ටිය, ගිනි බෝල කරකවන කට්ටිය, සමහර වෙලාවට අර මේ අරගෙන යනවනේ පන්දම්, ඒ පන්දම් අරගෙන යනකොට ඒකින් වැටෙන පොඩි අඟුරු කෑලි උඩන් නටනනවා කිසිම වේදනාවක් නැති විදිහට. හැබැයි එහෙම වේදනාවක් නැති විදිහට දරුණ අපිටත් තේරෙනවනේ එහෙම අමාරුවක් දැනෙනවා කියලා. ඉතින් ඒ සියලුම ඇඟේ පතේ අමාරු උන්න හැදෙනවනම්, හිඹිරිස්සාවක් හැදෙනවනම් රැට තියෙන පින්න ගතියත් එක්ක ඒ හැම දෙයකින්ම ආරක්ෂාවක් ලබා දෙන්න තමයි ලිංක් නැචරල් ආයතනය සමහන් ආරක්ෂාව ඒ සියලුම කලාකරුවන් වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ. දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව කොහොමත් ලැබෙනවා වගේම සමහන් ආරක්ෂාව ලබා දෙන්නත් ලිංක් නැචරල් ආයතනය කටයුතු කරලා තියෙනවා. කමිල් මිෂාරගේ පිත්තෙන් මේ වෙලාවේ 4:05 ඉල්ල වෙනවා. ඒකත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 35ක් දක්වා ඉහළ නගිනවා. ලකුණු 35ට විකට් එකයි මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම. හතරක් එහෙම වදිනකොට සෑහෙන්න සතුටු හිතෙනවා ඉතින් මැච් එක බලාගෙන ඉන්නකොට. එතකොට තමයි හිතෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔබයි මගේ ජීවිතේ කියලා. Facebook live එකේ කට්ටිය කමෙන්ට් දාගෙන යනවා. ඒ අතරේ Facebook මේ live එකට අවධානය දෙන්න කලින් මම WhatsApp එක පැත්ත බලනවා. මොකද මේ වෙලාවේ ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා message කරලා තියෙනවා. ගාල්ල සුජී විජේනායක අද යාගේ husband ගේ උපන්දිනය තියෙනවා කියලා අපිට message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ hi මම ඉසුරු රමුකන ඉඳන් ඔයාව අහගෙන ඉන්නේ. රමුකන ඉසුරු මල්ලි ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. හෙලෝ ජනී කොහොමද? මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ කොට්ටාවේ ශෂිනි. මං හිතන්නේ ශෂිනි අපේ Facebook live එකත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මොරටුවේ සුජානි චන්දිමා අපිට WhatsApp message එකක් දාලා තියෙනවා. මකුල්ලලුව රංජිත් දිසානායක අයියා, සෙවනපිටියේ නවංජනා ටේලර්ස් එකේ අපේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. සමීර නෙළුම් දෙළුමි සිතුම් මේ කට්ටිය තමයි message එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. එන්න net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට වැඩියෙන් comment කරලා live එක share කරලා මගේ අවධානය දිනාගෙන මේ පැයේ game එකට එකතු වෙන්න.

ඒ ඔබයි මගේ ජීවිතේ කියලා වයිෆ්ට කියනකොට වයිෆ්ගේ අතින් රසම රස කෑම වේලක් ඔයාට හම්බ වෙනව නම් කොහොමද? එන්න එහෙම රස කෑම වේලක් ගෙදරදීම හදාගන්න පුංචි ටිප් එකක් තමයි ඔයාලට කියන්න හදන්නේ. ඒ තමයි ඔයා හදන කෑම වේලට අවශ්‍ය කරන එළවලු ටික හදාගන්නකොට, ව්‍යංජන ටික හදාගන්නකොට ඒ දේවල් වලට ඒ විදිහට කුළුබඩු පාවිච්චි කරන්න කියලා. මොකද සමහර එළවලු ජාති තියෙනවා, සමහර ව්‍යංජන ජාති තියෙනවා. ඒ දේවල් වලට අමු තුන පහ කුඩු දැම්මම රසයි, සමහර ඒවා වලට බැදපු තුන පහ කුඩු දැම්මම රසයි. දැන් ඔයාට අමුතුවෙන්ම අමු තුන පහ වලින් බැදපු තුන පහ කුඩු අර බැදලා කරලා හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෆ්‍රීලන් ආයතනයෙන් ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු ඔයාගේ ළඟටම ගෙනත් දීලා තියෙන හන්ද ළඟටම ගේන්න තියෙන්නේ, ළඟම තියෙන කඩේට තමයි ගෙනල්ලා දීලා තියෙන්නේ, ගිහිල්ලා අරගන්න ඕනේ. ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩුත් හැදෙන්නේ අනික ෆ්‍රීලන් නිෂ්පාදන වගේම සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. අමුතුවෙන් ගෙදරදී අර තුන පහ ටික බැදලා හචින් යවලා ගමේ ඉන්න කට්ටියෙන් බැනුම් අහලා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෑම වේල රසවත් කරගන්න ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු දැන් ඔයාලට ළඟම තියෙන කඩේට ගියාම අරගන්න පුළුවන්. බැදපු තුන පහ කුඩුනු විතරක් නෙවෙයි, මස් කරි තුන පහ ගම්මිරිස් ඔය ඔක්කොම ඉතින් ඔයාලට ෆ්‍රීලන් සන්නාමයේ යටතේ අරගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ස්වභාවික නිෂ්පාදන. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි තවත් දෙයක් තමයි ටයිල් ගැන. අර කලිනුත් මං කිව්වේ දැන් බස් වලට ටයිල් අල්ලනවා, ඒ තරමටම ටයිල් අල්ලන්නේ ලංකා ටයිල්ස් එක්ක විචිත්‍රවත් ටයිල්ස්. දැන් ඔයාට 40% දක්වා ඩිස්කවුන්ට් එක අරගන්න පුළුවන් අවස්ථාවත් එක්ක. අනික දැන් ෂෝරූම් එකට යන්න ඕනේ නැහැ, ෂෝරූම් එක ඔයාව හොයාගෙන ආගේ නගරයට එනවා. මේ වෙනකොට අපේ කණ්ඩායම ඉන්නේ උහන නගරයේදී. හෙට ඒ වගේම තමයි හවස් වෙනකොට කටි අම්පාර පැත්තට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හෙට දවසේදී අපේ කණ්ඩායම එනවා සියඹලාන්දුව නගරයට. ඊට පස්සේ උදේවරුවේ සියඹලාන්දුව ඉඳලා හවස් වෙනකොට මොනරාගල පැත්තට යන්න තමයි අපේ ඊශාන් ඇතුළු ටීම් එක ප්ලෑන් කරලා තියෙන්නේ හෙට. හරිද? කොහොම හරි ඔයා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගියාට පස්සේ අර ඇත්තටම ෂෝරූම් එකකට ගියා වගේ තමයි. ෆොටෝස් එම් මන් දැක්ක හන්ද මං කියන්නේ ටයිල්ස් ටික තියෙනවා ඒ විදිහට, බාත්รูම් ෆිටින්ග්ස් ටික තියෙනවා ඒ විදිහට. ඕගොල්ලන්ට ටයිල් ටික අල්ලලා කරලා බලන්න පුළුවන්, අර අවුවට එහෙම අල්ලලා කරකවල කරලා බලන්න පුළුවන්, බාත්รูම් ෆිටින්ග්ස් ටික අල්ලලා කරලා බලන්න පුළුවන්. ආයේ ඉතින් ෂෝරූම් එකකට ගියා වගේම තමයි මේ 140ක ඩිස්කවුන්ට් එකකුත් ඔයාට හම්බ වෙනවා ගන්න කියන බාණ්ඩ වෙනුවෙන්, ටයිල්ස් වෙනුවෙන්, බාත්รูම් ෆිටින්ග්ස් වෙනුවෙන්. ඉස්සර තමයි ගෙදරට ටයිල් එකක් තෝරනකොට ඔයේ මොකක් හරි කියන ටයිල් එකක් අරගෙන ආවේ. දැන් එහෙම බෑ, ලස්සන ටයිල් එකක් බලා ගන්න ඕනි. අනිවාර්යයෙන්ම ටයිල් එකක් තෝරනකොට ගුණාත්මකභාවය වගේම තමයි මෝස්තරය, ඊට පස්සේ විශ්වාසබන්තභාවය, මේ හැමදේම තියෙන්නේ ලංකා ටයිල්ස් වල. ඉතින් ලංකා ටයිල් එකක්ම ගෙදරට තෝරගන්න කියලා අපි මතක් කරනවා. දැන් අර ටයිල් එකක් උඩ ටයිල් එකක් උනත් අලවන්න පුළුවන් විදියට තාක්ෂණයක් ලංකා ටයිල්ස් වල තියෙන හන්දා කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් සිංදු වලට යන්න කලින් මන් ටග්ගාලා Facebook live එකේ ඉන්න මගේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. අයියේ සිංදුවකට එකතු කරගන්නකෝ. මොරඩු ඉඳන් මේ වෙලාවේ Facebook live එකේ මාව බලාගෙන ඉන්න අපේ දිලිනි මෙන්ඩිස් තමයි අපිට කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. දිලිනි මෙන්ඩිස් මගේ අවධානය දිනා ගන්න සෑහෙන උත්සාහයක් දරනවා. ඊට පස්සේ මහේෂි සුභාෂිනී ඉන්නවා, ඊට පස්සේ අපේ නිරංජි අඹගහ ගෙදර, ඒ වගේම තමයි තිෂාරා ජයමිනි හම්බන්තොට ඉඳන් අපිව Facebook live එකේ බලාගෙන ඉන්නවා. මං කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සිඳුවට යන්න කලින් WhatsApp එකේ ඉන්න කට්ටියට ටග් ගාලා මතක් කරන්නම්. ජනි අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා මාතරේ ඉඳන්, මාතලේ ඉඳන් නදීරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ චූටි දෝනිබයි එයාවයි ලස්සන සිංදුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් ජනි මල්ලි, දේදුණු මාවත අපි අහගෙන ඉන්නේ. අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා කහවත ප්‍රසාද් මෝටර්ස් එකේ අපේ විනීත අක්කා සුබරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි හයි ජනියෝ මාවත් එකතු කරගන්න දේදුණු මාවතේ සද්දෙටම එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ වඩුමුල්ල හන්දිය එළවලු කඩේ වැඩ කරන අපේ ආදර සුදුමැණික. එයාගේ නම තමයි හංසනී කෞශල්‍ය. වේයන්ගොඩ සරුෂි සුපර් එකේ ඉන්න සෙව්වන්දි නංගිවත් මතක් කරන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. එන net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට තව පුංචි වෙලාවකින් මම ලෑස්ති game එකට කෙනෙක් තෝරගන්න. වැඩි වැඩියෙන් comment කරලා මගේ අවධානය දිනා ගන්න.

0: Anupaha FM Anu Hatarai Tashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
1: එල්බී රන් අය තමයි මගේ හයිය. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
3: වේලාව 11:00 විනාඩි 26යි.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 26 අපි එන්නේ උදේ උහන සවස අම්පාර නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
5: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
6: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවිත් බාර දෙන්න. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: නම දයාපති. ඉකලාඳුවේ. කෑටි කැදලි ඉවරලා මම අවුරුදු 20ක් විතරයි. දුක්ින්න සිංගල් වේඩ් ගත්තා. ගන්න පුළුවන් සෑම තැනකම මම වේඩ් ගත්තා. බොන්න කිව්ව හැමවම කසායවල බිව්වා. කිසිම දෙයකින් මට අඩුුනේ නෑ. ඊට පස්සේ තමයි මේ මගේ පුතා වෙන කෙනෙක් ඔතෙන්ට ගිහින් ඉවරලා ඇවිල්ලා කිව්වේ නැන්දි එතන හොඳයි. ඉතෙන්ට ගිහලා බලන්න කිව්වට පස්සේ මම ගිහින් ගත්තේ. කමල් බඳු වේද මාත්‍ය මම වේඩ් ගත්තේ දෙසරයයි. එම් හොඳටම හොඳයි.
8: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
10: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
11: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
12: මේ හස්බන්
13: මොකද වයි
12: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
13: හරි.
12: ඒකට මමයි තව ගෑල් ළමයෙක් යනවා. වා කාටද දැන් උදව් කරන්නේ?
13: වෙන කාටද වයි? ඔයාට
12: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

ෆේස්බුක් ලයිව් එකේ ඉන්න කට්ටියත් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියේ. ඉතින් කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන ඉන්න අතරේ ඒ කට්ටිය මගේ අවධානය දිනන්න සෑහෙන්න අවස්ථාව උත්සාහ කරනවා, සෑහෙන්න උත්සාහ කරනවා. ඒ අතරේ තමයි මම ඕගොල්ලන්ට මතක් කරන්න හදන්නේ, දැන් මේ සින්දුවෙන් පස්සේ ඕගොල්ලන්ට මං අවස්ථාව ලබා දෙනවා අකුරෙන් අකුර තරඟ වටයක් එකතු වෙන්න. මේ වෙනකොට අපිට කඩවත ඉඳන් කතා කරපු රේණුකා තමයි තප්පර 30 ඇතුලේ වැඩිම වචන ගානක් කියලා මේ වෙනකොට අපි අභියෝගය වෙලා තියෙන්නේ. මේ වචනත් අමතක වෙනවා බලන් ඉන්නකොට. මැච් එකේ මේ වෙලාවේ ලකුණු 6ක් කමිල් මිෂාරගේ පිටෙන් වාර්තා වෙනවා. ඒකත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව ලකුණු 60ට කඩුලු එකක් විදිහට ඉස්සරහට යනවා. කමිල් මිෂාර ලකුණු 30යි, පසින්දු සූර්ය බණ්ඩාර ලකුණු 27යි. වැඩි වැඩියෙන් කමෙන්ට් කරලා මගේ අවධානය දිනා ගන්න. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වෙලා ඉන්නවා Facebook live එකේ ඉන්න කෙනෙක්ව සම්බන්ධ කරගෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි, NSB බැංකුව සංවිධානය කරලා තියෙන පාට පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන අපේ පොඩ්ඩෝ විවිධාකාරයෙන් දේවල් වලට දක්ෂයිනේ, ඉස්කෝලේ යන පොඩ්ඩෝ. ඉතින් ඒගොල්ලන්ගේ දක්ෂතාවලට හොඳ අවස්ථාවක් තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. චිත්‍ර අඳින්න කැමති පුංචි දරුවන් වෙනුවෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB බැංකුව පාට පාට හපන්කම් චිත්‍ර තරඟය මෙවරත් සංවිධානය කරලා තියෙනවා. ඒකත් එක්ක ලංකාව පුරාම තියෙන රජයේ පාසල්වල, පුද්ගලික පාසල්වල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාණ්ඩ 4ක් යටතේ මේ තරඟයත් එක්ක එකතු වෙන්න අවස්ථාව හම්බ වෙනවා. පුංචි ඉතිරියෙන් ලොකු හීන තමයි මාතෘකාව. පුංචි හීන ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ චිත්‍ර අඳින්න තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කල්පනා කරාට පස්සේ හිතෙන්නේ මේ ඉතුරු කරන්න පුළුවන් සල්ලි විතරයි කියලානේ. එහෙම නෑ, අපිට හොඳ පුරුදු ඉතිරි කරන්න පුළුවන්, හොඳ දේවල් ඉතුරු කරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපේ හොඳ අනාගතයකට වටිනා කියන දෙයක් බවට පත් වෙනවා. අද දවසේ ඉතිරි කරන පුංචි දෙයක් හෙට, අනිද්දා, ඊළඟ දවස වෙනකොට සෑහෙන වටිනාකමක් තියෙන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක තමයි ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව පාට පාට හපන් ගම්චිත තරංගයත් එක්ක එකතු වෙන්න අවස්ථාව ලබා දීලා සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාලට චිත්‍ර යවන්න ඕනේ. හැබැයි ඒ වෙනුවෙන් වැඩි විස්තර දැනගන්න, අයදුම් පත්‍ර ලබා ගන්න ඔයාලට අවස්ථාව තාමත් තියෙනවා. යන්න ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුවට, එහෙමත් නැත්නම් www.nsb.lk වෙබ් අඩවියට ගිහිල්ලත් ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම ඒ වගේම මේ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව තියෙනවා. කමල් වන්දුල වීරපිරුම වෙද මහත්තයා පවුලේ කෙනෙක් වගේනේ. ඉතින් එතුමා ගැන තමයි මතක් කරන්න හදන්නේ. එතුමාගේ හාස්කම් වගේ ප්‍රතිකාර පිළිබඳව මුළු රටම මේ දවස්වල කතා කරනවා. කමල් වන්දුල වීරපිරුම වෙද මහත්තයා කරන ප්‍රතිකාර හාස්කම් වගේ පේන්නේ එතුමා ඒ තරමටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතරට හදාරලා තියෙන රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්නේ. ඒ නිසා තමයි සමහර අම්මල තාත්තල ඇවිද ගන්නවත් බැරුව කමල් වන්දුල වීරපිරුම වෙද මහත්තයාව හම්බ වෙන්න ගියාට පස්සේ ආරියට ප්‍රතිකාර ටික ගල්ලා මාසයක් හමාරක් ගියාට පස්සේ කොල්ල වගේ කෙල්ල වගේ ඇවිදින නැගිටින ගානට පත් කරලා එවන්න. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ඔයාලට හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් අරගන්න 0777 309 940ට හරි 0773 273 540ට හරි. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරෙන් අකුර තරඟ වටේ ක්‍රියාත්මක කරන්න Facebook live එකේ කට්ටිය සෑහෙන දෙනෙක් මගේ අවධානය දිනා ගන්න පොර කනව ඇත්තම කිව්වොත් ඒ කට්ටිය අතරින් කෙනෙක්ව සෙට් කරගන්නවා. පුංචි වෙලාවකින් හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 37යි හරියටම වෙලාව කියනවනම් මේ වෙලාවේ ඉතින් Facebook fan page එක පැත්තට ගිහිල්ලා Facebook live එක බලාගෙන ඉන්නවනම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ Facebook live එකෙන් මම කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඉන්නවා අපේ අකුරෙන් අකුර තරංග වටය වෙනුවෙන් මේ වෙලාවේ සෑහෙන දුක හිතන දේකුත් ඔයාට කියන්න සිද්ධ වෙනවා ඒ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල විදිහට කමිල් මිෂාර ලකුණු 32කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමත් එක්ක දැවියනවා මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරෝ ලකුණු 63ට විකට් 2යි පසින්දු සූර්ය බණ්ඩාර නොදැවි ලකුණු 28යි නවක පිතිකරුවා කමිදු මෙන්ඩිස් ලකුණු තවම ලබාගෙන නැත මැච් එකේ විස්තරේ එහෙම කියාගෙන යන්න හදන්නේ ඕගොල්ලන්ට අකුරෙන් අකුර තරංග වටයක් එකතු වෙන අවස්ථාව ලබා දෙන්න. දැන් මේ වෙලාවේ අපි සම්බන්ධ කරගෙන ඉන්නවා සජීවීව වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් දාපු ශෂිනී කෝෂිකාව. ශෂිනී ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. කමෙන්ට් කීයක් විතර දැම්මයි? හැමදාම කමෙන්ට් කරනවා. අද තමයි චාන්ස් එකක් හම්බ වුණේ නේද? හරි, කොහොම හරි ඉතින් ඔන්න ඔයාට අවස්ථාව ලබා දීලා තියෙන වෙලාවේ මේ වෙලාවේ Facebook live එක ඔයා නිකන් ඕපන් කරලා බැලුවොතින් ශෂිනී ඔයාට දෙන්න කියලා අකුරු සෑහෙන්න ප්‍රමාණයක් මේ වෙලාවේ කට්ටිය කමෙන්ට් කරගෙන යනවා. ඉතින් ඒ අතරින් අකුරක් තමයි මම ඔයාට දෙන්නේ. හරිය? හරි, මම ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා. ඊළඟ අකුරේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා. එහෙම ඉතින් කියාගෙන යන්න තියෙන 아무තෙන් ඉතින් ඔයාට කියන්න අවශ්‍ය නැහැ. ඔයා දැන් දන්නවනේ තරඟේ කොහොමද වෙන්නේ කියලා නේද? හරි, එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඒ වගේම තමයි අකුරු දෙකේ වචන කියන්න බෑ. වචන දෙක ගන්න එකට එකතු කරලා කියන වචන තියෙන්නේ මල්වත්ත, දම්පාට, රාවණ ඇල්, ඒ වගේ වචන කියන්න බෑ. පැහැදිලි? රයිට්. අපි යමු තරඟෙට. මේ වෙලාවේ තරඟෙට යන්න කලින් අපි ඔයාට අකුර ලබා දෙන්න හදන්නේ. ඔයාට අකුර දීලා තියෙන්නේ මේ වෙලාවේ චන්දන කුමාර දෙන අකුර තමයි මං ඔයාට දෙන්න හදන්නේ. චන්දන කුමාර දීලා තියෙනවා ඔයාව අමාරුවේ දාන්න අකුර. කොහොමද ඒ අකුර ඔයාට කියන්නේ? බල්ලා කියන වචනේ පළවෙනි අකුර මොකද්ද? බල්ලා කියන වචනේ පළවෙනි අකුර අන්න ඒක තමයි අකුර ඔයාට දෙන්නේ. හැබැයි බල්ලා කියන වචනේ තරංගේ පටන් ගන්න බෑ. පැහැදිලිද? රයිට්. චන්දන කුමාර තමයි ඔයාව මේ විදිහට අමාරුයි දැම්මේ. අපි ඒව මතකයේ තියාගෙන යමුද තරංගයට?
1: හරි, යමු.
0: අපි යමු තරංගයට.
2: Your time starts now.
1: බලයා, යාළුවා, වාහනේ, යාපහුව, වලිගේ, යතුරු, රබා, නබිනන්, නළුවා, වාතේ, යුතුකම්, මහවිරේ, විතබර, ශ්‍රාවණ, නාමල්, ලංකා, වක්කඩ, දක්කෝ, වාර්යා, යගුලි, යක්කල්, ලලනා, වට්ටක්ක, කපුරු, රුවල, ලස්සන, නවනවා, විහිලෝ, වැස්ස, සීමලා, විස්සන, වීදුරු, රුවන්, නිද්දි, නාලිකා, කරුණාව, වස්තු, විශාල, ලිපිය, යුක්තිය, විගුල, ජලාහුගල, ලෑල, ලවන්, නිරිත, සම්මෙට්ටම්, මාලිනි, ඉන්නුරාව, විනිර, තීරු, නළඟන, නූන, නයන, නීතිය, යටතට, අකරම, මකනේ, යක්කල, ලයන, ලීලනවා, වෘතිය, යුවිනි, නායගර, රමණී, නෑඳිලිය, යටතට.
0: කාලය අවසන්. මෙච්චර දවසක් කමෙන්ට් කරන ගමන් පුරුදු වුණාද මේ තරගෙට එන්න? සෑහෙන වචන ප්‍රමාණයක් කිව්වනේ ශෂිනී ඔයා. මං හිට අනිවාර්යෙන් ගණන් කරන්න ඉන්නම්. ඔයා දැන් හෙට නෙමෙයි අනිද්දාට ගණන් කරන් ඉන්නම්. පුදුම අමාරුවක තමයි ඔයා දැන් දැම්මේ. මාව දැන් ඔය ටික ගණන් කරන්නත් එපා. මං ඔයා කිව්වා වගේ නෙවෙයි. සින්දුවට යන්න කලින් කාව දෙකතු කරගන්නේ?
1: මේලාවේ Facebook live එකේ ඉන්න මගේ යාළුවෝ ඔක්කොම ආවත්
0: චමින්දව එකතු කරගන්න ඕනි නේ. බොහොම ස්තුතියි. දිගටම net එකේ ඉන්න.
1: අනිවාර්යෙන් උදව්වක්.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙතින්
2: වේලාව 11 විනාඩි 44යි
3: මගේ දරුවගේ නම සජිත නින්නේ එයාට වයස අවුරුදු 9යි මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ එන විට ළමගේ ධන ඉස්තික දිගාර ගන්න බැරුවයි සිටියේ නමුත් දැන් ඒ ධන ඉස්ත ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා
2: සිටිනවා ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 1856.956
4: RDB Youth Plus ඉදරුම් ගිනුම
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
7: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
8: අනේ මන්ද.
7: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
8: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
9: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
10: Net FM 4 වටේ.
11: නිකිනිපුර පසලොස්වක පොහෝදා
12: නෙත්තෆෙන් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
11: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
12: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
11: අනුශාසකත්වය
12: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
11: බැතිපර දායකත්වය
13: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
11: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
14: මේ හස්බන්
15: මොකද වයිෆ්?
14: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
15: ඩිනර් එක. රෑනේ.
14: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන්නේ නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්.
16: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මලකුල්ලා
17: පොගම් මම නලගින් නලගින්. පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
15: ලස්සන සින්දුවක් අහන්න යන්න හදන්නේ මේ සින්දුව අහන්න යන්න කලින් මං කට්ටිය එකතු කරගන්න කියලා තමයි බැලුවේ. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමර වීරායියා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඉංග්‍රියාවත්තේ තැලිගමයි තියෙන සංසෙලා ෆැෂන් එකේ ඉන්න අපේ ආලෝ කට්ටිය රංජිත්, නිසංසලා, රන්දි, තවින්සා, යසිස්මා කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. මහනුවර පැත්තට ගියාට පස්සේ මහනුවර ඉඳන් අනු අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාව එකතු කරගන්නම් අනු මේ සින්දුවට. අයුබෝ වේවා ජනි. මඩපාත ඉඳන් අපිත් අහගෙන ඉන්නවා. ලක්ෂ්මන්, තමරා, නිශානී, චේතනා, පුංචි පුතා ඉන්නවා තේජ අවෝර්. ඒ වගේම තමයි භාග්‍යා, විෂ්ක පුතා, සෙරුවා විලින්න කෙඩියේ සමරසිංහ මේ කට්ටිය මතක් කරන්න කියලා කියනවා. යටි අන්තොට ටයිටැනික් සැලෝන් එක කිට්ටුව තියෙන අපේ ත්‍රීවීලර් භාගයක ඉන්න ලසා කොල්ලවත් එකතු කරගන්න ඕනි. දිනුෂ, ඊට පස්සේ කසුන්, දිනේත්, දිනේෂ්, ෂර්ලි, අනුර, ඒ වගේම තමයි ටයිටැනික් සැලුන් එකේ ඉන්න තුෂාර කොල්ලවත් මතක් කරන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. ඊට පස්සේ යනවා ලයිව් එකට මාවත් එකතු කරගන්න. එහෙම කියන්නේ කවුද? ආ මේ අපේ සඳුනි නංගි කිරිබත් ගොඩ. ඊට පස්සේ යන්න හදන්නේ කඳානේ 12 වෙන පැත්තට ගිහිල්ලා ඉන්න චන්ද්‍රකාන්ති අක්කා අපිට මැසේජ් එකක් දාලා තිනවා මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම තමයි කතරගම ඉන්න දිල්කි. ජනි අයියේ කොහොමද? ගුඩ් මෝර්නින්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. මහත්තයා චමිල, ඊට පස්සේ ධෝනි, ඔෂි සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. පුස්සැල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුර අපේ අනුරයවත් එකතු කරගන්න අපේ සින්දුවට. ඊළඟට චාන්දනි රන්දිලි ගල්ල රන්දිලි ගම අපි වහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොහෙ ඉඳන්ද කියලා නෑ. කොහෙ හිටියත් දේදුනුමාව තහගෙන ඉන්නේ මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අදත් ඔයාව දේදුනුමාවත සද්දෙටම අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන ඉතාලියේ මෙසීනාවල ඉන්න අනුර ලක්ෂ්මන් අයියා එකතු කරගන්න කියලා තිනවා. පුතා දීලකවයි, ශාමිකාවයි, ෆ්ලොරිඩා ඇතුළු පවුලේ සියලුම දෙනාවයි මං එකතු කරගන්නම්. පොල් ගහ වෙල පනලියේ ඉඳන් අපි වහගෙන ඉන්නවා අසංග. එයාගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අමතක වුණානේ කෝල් කරපු කට්ටියගේ නම් කියන්න. කොලේ දැක්කම තමයි මතක්ුනේ නම් කිව්වේ නැහැනේ කියලා. තෝණිගල හන්දියට යන්න හදන්නේ. තෝණිගල හන්දියේ ප්‍රසන්න අයියාට කතා කරා. සුපුරුදු විදිහට මිදින් ප්‍රසන්න අයියා කතා කරලා මාවත් පොඩ්ඩක් මුරුන් ගත්තේ තියලා. එකතු කරගන්න කියලා කිව්වා ශාන්ත, පතිරණ, දිලීප, දිල්ෂාන්, ඒ වගේම තමයි පියදාස අයියාත් ඔළුව වනවන ඉන්නවා කියලා කිව්වා. එයාවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ යන්න හදන්නේ නවගත්තේ ගම ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ගාමිණී කරුණා ජීව අයියාව එකතු කරගන්න. එයාගේ පවුලේ සියලුම දෙනාවයි විශේෂයෙන්ම මේ නවගත්තේ ගමේ ඉඳන් අහගෙන ඉන්න සට්ටියවයි එකතු කරගන්න කියලා කිව්වා. බුත්තල කුඩාවේ ඉඳන් අපේ මල්කාන්ති අක්කා කතා කරා පායනවලු ඒ පැත්තට හොඳටම. මේ පැත්ත නම් පොඩ පොඩ වහිනවා ටිකක් එවන්නද? ඊට පස්සේ අපේ හොරණ මිල්ලාවේ සරත් අයියා ඔයාවත් එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට. එයාගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවකෝ. යාළුවෝ දෙන්නවත් එකතු කරගන්න කියලා කිව්වා. මං එකතු කරගන්නම්. ඊට පස්සේ රඹුකණ කොටගම ඉඳන් අපේ ධම්මිකා අක්කා කතා කරා ගේම් එකට චාන්ස් එකක් කොහොම හරි දෙන්න කියලා කිව්වා. මම කොහොම හරි වාට චාන්ස් එකක් දෙන්නම් ඉස්සරහදී. පොළොන්නරුවේ රමණි කතා කරා මං ඔයාවත් මේ රමණීය සින්දුවට එකතු කරගන්නවා රමණි. ගල්ලේ නෙළුවේ ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ සඳමාලි. ඒගොල්ලෝ වැඩ කරගෙන ඉන්න ගමන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. යාළුවෝ කට්ටියවත් එකතු කරගන්න කියනවා. කෑගල්ල පැත්තට යනවා අන්තිමටම. කෑගල්ල ඉඳන් අපි වහගෙන ඉන්නවා ඉඹුල් ගස්තනිය ෆෙයා ෆීල්ඩ් වල ඉන්න නිරු ටේලර්ස් එකේ උදේශිකා නිරූපමාලා. මට ඒ නම තාලෙට කියන්නේ හිතනවා මන් දන්නේ ඇයි කියලා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගෙන අපි යන්න හදන්නේ. අපි ආයේ ඊළඟ පැයේදී හම්බ වෙමු. ප්‍රවෘත්ති අහලා කෙමීට කතා කරමුකෝ අපි හම්බ වෙලා.

0: Anu Paha FM Anu Hatarai Tashuma Ata Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Akunu Lake Namahubavan Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 27 අපි එන්නේ උදේසියඹලාණ්ඩුව සවස මොනරාගල නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
10: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120 කවට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන.
13: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් 4 වෙනකන්
14: ගින්දර හැන්දෑව විජානු.
15: මහාද තාත්තා ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
16: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
17: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
0: FM 95 FM 94.8 Net FM Divine Pura
18: Belavu Daval 12

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් එම්මම කතා නවතින්න.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672
1: Youth plus youth plus youth එකේ වට plus point එකක් RDB youth plus ඉදරුම් ගිනුම

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 26 වනදා වදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ගෝලීය එල්නිනෝ තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීමට සැලසුම්. දීර්ඝ නිවාඩුවේ විනෝද චාරිකා යන පිරිස් නිසා දක්ෂිණ අධිවේගයේ වාහන තදබදයක්. සිව්වන රන්දෝලි පෙරහැර නරඹන්න ආ ජනතාවගෙන් මහනුවර පිරියයි. වහලය මත සවිකරන අලුත් සෝලාවලට වාසියක්. ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගත් සොනල්ගෙන් තවත්
1: ශතකයක්.
0: යෙදි ඇති දීර්ඝ නිවාඩුවට විනෝද චාරිකා යන වාහන නිසා අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වෙලා සිවන රන්දෝලි පෙරහැර නනබන්න මහනුවරටත් මහසෙනගක් ඇවිත් ඒ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. අත්තඩංගුවේ පසු වූ තම පියාට පොලිස් නිලධාරීන් පහර දී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලංගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ගාල්ල කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගාල්ල දිස්ත්‍රික් 2 පොලිස් අධිකාරීවරයා මගින් අදාළ විමර්ශනය සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මේ අතර සිද්ධියට අදාළව සැකකරු අත්තඩංගුවටගත් කණ්ඩායම භාරව සිටි උපපොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලංගොඩ පොලිස් ස්ථානයෙන් ස්ථානමාරු කිරීමට ඇල්පිටිය කොට්ටාස බහර නිලධාරියා පියවරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළවනවා. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
2: පාර්ලිමේන්තුවේ ඇතුළ කරන ලද විවේචනයි එළිය කරන ලද විවේචනයි සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඇත්ත වශයෙන්ම තමන්ගේ ස්ථාවරය මොකක්ද කියන කාරණය දැන් රටට කියන්න ඕනේ. ඉතින් ඒක නිසා අධිකරණයේ ස්වාධීනත්වයට අදාළව පහරක් එල්ල වෙලා තියෙන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ නෙවෙයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගතයි, එකඟයි. ඒක මේ රටේ ජනතා වරමේ ප්‍රාර්ථනාවක්. ඒක නිසා පදනම් විරහිත කතා සියල්ල මම හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහදී ඉවත දාවි. අපි විශ්වාස කරනවා මෙය කිසිම ජනමත විචාරණයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව අපිට පේනවා මේක සම්මත කරගන්න පුළුවන් දෙයක් කියලා.
0: ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාද ඒ පිළිබඳව අදහස් පළ කළා.
3: එක්සන් මෙච්චර දාලා තියෙන්නේ රටේ ජනතාවට පේනවා මෙතන ලොකු අසාධාරණයක් වෙන්න යනවා කියන එක. එතකොට මේකෙදී පැහැදිලිවම විනිශ්චකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නඩුව විනිශ්චකාරවරුන්ට අහන්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. මොකද්ද මේකට තියෙන උත්තරේ? දැන් අපිට තියෙන ඍජු උත්තරේ තමයි අග්‍ර විනිශ්චකාරතුමා සහ තව විනිශ්චකාරවරු දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්නවා. මේ පනත සම්මත වුණොත් වැරදිලා හරි මේ පනත සම්මත වුණොත් ඒ උදවියට තව අවුරුදු 2ක කාල සීමාවේ දීර්ඝයක් ලැබෙනවා. එතකොට පැහැදිලිවම ඒ කාල සීමාවේ දීර්ඝයක් ලැබෙන කට්ටියට මේක අහන්න බෑ. අපි කියන්නේ ඒකයි. එතකොට වෙන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න ජ්‍යෙෂ්ඨම විනිශ්චකාරවරයාට තීරණය කරන්න වෙනවා කවුද මේක අහන්න යන්නේ, කුමන ආකාරයේ බෙන්ච් එකක්ද පත් කරන්න යන්නේ. ඒ තීරණය කරන්න වෙන්නේ මේ විදියට. එහෙම නැතුව මේකේ වාසිය ලැබෙන කට්ටියම මේක අහන්න යනවා නම් එතන සාධාරණ නීතියක් සාධාරණ තීන්දුවක් ලැබෙයිද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
0: පාඩදුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියද ඒ පිළිබඳව අදහස් පළ කළා.
4: මොකක්ද මේකෙන් කෙරෙන්නේ? සමස්ත අධිකරණ පද්ධතියේම සියලුම ගරු විනිශ්චකාරවරුන්ගේ සේවය කිරීම සඳහා ඇති කාලය තවත් වසර 2කින් දීර්ඝ කිරීම. එතකොට මේක කොටස් 2කින් කරනවා. නීතිය කියන එක කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන. මොකද නීතිය කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා එක්ක බැඳෙන දෙයක්. මිනිසුන්ගේ අවශ්‍යතා හැමදාම එක වගේ තියනවද? නෑ, ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කාලෙන් කාලෙට අවශ්‍යතා වෙනස් වෙනවා කියන්නේ මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙනකොට ඒ අවශ්‍යතා වෙනුවෙන්, ඒ මිනිස්සු වෙනුවෙන්, ඒ මිනිස්සු මත පාලනයක් ඇති කරන නීතිය වෙනස් වෙන්න ඕන නැද්ද? නීතිය වෙනස් විය යුතුයි.
0: ජනාරගල සන්ධානයේ විධායක සභික ලහිරු වීරසේකර මහතා මාධ්‍ය හමුවකදී දැක්වුවේ මෙවන් අදහසක්.
5: වයස වැඩි කිරීම කියන එක කවුරු හරි හැම ශේෂ්ඨයෙටම උත්තරයක් කියලා කවුරු හරි කිව්ලා දිනනොත් දන්නේ. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනවා. ඒකට විරෝධ වුණාට පස්සේ අනිත් අයගෙත් වයස වැඩි කරනවා කියලා කියනවා. දැන් ත්‍රීවිල් තමයි ප්‍රශ්නේ. එහෙනම් ත්‍රීවිල් වලත් පදිනායක වයස සීමාව වැඩි කරන්න කියලා කියනවා. මේක තමයි ආණ්ඩුව. ඒ කියන්නේ ආණ්ඩුව දුවන්නේ මහදෙන මුත්තයි ගෝලෙ රොත්තයි සහ කැකිල්ලේ රජුරෝ නඩු කතා කරපු විදිහට තමයි ප්‍රශ්නෙට උත්තර හොයන්නේ.
0: ගෝලීය එල්නිනෝ තත්ත්වයේ හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම බාධාවකින් තොරව පවත්වා ගැනීමට සහ මිල ස්ථාවරව තබා ගැනීමට පූර්ව සූදානම් වැඩපිළිවෙලක් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ මගින් ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද එම අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා. එල්නිනෝ තත්ත්වයේ බලපෑම ශ්‍රී ලංකාවට අවම වුවද ගෝලීයව සෙසු රටවලට වන බලපෑම නිසා මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුමට වක්‍ර බලපෑම් එල්ල විය හැකි බැවින් ඊට පෙර සූදානමක් ලෙස අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍ය ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම අවශ්‍ය බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේ. ඒ සඳහා ආනයනකරුවන් සතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණයන් සහ රේගුවේ දත්ත විමසා බැලීමද එහිදී සිදු කෙරුණා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.
6: රට තුළ සංවාදයක් සහ සාකච්ඡාවක් තියෙනවා එල්ලිනව තත්ත්වය විසින් සමහර භාණ්ඩවලට යම් බලපෑමක් ඇති වෙයි කියලා අදහස් තියෙනවා. ඒ නිසා තීන්දුවේ අපේ විශේෂයෙන් පෙටා ඉම්පෝර්ට් ඇසෝසියේෂන් එකත් එක්කත් යම් සාකච්ඡාවක් කරගන්න එක හොඳයි කියන අදහස. රටට ආනයනය කරන භාණ්ඩත් රට තුළ භාණ්ඩවල තියෙන අවේලබිලිටි පිළිබඳවත් යම් අදහසක් හදාගන්න විවිධ එල්ලිනව තත්ත්වයේ බලපෑම අපිට ඇති වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ එල්ලිනව තත්ත්වයේ අපිට ඇති වෙන බලපෑම අඩු වුණාට වෙනත් රටවලට ඇති වෙන බලපෑම විසින් සමහර භාණ්ඩවලට ආනයනික සීමා පැනවෙන්න පුළුවන් කියන අදහස තියෙනවා. උදාහරණ ගත්තාම දැන් ඉන්දියාව ලුණු වලට ඒගොල්ලෝ ලුණු කලෙක් කරනවා වගේ අදහසක් තියෙනවා. ඉම්පෝට් ටැක්ස් එක අයින් කරලා තියෙනවා. ඒකට ඒකෙන් හරි එක්ස්පෝර්ට් කර කර ඉඳිවෙලා වෙනුවට සමහරට රට ඇතුළට කියන්න පුළුවන් ප්‍රමාණාත්මක නැහැ කියන සුගර් වලට මේ ප්‍රශ්නේ යම් විදිහකට බලපාන පුළුවන්කම තියෙනවා.
0: පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිලගණන් මහජන උපයෝගිතා කොමිසම ඉකුත් සඳා ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සිදුවන වෙනස්කම් මොනවාද? අද උදෑසන ප්‍රචාරය වූ නෙත් FM ඇල්ගොටවුන් වැඩසටහනේදී ඒ පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක් වූ මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ අයක්‍රම හසංග කමුරුගමුව මහතා,
7: දැන් සවි කරගෙන ඉන්න අය ග්‍රිඩ් එකට දීලා යම්කිසි ආකාරයක ආදායමක් ලබනවා. අද ඉඳන් නේද මේ 26 වෙනිදා ඉඳන් මම දැක්ක විදියට මේක ඉම්ප්ලිමන්ට් වෙන්නේ. මේ සවි කරගෙන ඉන්න අයගේ ගාස්තු වල ඒගොල්ලෝ අස්සම් කරපු ගියුසුම් වල තියෙන ගාස්තුව අද ඉඳන් වෙනස් වෙනවද?
8: නැහැ. දැනට සවි කරගෙන තිබෙන කට්ටියගේ ඒගොල්ලෝ ඇග්‍රීමෙන්ට් එකක්. ඒ කියන්නේ ගිවිසුමකට එළඹිලා තියෙන CB එකත් එක්ක හරි බ්ලිකෝ එකත් එක්ක හරි. ගිවිසුමකට එළඹුණ අයගේ ගාස්තුවේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අපි මෙතන අලුතෙන් හඳුන්වා දීලා තිබෙනවා බැටරි පද්ධතිය. සවි කිරීමේදී ගෙවන ගාස්තුව. එතකොට බැටරි පද්ධතිය සඳහා ගාස්තු හඳුන්වලා දීලා තියෙන්නේ කිලෝවොට් 250ට වැඩි. විශාල සහ මධ්‍යම පරිමාණයේ පරිභෝගිකයන්ට. එතකොට ඒ අයට පුළුවන් දැනට තියෙන ගෙවීම ලබා ගන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් බැටරියක් සවි කරගෙන රාත්‍රී කාලයේදී පද්ධතියට විදුලිය ලබා දෙන්න. එතකොට දැනට ඒගොල්ලන්ට ඒගොල්ලෝ අස්සම් කරලා තියෙන රේට් එක දැනට ලැබෙන රේට් එක රුපියල් 20යි නම් ඒගොල්ලන්ට තව රුපියල් උදාහරණයකට 20යි කියලා හිතුවොත් එහෙම තව රුපියල් 30 35 අතර ප්‍රමාණයක් ඒගොල්ලන්ට එකතු වෙලා රාත්‍රී කාලේ ලබා දෙන එකගිය සඳහන්. ඒ
7: කියන්නේ 20යි 35යි එකතු වෙලා 55ක් වෙනවා කියන එකද?
8: ඔව්.
7: එක යුනිට් එකට 55ක් ගෙවනවා.
8: රාත්‍රී කාලේ
0: සාමාන්‍ය විදුලි පාරිභෝගිකයින් අලුතෙන් වහලේ මත සවිකර ඇති සූර්ය පැනල මගින් ජනනය කෙරෙන විදුලිය සඳහා ලබා දෙන මිලගණන් සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.
7: සාමාන්‍ය දැන් අවසර දෙන්න කිලෝවොට් 5 විතරද ගෙවල් වලට?
8: ඔව්, අර දවල් කාලයේදී අපි කලිනුත් දැක්ක එක්ස්පීරියන්ස් කරා අර දවල් කාලේ සෝලා පැනල් වලින් ජෙනරේෂන් වැඩි වෙලා පද්ධතියට දරගන්න බැරි තත්ත්වයකට ආවා.
7: මුළු ලංකාවේ විදුලි බල පද්ධතිය කඩන් වැටුණා නේද?
8: ඔව්. එතකොට දැන් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න තමයි මේ බැටරි අලුතෙන් හඳුන්වලා දීලා දැන් බැටරි කිමෙන් සවි කරගෙන යන්නේ. තවමත් බැටරි හරියට සවි කරලා ඒ කියන්නේ අවශ්‍ය ධාරිතාවය සවි කරලා නැති නිසා තවමත් අර ගෙවල් වල සහ ඒ පාරිභෝගිකයන්ගේ වහල මත සමීකරණ සූර පැනලවල කැපැසිටි එක ධාරිතාවය සීමා කිරීමකට ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ
7: අනාගතේ දැන් පහක් දැන් මේ වෙනකොට ඉන්ස්ටෝල් කරන්න තියෙන කෙනෙක්ට අනාගතේ ඒක වැඩි කරගන්න අවස්ථාව තියෙනවද? වහල ඉඩ තියෙනවද?
8: ඔව් වැඩි කරගන්න අවස්ථාව තියෙනවා.
7: දැනට නැහැ.
8: දැනට නැහැ. දැනට සීමා සහිතව සමහර ප්‍රදේශවල, ඒ කියන්නේ සමහර ප්‍රදේශවල අපිට ගහ ගන්න පුළුවන් ලොකු එකක්. මේ සමහර ප්‍රදේශවල ඔක සීමා කරලා තියෙනවා.
7: දැන් ඒකේ මිල ගණන් වෙනස් වෙනවද? මේ අසංග මහත්මයා.
8: ඒ කියන්නේ
7: ඊයේ ඉඳලා
8: අලුතෙන් එකතු වෙන කට්ටියට කිලෝවොට් 5ක වගේ එකට රුපියල් 23ක් තමයි යුනිට් එකට ලබා දෙන්නේ.
7: දැන් අවසානයේට තිබුණේ 20යි.
8: ඔව්.
7: දැන් අලුතෙන් එන අයට වැඩිපුර ගාණක් හම්බ වෙනවා.
8: ඔව්.
0: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිවවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා. අද නිවාඩු දිනයක් වන බැවින් පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් මේ වන විටත් මහනුවරට එක්ව සිටින බවයි නෙට් නිවුස් නියෝජිත කමල් සුරවීර පැවසුවේ.
9: ආයුබෝවන්. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිවවන රන්දෝලි පෙරහැර අද පස්වරු 6:00 PM

0: රීදීන් ඉහටවිත් ගෙවැදීම තමයි සිදුවන්නේ. අද විශේෂෙන් සඳහන් කර ඉත්තත්වන මේ වන විට මහනුවර නගරයේ පෙරහැර ගමන් ගන්න සේලුම මාර්ග අතුරු සිතුරු නැතුව තිරි ඉතිරි ගොස් ඇති ආකාරයක් දක්නට ලැබෙන මහනුවර නගරය එකම ඉස්කෝඩක් බවට පත් කළා මේ වන විට. ඉතින් අද පස්වරු වන විට කොයි ආකාරයෙන් මේ ජනතාව පැමිණේද කියලා ඉතින් හිතා ගන්න පුළුවන්. අද මේ වන විට ඉතාමත් ඉස්තාවත් අධික දෙස් විදෙස් ජනතාවක් මහනුවර නගරයට පැමිණ සිටිනවා. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අද දිනේ ආරක්ෂක විධිවිධාන තවත් දෙඩි කරලා තියෙනවා. විශේෂයෙන් ජනතාව පරීක්ෂා කරන ඒ ස්ථාන ආරක්ෂක ජනතා පරීක්ෂා කරන ස්ථාන කීපයක් වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. රථ වාහන ගමනාගමන සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම මේ ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් සියල්ල මේ වෙනිට සලසා තිබෙනවා. විශේෂයෙන් සඳහන් කරනවා මේ වෙනිට මහනුවරට දුම්රිය පැමිණෙන්නේ නැහැ. ඒ නිසා රථ වාහන වලින් මේ අවට පින් රථගල් කීපයක් ස්ථාපිත කරලා තියෙනවා. රථ වාහන පිරි ඉතිරි ගොස් ඇති ආකාරයක් ලැබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය අමතරව ත්‍රිවිධ හමුදාව මෙම ආරක්ෂක රාජකාරී සඳහා යොදවා තියෙන ආකාරයත් අපිට දක්න ලැබුණා. ඒ අතර විශේෂ කාර්යවලක ඇත්තිනවා. මේ ආකාරයෙන් තමයි මහනුවර සිව්වන රන්දෝලි පෙරහැර සඳහා කටයුතු සම්පාදනය වෙන්නේ. වැසි බර දිනයක් වුණත් අද උදේ අධික වැසි පතිත වුණා. වැසි පතිත වුවත් ජනතාව නගරයට එක් ඔක්කොම සිටින ආකාරයෙන් ඒ ආකාරයෙන්ම සිටින ආකාරයට දක්නට ලැබෙනවා. මම කමල් සුරවීර නෙත් නිවුස් ප්‍රවේන් මහනුවර ශ්‍රී දරුණා මාලිගාව අසල සිට.
1: අද සහ හෙට දිනයන්හි යෙදී ඇති නිවාඩු හේතුවෙන් බොහෝ පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා ගොස් සිටින බවට වාර්තා වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයෝස්සේ දකුණු පළාතට පැමිණෙන සංචාරකයන් හේතුවෙන් එම මාර්ගයේ පිවිසුම් කිහිපයක රථවාහන තදබදයක්ද පවතින බවයි නෙට් නිවුස් නියෝජිතයින් පැවසුවේ. අයිස්මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 69යි මිලිග්‍රෑම් 540ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරුකට අනුව නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 30ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර වෙල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත ගුවන්පාල මසලදී අයිස්මත් ද්‍රව්‍ය ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 490ක් සන්තකව සිටි සැකකරුවෙකු වෙල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත් සැකකරු පින්නවල වග ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් වෙල්ලම්පිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩුමිල ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටා ගුවන් සමාගම විසින් එම ගුවන් සේවාව ආරම්භ කරමින් එහි ප්‍රථම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ රාත්‍රියේ ළඟා වුණා. මේ සඳහා බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය ජල ආචාර පවත්වා කටුනායක ගුවන්තොටුපළ වෙත පිළිගැනීම සිදු කළ බවයි ගුවන්තොටුපළ නෙට් නිවුස් නියෝජිතවරයා පැවසුවේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මගින් 271ක් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 13 දෙනෙකු රැගෙන එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මෙම ගුවන් සේවය සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල කටුනායක සහ මෙල්බන් නුවර අතර ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම ගුවන් ගමන සඳහා පැය 10ක පමණ කාලයක් ගතවනවා. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව වත්මන් තරුණ පරපුරේ මූල්‍ය ස්ථාවරත්වය අරමුණු කරගනිමින් RDB යූත් ප්ලස් ගිණුම හඳුන්වා දී තිබෙනවා. මෙය සාම්ප්‍රදායික බැංකු ගිණුමකට එහා යමින් තරුණ තරුණියන්ගේ සංවර්ධනය උදෙසා වන සංවර්ධන සැලසුමක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. මෙම ගිණුම හරහා අධ්‍යාපනික, විශේෂ විදෙස් උසස් අධ්‍යාපන සහ නව ව්‍යවසායකත්ව මූල්‍ය පහසුකම් රැසක් සැලසීමටද RDB බැංකුව කටයුතු යොදා තිබෙනවා. මෙම නව ගිණුම හඳුන්වා දීමේ අරමුණ සම්බන්ධයෙන් රාජ්‍ය සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අසංග තෙන්නකෝන් මහතා මෙලෙස අදහස් දැක්වුවා.
2: තරුණයන් සඳහා වූ විශේෂ ගිණුමක් හඳුන්වා දීම මේක සාම්ප්‍රදායික ගිණුමකට එහා ගිය තරුණයන්ගේ සංවර්ධනය සඳහා වූ සංවර්ධන සැලැස්මක් මේ ගිණුම හරහා අපි දෙන්නේ. රට ගිහිල් ඉගෙන ගන්න වගේ කෙනෙකුට අවශ්‍ය කරන සියලුම පහසුකම් මේ ගිණුම හරහා අපි ලබා දෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය කෙනෙක් නම්, අපි කියන අලුත් ක්‍රමයට ස්ටාර්ටප්ස් පටන් ගන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම්, ඒ අයට අවශ්‍ය කරන සියලුම පහසුකම් මේ ගිණුම හරහා අපි අපේ රටේ තරුණයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කිව්වා වගේ ඉස්සෙල්ලම මේක ගිණුමක්ම පමණක් නෙවෙයි, මේක තමුන්ගේ සංවර්ධනය සඳහා වූ සංවර්ධන සැලැස්ම සඳහා වන ආරම්භ

0: තමයි මේ ගිනුමතුලින් ඔබට ලබා දෙන්නේ.
1: වසර 41ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන රාජ්‍ය සංවර්ධන බැංකුව දිවයින පුරා විහිදුණු ශාඛා 272ක් සහ මිලියන 6කට අධික පාරිභෝගික පදනමකින් සමන්විත වන අතර නවීන ඩිජිටල් බැංකුකරණ පහසුකම් සමගින් දිවයින පුරා පිහිටි ඕනෑම RDB ශාඛාවකින් මෙම නවගිනුමේ පහසුකම් ලබාගත හැකි. සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට සොනල් දිනුෂ අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවයද ආරක්ෂා කර ගනිමින් පන්දු 162කට මුහුණ දුන් සොනල් ලකුණු 103ක් රැස්කලේ 4 පහර 8ක් සහ 6 පහර 3ක්ද සමගින් සොනල් දිනුෂ මෙහිදී රැස්කලේ සිය දෙවන ටෙස්ට් ශතකයයි. ඉන්දියාව සමග ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීද ඔහු ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. එමෙන්ම දෙවන ඉනිමේදීද සටන්කාමී ප්‍රතිහරමක නිරත වෙමින් ලකුණු 84ක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා. මේ අතර මෙම තරගයේදී සොනල්ට අමතරව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පසිඳු සූර්යබණ්ඩාර ලකුණු 80ක් රැස් කළා. කමිදු මෙන්ඩිස් ලකුණු 32යි. සෙසු ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දෙවි රැස් කළේ ලකුණු 290ක් පමණයි. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඉන්දිය කණ්ඩායම කඩුලු 9කට ලකුණු 503ක් රැස් කළා. දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගයේ නතර කරන විට කඩුලු 2ක් දැවි ලකුණු 83ක් රැස් කරගෙන සිටියා. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැන් පැ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news රාව ප්‍රතිරාව.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව මාධ්‍ය නීති සංසදයේ සභාපති ආචාර්ය නීතිඥ විරංජන හේරත් මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: ඇත්තටම අපි දන්නවා දැන් ලංකාවේ ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව කාලෙන් කාලට විවිධ මට්ටම් වලට විවිධ තලවලට අවතීර්ණ වෙලා තියෙනවා. එතකොට FM නාලිකා බිහිවීමත් එක්ක ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව එක මානයකට එක තලයකට එළඹුණා කියන එක තමයි මගේ අදහස. මොකද අපි දන්නවා සාම්ප්‍රදායික ගුවන්විදුලි ප්‍රවෘත්ති කියද්දී භාෂාව ඒ රිද්මය එතකොට ඒ කියන වොයිස් කඩ් භාවිතා කරන එක ඒව එහෙම මුල් කාලේ තිබුණේ නැහැ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකා තිබුණාත් එක්ක ඒ වගේ යම් යම් වෙනස්කම් ඇති වුණා. එතකොට අපි ගත්ත ගුවන්විදුලි නාලිකා ප්‍රවෘත්ති ගත්තත් මම දකින විශේෂතා ගොඩක් අර නව විශේෂාංග ගොඩක් කියන ප්‍රවෘත්ති වල ඒ නව තලයකට ඔසවා තැබීම සඳහා වන විශේෂතා ගොඩක් කියන්නේ මුහුණු වල රසක් මේ නාලිකා විසින් කාව්‍ය ප්‍රවෘත්ති විකාශන කලාවට ලංකාවේ ගුවන්විදුලි ප්‍රවෘත්ති විකාශන කලාවට හඳුන්වා දුන්නා. ඉතින් එතකොට තමයි යකින් ගන්නකොට net කියන්නේ විශේෂ ගුවන්විදුලි නාලිකාවක් ප්‍රවෘත්ති විකාශයට. ඒ වගේම තමයි ඒ ක්‍රම කියන අතරදී ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ගුවන්විදුලිය තියෙන මම දකින විදිහට මම ඇසික දෙක තුනක් ගුවන්විදුලි නාලිකාවලින් ගවේෂණාත්මක විදුලි ප්‍රවෘත්ති කලාව හඳුන්වා දීමටත් පෙරගුණ ගත නාලිකාවක් විදිහට net හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ශාස්ත්‍රාත්මක මාධ්‍ය කලාව කියන එක අපි දන්නවා ලීසි පාසු කටයුත්තක් නෙවෙයි. මොකද එතනදී සමහර වෙලාවට විවිධ චෝදනා එල්ල වෙනවා ගුවන්විදුලි නාලිකා සීමාව ඉක්මවා යනවා කියලා. ඒ කියන්නේ පෞද්ගලිකත්වයට හානි කරනවා. ඒ වගේ ආචාර ධර්ම දකින්නේ නැහැ. ඒ වගේම විවිධ නෛතික තත්ත්වයන්ට එරෙහිව ගිහිල්ලා කටයුතු කරනවා, නීති විරෝධී ලෙස කටයුතු කරනවා. මේ වගේ චෝදනාත් එල්ල වෙනවා. ඉතින් ඒ පැත්තෙන් ගත්තහම net news මම දකිනවා ඉතා විශේෂ විස්කාරය බහරයක් ඉටු කරනවා. කියන්නේ අපි දන්නවා ඊ ගවේෂණක ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව කරගෙන යනකොට ඒක විශේෂයෙන්ම තියෙන තව නීතියට අනුකූල. ඒ වගේම ආචාර ධර්ම උපරිම වශයෙන් ආරක්ෂා වෙන අයුරින් ඒ වගේම තමයි විවිධ තාක්ෂණික හැඩතල භාවිතා කරලා ඒ සියල්ල භාවිතා කරලා ඉතා හොඳ ගුණතින් ප්‍රවෘත්ති විකාශන පවත්වාගෙන යෑම සඳහා මේ නාලිකාව කටයුතු කරලා තියෙනවා.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
4: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවලා සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්න නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න.
1: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුන වෙද පහතා හමුවන්න 0773 273 540.
6: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
7: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.

වෙලාව 12:29 යි. අපි ඇවිල්ලා තියෙන්නේ තෑගි පිරුණු ෆන්නි තිරුණු දේදුණු මාවතේ. අද දවසේ අවසාන පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න ඉතින් මේ වෙලාවේ කොළඹට නම් ටිකක් වහින්න වගේද මන්දා නිකන් මට පේන විදිහට නම් ඒ අතරේ තමයි අපි ඕගොල්ලන්ගේ පැතිවලට කොහොමද වහිනවද කාලගුණේ කොහොමද කියලා ඉතින් මට WhatsApp message එකක් දාන්න. ඒ ගැනත් මම මතක් කරනවා. රයිට් අපි මේ පැය පටන් ගන්නකොටම අපිට තියෙන පළවෙනිම වැදගත්ම බාරදූරම රාජකාරිය තමයි මේ පැත්තට කෝල් කරපු WhatsApp message සියවපු මගේ මිතුරු කැල මතක් කරන එක. මම යන්න හදන්නේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරට ගිහිල්ලෙන්න. අපේ චන්දන ශ්‍රෝසගේ චන්දන සහ චාන්දනී මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මහරගම දුලානී ඔයාවත් එකතු කරගන්නම් මම මේ සින්දුවට. හයි ජනී, මම කලවාණෙන් පුෂ්පා. මගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි ඔයාවයි net අහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා අපේ පුෂ්පාක මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ ගලේ කඩේ රයිගම ඉඳන් සරත් චන්ද්‍ර ඩයස් අයියා සුපුරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. දැරණියගල දෙමෙද ඉඳන් මයුමි පබසරා නංගි එයා මැසේජ් එකක් දාලා තිනවා. එයාවයි යාගේ පවුලේ සියලුම දෙනාවයි, අම්මා ස්වර්ණමාලී, තාත්තා කපිල, අයියා තරිඳු, ජනියයි ඔයාවයි, පවුලේ නෑදෑයෝ සියලුම දෙනාවයි එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ දාලා තිනින්. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. හොරණ සත්හෙල ගාමන්ට් එකට නොගිහින් කොහොමද? දැන් අපේ යාළුවෝ කට්ටියන් එතන ඉන්නේ. එකතු කරගන්නවා අශෝකමිස්, රමණී, හේමා, නිලු, සේපාලි, හර්ෂා, මැණිකේ, මුදිතා, දේවි, සුරංගි, චමිලා, නදීකා, යසන්ති, අනුරාධා, සීයා ශ්‍රියා වෙන්නේ නැතිනේ, පොඩි අක්ක ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනී මල්ලි, ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ. ගරාගොඩ ඉන්න අපේ සංජීව අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියනවා වයිෆ් නිශානිව, ලොකුදුව සයංජනා, යානම් මේ වෙලාවේ පන්ති ගිහිල්ලලු, පොඩිදුව සංසලා මේ වෙලාවෙනිත් අහගෙන ඉන්නවලු. ජනි, ඔයාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කියලා තින්නේ. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. රඹුකන කොටගම ඉඳන් අපේ ධම්මිකා ජයසිංහ අක්කා WhatsApp messages දාලා දිනෝ. හෝ ගාලා මං ඉතින් එකතු කරගත්තක්. දුම්බර ලලිත් ප්‍රියංක රයියා ඉන්නවා. හයි ජනි, අද අපි නිවාඩු. ඔයාව අහගෙන ඉන්නේ උකුවෙල ඉඳන් අපේ මාෂි. උකුවට තේකක් එහෙම බිව්වේයි. කටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඉතින් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි දෙයක් තමයි මහනුවර පැත්තේ ඉන්න යාළුවන්ට කෝල් කරලා ඇහුවා මොකද මේ වෙලාවේ මේ පැත්තේ තත්ත්වය කියලා. උදේ වැස්සලු හොඳේ උදේ වැහලා, හැබැයි රෑවෙදිනම් වහිනකන් නැහැ කියලා අපි ඉතින් හිතනවා. කොහොම හරි 4 රන්දෝලි පෙරහැර තමයි අද රාත්‍රියේ වීදි සංචාරය කරන්න නියමිත වෙලා තියෙන්නේ ශ්‍රී දළදා මාලිගාවේ මේ පෙරහැර මංගල්‍ය කාලය. ඉතින් මේ කාලය කියලා කියන්නේ මුළු මහනුවර නගරයම සෑහෙන විචිත්‍රවත් වෙන කාලයක්. ලංකාව වටෙන්ම විතරක් නෙමෙයි ලෝකෙ වටින්ම අපේ රටේ සංස්කෘතියට කලාවට ආදරය කරන ගොඩ දෙනෙක් මහනුවර දළදා පෙරහැර බලන්න එනවා. ඒකත් එක්ක දැන් අපි ප්‍රවෘත්ති අහන කොටත් දැනගත්ත මහනුවර නගරයට සෑහෙන දිනේ කැදී යමින් ඉන්නවා. මහා පෙරහැර බලන්න කොහොමත් තව ටිකක් වැඩිපුර කට්ටියේ එයි. ඉතින් ඒකත් එක්ක මේ වැඩ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්න කලාකරුවන් පිළිබඳව අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි. මොකද අවුරුදු ගාණක් තිස්සේ තමයි මේ දළදා හාමුදුරුවන් වෙනුවෙන් මේ වැඩ කටයුත්ත සංවිධානය වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ කලාකරුවෝ, ශිල්පීන් මේ හැමෝම මේ වැඩ කටයුත්ත වෙනුවෙන් සෑහෙන ලොකු දායකත්වයක් ලබා දෙනවා. මේ වැඩ කටයුත්ත වෙනුවෙන්ම පේ වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව වගේම තමයි ලින්ක් නැචුරල් ආයතනයේ සමහන් ආරක්ෂාව ලබා දෙන්නත් සමහන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක හවසට පොඩි පින්න ගතියක් එනවා, රැයට පින්න ගතියක් එනවා, විදලා විදලා පොඩි මහන්සි ගතියක් එනවා. ඊට පස්සේ උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැතුව මේ ශිල්පීන් පරිස්සම් කරගන්න එක වටිනාකම හන්ද තමයි. ලින්ක් නැචුරල් ආයතනයේ සමහන් ආරක්ෂාව උන් වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ. පළවෙනි කුඹල් පෙරහැර පටන් ගත්ත දවසේ ඉඳන්ම තමයි පහුගිය අඟහරුවාදානේ කුඹල් පෙරහැර පටන් ගත්තේ. එදා ඉඳන්ම තමයි මේ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඉතින් හෙට දවසේදී මහ පෙරහැර පැවැත්වෙන කම්ම මේ ශිල්පීන් සියලුම දෙනා වෙනුවෙන් සමහන් ආරක්ෂාව ලබා දෙන්න ලින්ක් නැචුරල් ආයතනයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් ගොඩක් ගෞරවයෙන් අපි ඒ ගැන මතක් කරනවා. මොකද අපේ රටේ සංස්කෘතිය තමයි මේ ශිල්පීන් අරගෙන යන්නේ. සින්දුවට යන කලින් මතක් කරනවා එන්න මේ පැත්තට කෝල් කරන්න, ඊට පස්සේ WhatsApp messages එවන්න. දවල් එකට කලින් මම කට්ටියම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා.

කින්නර නගරේ යන හදන්නේ සෙවනගල කිරී බණ්ඩාර බෝගහකන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට කොට වෙලා කමල් වන්දුල වීරපෙරම වෙද මහත්තයා ගැන තමයි මේ වෙලාවට මම මතක් කරන්න හදන්නේ. කමල් වන්දුල වීරපෙරම වෙද මහත්තයා කියලා කියන්නේ ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම රෝගයකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර කරන්න පුළුවන් වෙද මහත්තයෙක්. ඉතින් රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. එතුමගේ ප්‍රතිකාර හාස්කම් වගේ ප්‍රතිකාර ගැන අමුතුවෙන් ඔයාට දැන් මතක් කරන්න දෙයක් නෑ. ලංකාව වටේම සෑහෙන ජනප්‍රිය වෙද මහත්තයෙක් තමයි දැන් කමල් වන්දුල වීරපෙරම වෙද මහත්තයා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දැන් ලෙඩකට දුකකට ප්‍රතිකාර කරාට පස්සේ ඒක කටින් කටම යනවනේ කට්ටිය අතරේ. ඉතින් එහෙම ගිහිල්ලම දැන් කට්ටිය ලංකාව වටෙන්ම හොයාගෙන එනවා කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයාව සෙවනගල කිරී බණ්ඩාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න. මොකද ඒ තරමටම කට්ටිය එනවා. සඳුදා අඟහරුවාද පොයේ දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක ඔයාට කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා හම්බ වෙන්න පුළුවන්. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්නත් වෙලාවක් වෙන් කරගන්නත් පුළුවන්. රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව මතක් කරන්න හදන්නේ. මේක ඇත්තටම යුතුකමක් වගකීමක් විදිහට තමයි අපි ඔයාට මතක් කරන්නේ. හානිකර මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වුණු අය හන්දා මුළු රටකටම සමාජයකටම වෙන්නේ සෑහෙන්න ලොකු හානි. ඉතාම හොඳට ජීවත් වෙලා කාලය ගත කරන්න පුළුවන් පවුල් ජීවිත ගත කරන්න පුළුවන් කට්ටිය එක පාරට මේ හානිකර මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වීමත් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාවට්ටා ගන්නා හැටි අපේ සමාජය ඇතුළෙම අපිට උදාහරණ විදිහට හොයාගන්න පුළුවන්. ප්‍රවෘත්ති ඇහුවොත් එහෙම නැත්නම් අපේ net news facebook fan page එකට හරි www.netnews.lk වෙබ් අඩවියට හරි ගිහිල්ලා බලුවොත් මේ දවසේ වැඩිපුරම කතාබහ වෙන ප්‍රවෘත්ති වලට හේතුව වෙලා තියෙන්නේ සමාජයට හානියක් වෙන දෙයට හේතුව වෙලා තියෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයින්. ඒකයි හින්දම තමයි අපි අපේ දෙමව්පියන්ට ආදරණීය වැඩිහිටියන්ට බොහොම ආදරෙන් මතක් කරන්නේ. මේ වගේ දේවල් වලට දරුවන් නැබ්බැහි වීම සෑහෙන වගකීමක් විදිහට එකතු හිතාගෙන වළක්වා ගන්න ඕනි කියන කාරණේ. ඒ වගේම තමයි එහෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව මගහරින්නේ නැතුව පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඒගොල්ලන් මේ දේවල් වලින් මුදවා ගන්න. උපදේශන සේවාවන් තියෙනවා, ප්‍රතිකාර තියෙනවා. ඉතින් මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනි. පුංචි නංගිල මලිලට කියන්නේ දැන් ඉතින් මේ දවස්වල ස්කෝලේ නිවාඩු කාලේ. එතකොට ඒ ස්කෝලේ නිවාඩුවත් එක්ක යාළුවෝ හම්බ වෙනවා. සමහර විට වෙනදට හම්බ වෙන්නේ නැති යාළුවෝ පවා ඔයාලට හම්බ වෙනවා ඇති. එහෙම හම්බ වෙන වෙලාවට වැරදිලා හරි මොනවා හරි දුන්නොත් එහෙම පොඩ්ඩක් මේක ට්‍රයි කරලා බලන්න. මේකත් එක්ක ඔයාට වෙනදා දැනුනේ නැති සතුටක් දැනෙයි වගේ දේවල් කිව්වොත් එහෙම වැරදිලාවත් ඒ දේවල් පාවිච්චි කරන්න එපා. හැබැයි වුණාට පස්සේ ආයි කවදාවත් ඕක නවත්ත ගන්න හිතා ගන්න අමාරුයින්. රයිට්, ඊට පස්සේ යන්න හදන්නේ අපිට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න. සෑහෙන දිනක් ඉන්නවානේ එකතු කරගන්න. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා. ඊයමට ඇත්තටම ඒගොල්ලන්ගේ නම් කියා ගන්න බැරි වුණා අයියා. අපේ ලහිරු අයියත් ආවා. ඉතින් ලහිරු අයියත් එක කතා කර කර ඉන්නකොට WhatsApp message ආවපු කෝල් කරපු කට්ටියගේ නම් ටික කියා ගන්න වෙලාව මදි වුණා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා, අසංගමල්ලි, අම්ම ගුණවති, ඒ වගේම තමයි චමිලානී, කිරණිදු, බිම්සර, දිනූෂා, මේ ගණේෂා, මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. යටියන්තොට අපේ ටයිටැනික් සැලුන් එකේ තුෂාර කොල්ලා කතා කරානේ කාලෙකට පස්සේ. කොල්ලා බිසි වෙලා ඉඳලා තියෙන්නේ. සුන්දරම් බොස් වැරට ඇවිල්ලාලු. ඇත්තටම වහිනවලු මේ පැත්තට. සුන්දරම් බොස් වැරට ආවොත් වහින්න ඕනි. මොකද ඒ තරමට මෙයා වැඩට එන්නේ නැහැ. රොහාන් ඉන්නවා, අලුත් මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ මල්ලිගේ නම තාම අහගෙන නැහැ. මට ඇහුණ අපේ ජානුත් නම අහගන්න කියලා මතක් කරනවා. තාම නම අහගෙන නැහැ අපේ තුෂාර. හරි නරකයි. ඊට පස්සේ යන්න හදන්නේ බෝධිමලුව පැත්තට ගිහිල්ලා එන්න. අපේ ප්‍රියන්ත අයියා කතා කරා. සමින්ද, පියුමි, සඳලතා, ඊට පස්සේ මෙතුඳි, ඔෂිත, අදීෂ, චන්දිමාල්, ක්‍රිෂාන් කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අනුරාධපුරයේ ෆුල් එයාර් හන්දියේ ඉඳන් අපේ රංජිත් ප්‍රියංකර අයියා කතා කරා. සේනාරත්න සුපර් එකේ ඉන්නවා සේනාරත්න, සන්දීප, ඊෂා, ඊට පස්සේ ඉනෝකා, දුලාරි, හර්ෂිකා, මායා සැලුන් එකේ ඉන්නවා මායා ගුණසේකර, ඊට පස්සේ නිපුන්දි, මේ කෝෂිකාගේ ගයත්‍රිගේ නම් තව පොඩ්ඩෙන් මිස් වෙනවා, මැදවච්චියේ මන්නාරම් පාරේ ඉන්න ලක්ෂිකා, ලක්මාලිවත් එකතු කරගන්න කියලා කිව්වා. තව නම් ගොඩක් තියෙනවා. කොහොමද මම මේ ඔක්කොම කියන්නේ? ජනි, අපිවත් එකතු කරගන්න. හම්බන්තොට කළු දොදොල් කඩේ මගේ යාළුව කට්ටිය, ශානක, ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා. අද බිසි ඇතිනේ නිවාඩු ටිකත් එක්ක කට්ටිය දැන් ඇවිල්ලා අනිවාර්යෙන් දොදොල් අරගන්න ඇති සෑහෙන්න කට්ටිය.
කොළඹට කවුරුහරි එනවනම් මටත් කෑල්ලක් එවන්න දැන් හරිද ඊට පස්සේ අන්න හදන්නේ ඌව පරණ ගම කාන් ෆැෂන් එකට ගිහිල්ලා ඉන්න. ඔය ඉන්දියාවේ ඉන්න කාන් පරම්පරාවේ කට්ටියටත් අපේ මං හිතන්නේ කාන් ෆැෂන් එකේ කට්ටියද කොහෙද ඇඳුම් මහලා දෙන්නේ. කාංචනා නංගි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්නම් කාංචනා, ඔයාව ගොඩක් ආදරෙන්. එල්විඩිය පුන්සරා නංගි, එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. රන් සිතුවත් එකතු කරගන්න කියනවා. එයා වැයි හේනෙලු ඉන්නේ. වැයි හේන කියන්නේ ගමක නමක්ද? මං හිතනවා ඒක ගමක නමක් වෙන්නේ නැති කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේද එල්බීරන්න ඇඩ්ඩක ඉන්නේ. ඒ ඇඩ්ඩක දැකලා තමයි සමත් එල්බීයකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: වේලාව 12යි විනාඩි 46යි.
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. ට්‍රැවල්නෙට්.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363-0776-716-3672.
6: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත්තේ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන් ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540 මේ අහන්නකො අහන් ඉන්නේ කියන්නකො වෙන මොකුත් ඕන නෑ සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: Brought to you by
1: Haride Haritani Naraganna. Vision Care. Supahadili dasunak paripurna jeevithayak.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
6: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
5: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
1: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
7: වේලාව 12 විනාඩි 48යි
8: FM 95 FM 94.8 net FM
9: මේ හස්බන්
7: මොකද වයිෆ්
9: වාගතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
7: මම ගන්නවා.
9: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
7: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
9: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
10: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
7: ඉන්දියාවේ රස අරගෙනාවට ලංකාවේ අපේම ස්වභාවික කුළුබඩු වලින් අමුද්‍රව්‍ය වලින් තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ. එළවලු ජාතිවලට ඔයා දාන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර්. මාළු ජාතිවලට දාන්න ඕනි රෙඩ් කරි මසාලා පවුඩර්. මස් ජාතිවලට දාන්න ඕනි බ්ලැක් කරි මසාලා පවුඩර්. මෙච්චර කියලාත් පාටමාරු කරගත්තොත් නම් වැඩක් නෑ. හරියට පාට බලලා එළවලුට මස්ජිවලට මාළුවලට හෙළ මසාලා පවුඩර් දැම්ම කියලා කියන්නේ කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙනවා අනිවාර්යෙන්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් දාලා තියෙන කට්ටිය එකතු කරගන්න හදන්නේ අපේ මිනුළු නංගී. අපිට වේයන්ගොඩින් නම් මැසේජ් එකක් දාලා තිනවා. අම්මා රේනුවයි තාත්තවයි ඒ වගේම තමයි නිවන්්‍ය අක්කවයි සඳකැලුම් අයියවයි තෙනුල් අයියවයි තවීෂ අක්කවයි කවීෂ අයියවයි නෙත්මිනි අක්කවයි ලකීර අයියවයි සඳමාලි අක්කවයි කෙනුල් වයියාගේ හොඳම යාළුව දැහැමිවයි ඉලීෂවයි සවිරුවයි එකතු කරගන්න කියනවා. ස්කෝලේ යාළුව සෙට් එකත් එකතු කරගන්න කියනවා. මේ මැසේජ් එක කියෙව්වට වෙනම ගානක් ඉල්ල ගන්න ඕන. යන්න කලින් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා සදලංකා විදන් තරුණි. ඒ වගේම තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කවුද ඉතින් නම එවන්න නැතුව මං කොහොමද කියන්නේ ඕගොල්ලන්ගේ නම් කියන්නේ. දිලීප. දිලීප තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කොහේ ඉඳන්ද කියලා කියලා නෑ. මං දිලීප ඔයාව එකතු කරගන්නම්. ජනි සුදු මල්ලියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න ඊ ලහිරු ගෙන්නලා අපිව අමතක කරා නේද කියලා අහලා තිනු. ඊ මැසේජ් කියවන්න අමතකුණානි මට. හස්බන් වයි පොඩි දුව සිනේකවයි එකතු කරගන්න කියනවා. අද කට්ටියම ගෙදරලු. ඊට පස්සේ හයි කොල්ලෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගණේ මුල්ල කටුවාල මුල්ලේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා චතුරිකා. එයා කියනවා එකතු කරගන්න කියලා ලොකු පුතා දහම් පොඩි පුතා තෙදම් ඊට පස්සේ හස්බන්ඩ් සුදර්ශන් මරු නම් ටික. ගම්පහින්දන් තමයි අපි අර දිලීප මෙසේජ් කරේ කියලා තමයි අපිට දාලා තියෙනවා. කෑගල්ලේ රාම් ඉන්නවා. ඒ වගේම තමයි අපි වහගෙන ඉන්නවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාන 12නේ චන්ද්‍රකාන්ති. කලිනුත් නම කිව්වද මන්ද? ඊට පස්සේ අපේ මාපලගම PLJ අයියා එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපේ කෑගලු බත් කඩේ සෙට් එක චම්මිය අක්කා, ඒ වගේම තමයි චම්මිය අක්කගේ හස්බන්ඩ් ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජේ ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්, නමක් නැති කෙනෙක්. ඊට පස්සේ සින්දුවක් දෙන්න අපිටත් කියලා මෙසේජ් එකක් දාලා තිනවා මිද්දෙනිය ඉඳන් අපි වහගෙන ඉන්න දිනාල්. ඒ වගේම තමයි කඩු ගන්නාවේ දඹකොට ලාල් අයියාත් මෙසේජ් එකක් දාලා තිනවා. පවුලේ සියලුම දෙනා එකතු කරගන්නම්. ජනි අයියා අපිවත් එකතු කරගන්න. මොනරාගල ඉඳන් අපිට මෙසේජ් එක දාලා තිනවා. මොනරාගල නෙවෙයි, පයාගල ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා අපේ දෙනුවන් මල්ලි. කට්ටියම එකතු කරගෙන යන්න තමයි හදන්නේ. අද මං හිතන්නේ ජානු කෙල්ල ඕගොල්ලන්ට මොකක් හරි පාඩමක් කියලා දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. අර පිරිමැස්ම වගේ පාඩමක්. ජානු මං හිතන්නේ ඇඳුම් අරගන්න ගිහිල්ලා සල්ලි වැඩිපුර ගෙනින් නැද්ද කොහෙද මොකද කියලා Facebook ලයිව් ආවම බලාගන්න යා. එහෙනම් යන්නම් අපි ආයෙත්. හෙට හම්බ වෙන්නේ නැහනේ. හෙට net fm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව net fm රේඩියෝ එකෙන් ඔයාලට අහන්න පුළුවන්. ඉතින් ඒක නත් මතක් කරනවා, කැස්බෑව නගරයේ ඉඳන් තමයි හෙට දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව දවස පුරාම අරගෙන ඉන්නේ. අපි සිකුරාදා උදේ 10ට සුපුරුදු විදිහටම දේදුණු මාවතෙන් හම්බ වෙමු. ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්නෝ මම ජනී.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavana Ratapuram Rasa Genayana Aulesam Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯುರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಊ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಲ ವೇದ ಪಹತಾ ಹಮುವನ್ನ ಬಿಂದು ಐ ಹತ್ಸಿ ಹತ್ತೆ ತುನೈ ದಿಸಿ ಹತ್ತೆ ತುನೈ ಪನ್ಸಿಯ ಹತಲಿಹ
4: මට උන වගේ සේන
5: ලින්ක් පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුසු ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
8: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
9: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
10: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
11: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 27 අපි එන්නේ උදේසිය මලාණ්ඩුව සවස මොනරාගල නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
12: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
13: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
14: නිකිනි පුර පසලස්වක පොහෝදා
15: නෙත්තෙෆෙන් ශ්වේත පූජා කැස්බේව විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
14: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
15: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
14: අනුශාසකත්වය
15: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ
14: බැතිපරදායකත්වය
15: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
14: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
18: එහෙම ගණන් නැහැ. අනික කීලස්සගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
17: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
18: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
17: සුබ දහවල් අක්දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: FM 95 94.8 Net FM දිවයින පුරා

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 16.32 ගැලනිගම සහ දොඩංගොඩ අතර ගාල්ල දිසාවට ගමන් ගන්නා කොටසේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. එම ප්‍රදේශයන්හි මාර්ග පිලිසකර කිරීමේ කටයුතු සිදු කරන බැවින් එක්මන් තීරුවක් වසා තබා තිබීම ඊට හේතු වී ඇති බවයි නෙට් නිවුස් නියෝජිතින් පැවසුයි. මේ හේතුවෙන් පොලිසිය සහ වාහන රියදුරන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම කොටස මගහැර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි. මේ අතර අද සහ හෙට දිනයන්හි යෙදී ඇති නිවාඩු හේතුවෙන් බොහෝ පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල විනෝදචාරිකා සඳහා ගොස් තිබෙන බව වාර්තා වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දකුණු පළාතට පැමිණෙන සංචාරකයන් හේතුවෙන් එම මාර්ගයේ තවත් පිවිසුම් කිහිපයකද රථවාහන තදබදයක් පවතින බවයි නෙට් නිවුස් නියෝජිතයින් පැවසුවේ. ඊළඟ නෙට් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: ඉන්දර හැන්දෑව
5: brought to you by
6: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
8: films අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
11: FM 95 94.8

එතකොට ඉතින් අර ඇත්තටම නිවාඩු ඉල්ලන කට්ටිය තමයි වැටෙනව නේද? මන්නම් ওই නිවාඩු කියන වචනේ පොඩ්ඩක්වත් කැමති නෑ ළමයි. අර කැපවීමෙන් මං වැඩ කරන්න තමයි අර කැමති. ඉතින් ඒකනේ අදයි හෙටයි දෙකෙත් වැඩ දෙන්නේ. එහෙනම් නිවාඩු කියන වචනේට චුට්ටක්වත් කැමති නෑ. අර අනිවාර්යෙන් තියෙන ඕෆ් එක නෙමෙයි. අතර මැද්ද හම්බෙන එක නැත්තම් ඒකත් දෙන එකක්. හරි එහෙනම් ඉතින් අදත් වෙනද වගේම කාල් කරන්න මෙසේජ් කරන්න කාල් කරන්න 2155 53 63 මගේ හොට්ලයින් නම්බර් එක ඊට පස්සේ වට්ස්ඇප් මෙසේජ් කරන්න පුළුවන් වාට මම chat එකේ ඉන්නවා හවස 4 වෙනකන් 2116 96 95 95 එහෙනම් ඉතින් කාල් කරන ගමන් මෙසේජ් කරන ගමන් අපි දෙන්නගේ ওই gossip ටික කතා කරන ගමන් අද ගෙදර ඉන්න කට්ටිය මොකද වෙන්නේ ගෙදර අද කොහේ හරි යන්න plan කරගෙන ඉන්නවද ඔය ඔක්කොම දේවල් ටික මට කියන්න යතර වැඩ කරන කට්ටියගේ ඒ දුක හන්නත් මම ලෑස්ති වෙලා ඉන්නේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආයෙත් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
5: දවල් 1යි විනාඩි 20යි.
6: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
8: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
11: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
14: අනේ මන්ද.
13: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
14: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
15: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
16: net fm 4 වටේ.
17: හෙලෝ.
18: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

டவலைக்காய் வினாடி மிஸ் இதைக்காய் வேலாவும் அஹன்ற அடிக்கிற கதமே சேர்ந்து வரையான காலி வெண்ணமேட்டுக்கு மதக்கிற கிணமையா முதகினாங்க அப்பே எஃப்எம் சாயகன ஒரு மூலியமா மதக்கிறான்னா ගෑනු ළමයි ඉන්ටර් පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ අපහසු කාලයක් වුණාට එයාලගේ හරිම පැඩ් එක තියෙනවා නම් කිසිම වෙලාවක ඒ දවස් අපහසු දවස් එන්නේ නැහැ. ඔයාලා ආසාවෙන් කරපු දේවල් පවා මන් දන්නවා අතහරගන්න try කරනවා. එක එක හේතු හින්දා. සාමාන්‍යයෙන් අපි පැඩ් එකක් ගන්නකොට මුලින්ම සලකලා බලන දේවල් ටිකක් තියෙනවනේ. ඔය ඇඳගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. දවසම හරි ඔක ඇඳගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ලීක් වෙන්නේ නැති වෙන්න ඕනේ. given the milk උසස්සත්වයේ පැඩ් එකක් වෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පැඩ් එකක් වෙන්න ඕනේ. ඉතින් එහෙම එකක් මාකට් එකේ ගන්න තියනවලු දැන් මාකට් එකට ගිහින් බැලුවාම නම් එක එක නම් වලින් එක එක පාට වලින් එක එක පැඩ්ස් පැකට් වර්ග තියෙනවා හැබැයි ඉතින් ඔය කියන ඒව පාවිච්චි කරාට පස්සේනේ මෙච්චර ප්‍රශ්න ගොඩකට වාර මූණ දෙන්න උනේ නේද සමහර වෙලාවට ට්‍රිප් එකක් යන plan කරගෙන ඉන ඕක කල් දාන්න වෙනවා එහෙම නැත්නම් exam එකක් තියෙනවා exam එකට ගිහින් exam එක ඉවර වෙලා නැකිටිනකම් පුදුමාකාර පණ බයේ ඉන්නේ මොකද ඉතින් කී දෙනෙක් ඉස්සරහා පසුතාවයට පත් වෙන වෙයි දන්නේ ඔය දිනදා අපි මූණ දෙන ප්‍රශ්න ඉතින් දැන් ඔයාට ඔය හැම ප්‍රශ්නයකටම හොඳම විසඳුම තමයි FEMS අය පාවිච්චි කරන එක ඇඳගෙන ඉන්න පහසුයි ලීක් වෙන්න හැගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදිහට SLS සහය සෝසාතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා FEMS අය දිවෙන පුරාතන ඕනෑම සුපිරි වෙලන් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට FEMS අය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ කොහෙද? ඒ සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. එහෙම වෙලා තියෙන්නේ 100% වැඩ හරිම ප්‍රතිඵල ලැබෙන නිසා මේව තාවකාලික විසඳුම් නෙමෙයි. 100% හරිම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් sugar තියෙන කෙනෙක් නම් සවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක වාර පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල ගෙදරින් උදේට හොඳට එළියට යන මිනිස්සයා හවසට එනකොට ලෙඩ කන්දක් අරගෙන එන්නේ නේද? කැස්ස කියයි, උණ කියයි, අඟපතර ඉදනවා කියයි. ප්‍රතික්ෂාව කියයි ඔය ඔක්කොටම හොඳම විසඳුම ඒ සියලුම වේදනාවන් තුරන් කරන දෙව්‍යම ඖෂධය සවනගල මදු කක් ඇස්සට පැනිය ගෙදර ගෙනල්ලා තියාගත්ත කියලා කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ලිවේක තෙල් පැටි ලිව බයවශ්‍ය කාලේ නම් ඉවරටම ඉවරයි. මොකද සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධ්‍යක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. සමනගල ලිව බූස්ටින් කැප්සූල් එක ඉතින් ඔයාට තරගෙන පාවිච්චි කරන්න පුළුවන් පැටි ලිව වලට තිත තියන්න. මේ විදිහට කී මේ කී නොකී නිෂ්පාදන ගණනාවක් සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඉතින් පොඩි කාලයක් නෙමෙයි වසර 40ක් කියන්නේ කොයිතරම් ලොකු කාලයක්ද? මේ කාලය පුරාවටම අපේ වැදකම අපේ උරුමය එක්ක 40 වසරක අභිමානයක් දිනාගෙන තියෙන සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න. 0740 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න පුළුවන් වට වැඩි විස්තර දැනගන්න. ඒ අතරම මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන තවගේ පුංචි හපනට පුංචි කාලේ ඉඳලම ඉදිරිකරණිකේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව සංවිධානය කරන NSB පාට පාට හපන්කම් 2026 චිත්‍ර තරගයට ඔන්න ඉතින් ලංකාව පුරාම ඉන්න රජයේ සහ පෞද්ගලික පාසල්වල පුංචි දරුවන්ට NSB බැංකුව ආරාධනා කරනවා. මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාවට ඔයාට පුළුවන් වඩාත්ම නිර්මාණශීලී සහ අර්ථවත් සිතුවමක් නිර්මාණය කරන්න. ඉතින් මේ වෙනුවෙන් පැස්ටල් වෙන්න පුළුවන්, දියසයම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කාණ්ඩ හතරක් යටතේ තමයි මේ තරඟය සිද්ධ වෙන්නේ. පළවෙනි කාණ්ඩයේ 1-2-3 ශ්‍රේණි සඳහා, දෙවැනි කාණ්ඩය 4-5 ශ්‍රේණි සඳහා, තුන්වෙනි කාණ්ඩය 4-9 ශ්‍රේණි සඳහා සහ හතරවෙනි කාණ්ඩය 10-11-12-13 කියන ශ්‍රේණි සඳහා තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේ ඔයාට මේ තරඟයට සම්බන්ධ වෙලා ජයග්‍රහණය කළොත් මුදලින් තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. වගේම අවසන් වරයට සුදුසුකම් ලැබෙන සියලුම තරඟකරුවන්ට සැනසිලි ත්‍යාග සහ සහතික පත්‍රත් හිමි වෙනවා. ඒ වගේම තමයි ඔයා චිත්‍ර බාර දෙන්න ඕනි අවසාන දවස තමයි සැප්තැම්බර් 10 කියලා කියන්නේ. ඉතින් ඔන්න ලබන මාසේ 10 කලින් ඔයාගේ නිර්මාණය කරලා බාර දෙන්න ඕනි. ලෝක ළමා දිනය මුල් කරගන්න ගමන් 2026 ඔක්තෝබර් 1 සහ 2 කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේ මේ චිත්‍ර තරඟය පවත්වනවා. ඉතින් එක් කණ්ඩායමකින් හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන තමයි මේ චිත්‍ර තරඟය පවත්වන්නේ. අතරම ජයග්‍රහකින් සඳහා ත්‍යාග ලබා දෙනවා ඔක්තෝබර් මාසේ 3 මතකයිනි අවසාන දවස සැප්තැම්බර් 10 කලින් තමයි ඔයාගේ නිර්මාණය බාර දෙන්න ඕනි. වැඩි විස්තර දැනගන්න ඒ වගේම තමයි ආයුධ පත්‍රය ලබා ගන්න
ඔයාට පුළුවන් www.nsb.lk වෙබ්සයිට් එකට යන්න එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ළඟම තියෙන NSB ශාඛාවට යන්න. එතනිනුත් ඔයාට වැඩි විස්තර දැනගෙන මේ ඇප්ලිකේෂන් එක අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ තියෙන උපදෙස් පත්‍රිකාව කියවලා ඔයාගේ නිර්මාණය ඔයාට පුළුවන් ඊමේල් කරන්න, එහෙම නැත්නම් WhatsApp කරන්න. ඉතින් ඔන්න NSB පාටපත් හපංකම් චිත්‍ර තරගයේ 2026 ඔයාගේ පුංචි හපනවත් ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. හරි, ඒකන මතක් කරගෙන අපි අමුටක් ගල WhatsApp messages පත්‍රික කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. මේ ජානු කෙල්ලේ ගුඩ් ආෆ්ටර්නූන්, ලස්සන සින්දුවක් දෙන්නකෝ අම්මා තාත්තා අයියා ශශි අක්කා පසන් මල්ලි ජානු අක්කි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දෙනුවන් මැසේජ් එකක් කියවලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. තෑන්ක් යූ මාව අහගෙන ඉන්නාට. හයි ජානු අක්කි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. තත්ත සමන්ත යෝමයන්ත අක්ක ශශිනි අම වනි අරච්චි උමාකා හැලියගුඩ බොරළුවේ සද්දටම නෙත්හගෙන ඉන්නා ගින්දර හැඳෑව අහනවා කියලා උදාර මැසේජ් කළා තියෙනවා. ජය වේවා. ඔයා අපේ ජනි කියලා යන දේවල් වලට අහු වෙන්න එපානේ. ඉන්නකො මං එයාට දෙන්නම්. ඇහැලියකට ලක්ෂ්මන් චන්ද්‍රසිරි අයියා සුදර්ශන විජේසිංහ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන සද්දර නෙත් අහනවා කියලා තියෙනවා. ජය වේවා. සෙට් එකම එකතු කරගන්න මෙහෙන සින්දුවට. ආයුබෝවන්, වසරමත් නිරෝගිමත් සුබම සුබ දහවලක් සුබ දවසක් වේවා. සුදුමණික ජානු ගින්දර හැඳව සද්දන මහගෙන ඉන්නේ. අනුරාධපුර පොල්ලියාර හන්දි රජිත් ප්‍රියංකරයි සලොන් මායකේ මායා ගුණසේකර සෙනා සුපයිගේ සෙනරත්නාය සන්දීපයිනෝ කද්දලා රිදින ශිකා ශිකා ඉෂා ගයත්‍රී මදවචේ මොන්නරම් පාරේ මානු දිල්ලක්ෂිකා ලක්මාලි.

0: TFM Kinder Händeva Vidjanu.
1: Dawale kai mina di tis pai velava. Madakranoni oche mena mei gara. අනාගතය වෙනුවෙන් ඉතුරු කරන ඔයාට තමයි හරිම තැන ඉතුරු කරන්න කියලා මං කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් RDB Youth Plus ගිනුම දැන් ආරම්භ කළා තියෙනවා. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව විදිහට RDB බැංකුව වර්තමාන තරුණ පරම්පරාවේ මූල්‍ය ස්ථාවරයේ ශක්තිමත් කරගෙන කරමුණු කරගෙන තමයි මේ විදිහට අලුතින් පටන් ගත්තේ RDB Youth Plus ගිනුම. ඉතින් තරුණ ඔයාට ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳ ඉතුරු කිරීමකට යන්න නම් RDB බැංකුවේ Youth Plus ගිණුමක් දැන් ආරම්භ කරන්න පුළුවන්. මොකද මේක ගිණුමකට එහා ගිය දෙයක්. ජීවිතේ ටික ටික ටික ටික ආර්ථිකේ ශක්තිමත් කරගෙන යනකොට ඔයාගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරන ගමන් ඔයා ප්ලෑන් කරනවා නම් මොනවහරි බිස්නස් එකක් පටන් ගන්න ඕනි. ඊට පස්සේ එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය සඳහා මොකක් හරි කෝස් එකක් පටන් ගන්න ඕනි. ඔය වගේ දේවල් අපි ප්ලෑන් කරනවානේ. ඉතින් ඒ හැම දෙයකටම සල්ලි නැහැ. ඔය ඉතුරු කරගෙන යන අතරේ ඔයාට ලෝන් එකක් එහෙම ගන්නවා නම් අන්න ඒවටත් දැන් පහසු ගෙවීම. ඒ කියන්නේ ඔයාට අඩු පොලියට ලෝන් එකකට එහෙම යන්න පුළුවන්, උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාලා සඳහා මූල්‍ය පහසුකම්. ඒ විතරක්ද, මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕන ව්‍යවසායකත්වය සඳහා අඩු පොලියට ඔයාට ලෝන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අර ඇප් කරුවන් නැතුව අන්න එහෙමත් ඔයාට ණය ගැනීමේ පහසුකම තියෙනවා. ඉතින් මේ විදිහට හැමදේම ඔයාට හදලා දෙන්නේ RDB Youth Plus ගිණුම හරහා. ඉතින් වර්තමාන තරුණ පරම්පරාවේ මූල්‍ය පුරුදු වැඩි දියුණු කරන්න, මූල්‍ය සාක්ෂරතාවය ඇති කරන්න මේ හැමදේම අරමුණු කරගෙන තමයි මේ විදිහට RDB බැංකුව Youth Plus ගිණුම ආරම්භ කළා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන ඉන්න ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලබා දෙන දිවයිනේ ප්‍රමුඛතම සහ දැවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුවේ ඔයාට ළඟම තියෙන ශාඛාවට යන්න ගිහිල්ලා Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. මේ වෙනකොට ශාඛා 272ක් පුරා විහිදුණු දැවන්ත ශාඛා ජාලයක් තියෙනවා RDB බැංකුවේ. ඒ වගේම තමයි මිලියන 6කට අධික ගනුදෙනු කාර්ය ප්‍රජාවක් ඉන්නවා. ඉතින් උපතේ ඉඳලා ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව දක්වා විහිදුණු ඉතුරු කිරීම් ජාලයක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් මේ අලුතින් ආරම්භ කරපු Youth Plus ගිණුමේ ඔයාගේ ගිණුමක් ආරම්භ කරලා ඔයාගේ අනාගතයත් ගොඩනගා ගන්න. ඉතින් යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාට ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගියොත් ඒ විතරක් නෙමෙයි, විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් තියෙනවා. මේ විදිහට පහසුකම් රැසක් ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම RDB Quick App එක තියෙනවා, ඩෙබිට් කාඩ්ස් තියෙනවා, QR පහසුකම් තියෙනවා. මේ විදිහට ඔයාට තවත් පහසුකම් රැසක් අත්විඳින්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මතකයිනේ, RDB බැංකුව වර්තමාන තරුණ පරම්පරාවේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කරන්නේ කරමුණු කරගෙන තමයි මේ විදිහට පළවෙනි වතාවට RDB Youth Plus ගිණුමක් ආරම්භ කළා තියෙන්නේ. යන්න ඔයාත් ළඟම තියෙන RDB ශාඛාවට ගිහිල්ලා ඔයාගේ අනාගතය වෙනුවෙන් Youth Plus ගිණුමක් අද්දම පටන් ගන්න. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනාව, නහර ගැට ගැසීම්, හරිම කෙටි කාලකින් සුව කෙන ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය Active Plus හරහා දැන් ඔයාට මේ කියන සියලුම වේදනාවන් වලට තිත තියන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් හොරණ සහ කොටාවේ තමයි ශාඛා තියෙන්නේ. ඒ වගේම තමයි උපතේදී වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන්. යම් කිසි ආබාධයකට ලක් වෙච්ච පුංචි දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් පරක්කු වෙන්න එපා, යාම අරගෙන යන්න Active Plus ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කළා තියෙනවා මේ Active Plus ජාලය තුල. ඒ වගේම පැරලයිස් රෝගීන් වෙනුවෙන් තමයි හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙන්නේ. ඉතින් හැමදාම ඇඳක් මතර ඔදපුටුවක් මත ඉන්න දෙයක් නැහැ ඔයාට. දැන් විශ්වාසයෙන් යුතුවට Active Plus එකට යන්න පුළුවන්කම තියෙනවා, 100% හරීම ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් මෙහෙම මං කියනකොට සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයාට Active Plus එකට එන්න විදිහක් නැහැ. හැබැයි මේ පාරම්පරික තෙල්, මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න මොකක් හරි පහසුකමක් තියෙනවද කියලා. ඔව්, ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා දැන්. ඒ විතරක් නෙමෙයි, විශේෂම දේ තමයි තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පට මගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ අතරේ ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නේ හරිම ඉක්මනට රෝග සුව කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කාලය පුරාවට මාඩ නොමිලේ ආහාර පාන නවතන් පහසුකම් රෝගීන් සඳහා ආයතනයේ මගින් නොමිලේ සපයනවා. රෝගීන් 100කට වමන එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් දැන් මේ රෝහල තුල තියෙනවා. ඉතින් ඒ නිසා වුණ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. මංගවට කියනවා මේ මම කිව්ව මොනයම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳපු වේදනාව විඳපු කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔයත් එන්න. ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න කතා කරන්න මෙන්න මේ නම්බර්සට නම්බර්ස් ලියා ගන්න. කොලයක් පැනල් ළඟ තියනවා නම් එහෙම නැත්නම් ෆෝන් එකතේ තියනවා නම් ඔහොම ට්‍රයල් කරගන්න. 0.2 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 7 5 කියන්නේ අලුත් වැඩියා කරනවා කියලා කියන්නේ. ඒකට අවශ්‍ය කරන ටයිල් ටික ගන්නවා කියලා කියන්නේ. එහෙම නැත්නම් භාත්වයා උපාංග ගන්නවා කියලා කියන්නේ. මේක හොඳට හිතලා බලලා කරන්න ඕන දෙයක්. මේක හොඳ දීර්ඝ කාලීන තීරණයක්. නිකන් ආවට ගියර මේව කරලා හරියන්නේ නැහැ. හරීම තැනින් විශ්වාසයක් තියන්න පුළුවන් විදිහට හොඳ කල්පැවත්මක් තියෙන ගුණාත්මක භාවය තියෙන මේ හොඳම දේවල් අර ගන්න ඕනි. ඒ වගේම තමයි මම අර කියන්නේ අපි අපිව ලස්සන කරගන්නවා වගේ තමයි. කාලෙන් කාලට එන ෆැෂන් තෝරගන්නවා වගේ තමයි. ගයක් ලස්සන කරන්න ඕන කෙන ටයිල් ටික තෝරගන්නකොට කාලෙන් කාලට ඒ ටයිල් වල මෝස්තර වෙනස් වෙනවනේ. අන්න ඒ දේවලුත් හොඳට කල්පනා කරලා බලලා අර ගන්න ඕනි. එහෙනම් ඉතින් වසර 50ක විශ්වාසය දිනාගෙන තියෙන ටයිල් කරණී පුරෝගාමියා ලංකා ටයිල්ස් තමයි හරියටම හරියන තැන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔයාගේ නගරයටත් එන්න සූදානම්. ඉතින් අද අගෝස්තු 26 වෙනිදා අපේ කට්ටිය ඉන්නේ අම්පාරේ. මේ වෙනකොට උන් අම්පාර නගරයට එනවා. අද උදේ කාලේ හිටියා උහන, ඊළඟ දවසේ එන්නේ අම්පාරට. ඒ වගේම හෙට 27 හෙට එනවා උදේසියම ලාන්ඩුවට. ඒ වගේම හවස එනවා මොණරාගලට. ඔන්න හවස අම්පාරේ ඉන්න කට්ටිය අද ලෑස්ති වෙලා ඉන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳ ගන්න. ඒ වගේම හෙට උදේසියම ලාන්ඩුව. ඒ වගේම හවස මොණරාගල. ඉතින් ලංකා ටයිල්ස් විසින් සංජය කණ්ඩායම හම්බ වෙලා ඔයාටත් ඔයාගේ නිවසේ අලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිල ගණන් වලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ලංකා ටයිල්ස් ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට ගියොත් ඔයාට ලංකා ටයිල්ස් වසර මැදවාසිය අත්විඳින පුළුවන්කම තියෙනවා. තෝරාගත ටයිල් සඳහා 40% දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට සුවිශේෂී වට්ටම් දිනා ගන්න ලබා ගන්න ලංකා ටයිල්ස් වසර මැදවාසී යන්න ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. හයි ජානුවක් කීමන් කොස්ගමි නැත්මි නැත්මිට පුදුම හදිසියක් ඉන්ඩෝ කියලමන් රිප්ලයි එකකුත් දැම්මා. ලස්සන සින්දුවකට එකතු කරගන්න ලස්සන ජානුවක් කිවයි අම්මා අයෝ මාතා තනුවන් මල්ලි අනුසර අයියා කවිඳු මාවත් එකතු කරගන්න උම්මා ආදරේ ගොඩක්. මගේ මැසේජ් එකත් කියවන්නකෝ අනේ. ඕම ඕම එවලා තියනවා මාත ආදරේ. හරිද? ඇදරින් පස්සේ හයි ජනු අපිවත් ලස්සන සිද්ධකන එකතු කරගන්න මම සදර්ශනී දුවල දෙන්න සදසී ගිහන්ගා යටි අන්තර මහවිලෙන් ආදරේ ජනු මාත ආදරේ. හරිද? හයි සුදු ජානු මැනික මම බද්‍රලිය රේණු. රේණුවක් කොහමද? ලොකු දුව මේෂි, පොඩි දුව දිලුමි, අජිත් සුභසිංහ, චන්ද්‍රිකා සුභසිංහ, පසින්දු සුභසිංහ, ප්‍රියන්ද සුභසිංහ, හෂාන් සුභසිංහ, මේ සුභසිංහ ෆැමිලි එක, පසන් සුභසිංහ, උෂාන් සුභසිංහ, චමිද සුභසිංහ, පුෂ්ප ලීලාවති අම්මා, චිත්‍රා කුමාර, චමෝදි ඇතුළු ෆැමිලි එක හැමෝම ලස්සනම ලස්සන සින්දුකට එකතු කරගන්න උම්ම සුදු ජානු මැනික. ඔයාගේ පැදෙන හරිම සුන්දරයි මැනික. අපේ ෆැමිලි එකට මුම්ම එකක් දෙනවා මැනික දෙන්න මැනික. ආයම සිකුරාදරෙනකම් පරිස්සමට තියාගන්න ඕන. හනිද හෝකන්දර මල්ලිකාක කතා කළා ඊ රස තෝසේ හැදුවන්නයා තමයි. එයාට තුම්ම එකක් ඕනිකෝ මේ වෙලාවේ කවුරු නැතත් මං ඉන්නවනම් එයාට තනියක් නෑ කිව්වා මං ආදරේ. හරිද? ගොඩ දවසකින් අපේ රඹුක්කන කාන්ති අම්මා වල්ලගත්ත ඒකත් ඉතින් ඇහෙන්නද කොලේ කට්ටුනා. අමාර පැට්ටා ඔයාව එකතු කරගන්නම්. හරිද? මං කියාව මතක් කරා කියන්න කාන්ති අම්මා. ඊට පස්සේ අපේ රඹුක්කන අර මාකට් එකේ සෙට් එක නෙගලනුත් මම අහගෙන ඉන්නේ. කට්ටියම එකතු කරගන්න අම්මේ හැනසින්දුවට සෙට් එකට ගොඩ දවසකින් හින්දා මංගානේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: දවල්ෙකයි වෙනදි 47යි.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස්වල බෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535.
6: NSB පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය. 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0747-3131-540.
9: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: දබලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩි සෙක අහන්න. net fm ගින්දර හැන්දෑවා.

0: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 27 අපි එන්නේ උදේ සියඹලා ආණ්ඩුව සවස මොනරාගල නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
4: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
6: ගින්දර හැන්දෑව.
7: Brought to you by
8: යුත්තකගේ නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නෑ.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සුල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: සුබ දවල්ක් දවල් දෙකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නියව් සමග මම කේසර. මෙරට අතිරේක සහල් තොග බ්‍රුණයි රාජ්‍යයට අපනයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව බ්‍රුණයි මහකොමසාරිස්වරයා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර පැවති හමුවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වැති බවයි වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා සම්පකාර සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ. බ්‍රුණයි රාජ්‍ය සඳහා සහල් පිටරටින් නාණයනය කරන අතර ශ්‍රී ලංකාවෙන් සහල් ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡාවට ලක්වැති බවද අමාත්‍යංශය සඳහන් කළා. මීළඟ නෙත් නිවුස් පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Kinder Handava
5: brought to you by
6: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
8: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
11: FM 95.

0: Net FM Kinder Händeva Vidjanu.
1: දවල් දෙකයි විනාඩි හතරයි සුබ දහවලක්. දමිතා සංගික ලස්සන සින්දු සෙට් එකක් තියෙන මේ නන් ස්ටොප් එකේ අන්න ඒකට තමයි ආව එකතු කරගන්න හදන්නේ. අපි ටග් ගාල වට්ස්ඇප් මැසේජස් මැදට යමු. ආගේ මගේ දෙවනි පැය මේ පටන් ගන්න තියෙන්නේ. මේ පැයදී මම එනවා Facebook live එකක්. ඒ නිසා ඉතින් එයාගේ අතට අහුවෙච්ච ඔය අගුටි කාපු දරුණුතම ආයුධය මොකද්ද කියන්න බලන්න. මොකක් වුණත් දීලා දිනවා නේද? හරි, Facebook fan page එක like කරන ගමන් WhatsApp ඇත්තටත් ඉතින් හිමීට message එකක් දාගෙන යන්න. අපි බලමු කවුද ඉන්නේ කියලා. හයි හයි ටෙලියා මලි සුබ දහවලක්. ඔන අද නම් සද්දටම වහගෙන ඉන්නේ වගේ මුවින් පිට වෙන්නේ මිහිරි වදන ඔම්මේ. ලස්සන සින්දුවකට මාමයි අපේ ගෙදරයි වයින්ත්ගේ හැමෝම එකතු කරගන්න කියලා අග්‍රසේ යශෝ message කළා තියෙනවා. එකතු කරගන්න යශෝ මේ හැන සින්දුවට. හයි මගේ වස්තුවේ, good afternoon ආට. අදරන් ආව කලින්ම දෙන්නක ලස්සන සින්දුවක් අපිටත් වැනි කෑදරේ යෝයාට. කලිතර ශශී දේවලි බාති පුංචි ඇවින්න එක්ක රමණි සුමේදාක මැසේජ් කියලා තියෙන්නේ. රමණි අක්ක දැන් ඔයාලට කොහොමද? දැන් සනීපයි නේද ඔයාට මන් දුන්නු උම්මත් එක්ක? කැනඩාවෙන් ඉන්න චන්ද ඇන්ජි මිෂල් ඒන්ජල් ඒඩ්‍රියනික පුංචි සෝෆියා කටියම එකතු කරගන්න ආදරේ. හරිද? මහරගම දුලානි ගින්දර හැඳම අපි තහගෙන ඉන්නේ. අපි අලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ඔකේ, මේ හැන සින්දුවට එකතු කරගන්න ජානු අක්කේ. අපි තව වහගෙන ඉන්නේ ගිරියවත තලිකම සංසලා ෆැෂන් එකේ රන්චි නී සංසලා රන්දි තවින්සා ඊයාසිස්මා සෙට් එකම එකතු කරගන්න මේ සින්දුවට. ලස්සන සින්දුවකට මමත් එකතු කරගන්න ලහිරු ගුණරත්න පැලෑඳ පාසල ළඟ. හයි ජානු, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. වලස් මුල්ල සිනමා ශාලාව ළඟ ත්‍රිවිල් පාකිකේ අපේ කොල්ලෝ සෙට් එක. සෙට් එක මේකත් කරගන්න මේ හන සින්දුවට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මගලුර රංජිත් සනායකයි මැසේජ් කළා තියෙනවා. එතනින් පස්සේ හයි හයි නෙත් FM සද්දෙට මහගෙන ඉන්නේ කඩවතින්. මට පැහැදිලි නෑ කියලා තියෙන එක නා. Thank you මාව වහගෙන ඉන්නවට එකතු කරගන්න මේ හන සින්දුවට. අනිද්ද මැරිච්ච ආච්චි ආයෙ මැරෙනවා. ආවෙ නිවාඩු ගන්න හේතුව. ආව ඕම කියලා දියෝණ තරම්. පද්මිනි අක්කා පාතික මින් මැසේජ් කළා තියන්නේ මේ හැන සින්දුවට එකතු කරගනන්. එහෙම කියලා නේ නිවාඩු ගත්තේ. ආන් ඔය අහුවෙන්නේ. සුබ දවසක් වේවා අදරණීය ජනු. ඔන්න අදත් සුපුරුදු විදිහට මාව අහගෙන ඉන්න ගින්දර හැඳෑවේ අපි වාරියපල සස්පෙල විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අද නිවාඩු දවසුණත් අපි ඉන්නේ. අපිට ඉන්න වෙනවා ලබන මාසේ 5 වෙනකම්. ඒ කියන්නේ ලබන මාසේ 5 වෙනකම් විතරද මාව අහන්න හිතාගෙන ඉන්නේ? දැන් නෑ සින්දු. මං කතා කර කරම ඉන්නවා. ලබන මාසේ 5 වෙනකම් විතරයි නම් මාව අහන්නේ. නිරෝෂන් බඩ්ඩාර සර්, කොසත් සර්, ඒ වගේම නිකවරඩිය ක්‍රස් කිරීමේ මධ්‍යස්ථාන ඉන්ද්‍රනන්ද සර්, රහන් මල්ලි, කසුන් මල්ලි, ඒ වගේම පරිපාලන ශිෂ්‍ය සියලුම දෙනාවත් එකතු කරගෙන ලස්සන සිද්දක් අහමු ජනු. නිකවරඩිය චම්පික ලලිත් පෙරරාය මැසේජ් කළා තියෙන එකතු කරගන්න මේ හැන සිද්ද සෙට් එකට. මෙදිනින් පස්සේ කාල් කරා මෙන්න මේ කට්ටිය. පොළන්නරුව අපේ රමණියක් කතා කළා. ඊට පස්සේ කාංචන කතා කරා දෙමෝදරි. ඉස්කෝල හදිය ලෙවල් කඩේ රාජ මුදලාලි අයියා මාව අහගෙන ඉන්නේ. අපේ කාංචන කිව්වේ ජයෝ වේවා. එදිරින් පස්සේ රිකිල ගස්කඩන් රෑ කතා කළා. හොවමනම් ස්පෙෂල් එකතු කරගන්නවා මේ සින්දු සෙට් එකනම. ඊට පස්සේ අපේ උපාලයාය වල් පිටුමුල්ලෙන් කතා කළා. වයිෆ් අපේ දම්මිය අක්කා තුෂාන් මිහිරංග කොල්ල දෙන්නවත් එකතු කරගෙන. එහෙනම් ඉතින් අහමු නේද මේ සින්දු සෙට් එකම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දවල් 2 විනාඩි 17යි.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 27 අපි එන්නේ. උදේසියම ලාණ්ඩුව සවස මොනරාගල නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
8: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
9: හොට්ස්පොට්? ඇයි?
8: ඩේටා නෑ යන්නේ.
9: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
10: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
11: Gather on a day of profound joy and soaring hope.
12: The day a planet stops for a game.
13: Net FM. Algo Town.
14: Brought to you by
15: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakam

0: මෝල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 6,85,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
2: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.1173888 අමතන්න.
4: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil තමයි.
5: ඔව් ඉතින්
4: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
6: Death FM, I'll go down.
7: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

da val de kaimena de wisse e kaimelawa internet fm official facebook fan page ko patta මම Facebook live එක ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔයාලට දැන් live එකට join වෙන්න පුළුවන්. හරි කට්ටිය හිමිට live එකට join වෙනකන් මට මේ පැති මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටික ටගල මතක් කරගෙන යනද අපි බලමු මට මොනවද මේ පැය පටන් ගන්නකොට මේ පැයේදී ඔයාලට මතක් කරන්න තියෙන්නේ කියලා. මුලින්ම මතක් කරන්න ඕනි ඔයාට famous අය ගැන. ගෑනු ළමෙක් තිතින් දැනගන්න ඕනේ දේ තමයි හරියටම හරියන ගලපෙනම දේ තමයි famous අය කියලා කියන්නේ. මේවා ඉතින් පිරිමිලමයිනුත් දැනගන්න ඕනි. එයා කියනවා නම් නෑ මේව පිරිමිලමයි දැනගන්න ඕනි දේවල් නෙමෙයි කියලා. එහෙම කියන පිරිමි ළමයින්ට මම කියනවා ගුටි කන්න ලැස්සි වෙන්න පමගින්. හරිද? මේව දැනගන්න ඕනි ඔයාගේ ගෑනු ළමයා වෙනුවෙන්. ඉතින් ෆෙම්ස් අය කියලා කියන්නේ ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උස්සස්ම තත්ත්වයේ පෑඩිකක් විදිහට දැන් මාකට් එකට SLS ISO සහතික සහිතව ඇවිල්ලා තියෙන හොඳම පෑඩ් එක. ඒ කියන්නේ පීරියඩ්ස් දවස් කොච්චර අපහසුද කියලා මුතුවෙන් කියන්න ඕනේ නැහැ. පීරියඩ්ස් දවස් කොච්චර අපහසු වුණත් ඔයාට හැමදාම එක වගේ ගෙවන්න නම් හරියටම හරියන පෑඩ් එක වාගේ ළඟ තියෙන්න ඕනි. වාසාවෙන් කරපු වැඩ අත්හැරගන්නේ නැති වෙන්න ඕනි. එහෙනම් ඉතින් දැන් ඔයාට ෆෙම්ස් අය තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. මාකට් එකේ ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් ෆෙම්ස් අය දැන් ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. කිසිම වෙලාවක ඔයාව ලීක් වෙයි කියලා බයවලා අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඇඳගෙන ඉන්න අපහසු හින්දා ඔයාව අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. මොකද ඇඳගෙන ඉන්න කිසිම අපහසුවක් නැහැ. ලීක් වෙන ප්‍රශ්නත් නැහැ. සහ සෞඛ්‍ය ආරක්ෂිතයි. ගෙවන මිලට උස්සස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදිහට තමයි මේක මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. එනිසා ඔයත් අරගන්න ඔන්න පිරිමිලමයිනුත් මේ ගැන දැනගෙනම ඉන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම මේක හදවත එළිය විච ආයතනයක්. හේතුව ප්‍රතිඵල 100% තාවකාලික විසඳුම් නෙමෙයි. 100% හරියම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන් අංගම තියෙනවා. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහ ආරුණි කැප්සූල් එක කියලා කියන්නේ දැන් ඉතින් ඔයාට දියවැඩියාවට තිත තියන්න, දියවැඩියාවට බය නැතුව හරිම විසඳුම හොයා ගන්න තියෙන දේ තමයි සෙවනගල මධුමේහ ආරුණි කැප්සූල්. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දෙවම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනියා. ඉදර ගෙනල්ලා තියාගන්න පාඩුවක් වෙන්නේ නැහැ. කොච්චර රස කැම ජාති හදලා ගෙනල්ලා දුන්නාත් ළමයි කන්නේ කෑම අප්‍රියයි කියනවා. එක්ක දවසකට බඩු රිදෙනවා කියනවා. බඩ අජීර්ණය කියනවා. බඩ පිපිලා කියයි. ඔය වගේ එක එක ප්‍රශ්නවලට අම්මලාට මුණ දෙන්න වෙනවනේ. ඉතින් වයස ප්‍රශ්නයක් නෑ. වයසක් කියලා දෙයක් නැහැ. මේක ඕන කෙනෙක් කොයි වෙලාව වුණත් කියන දෙයක්. ඉතින් ඔය කාට වුණත් වයස් ભેදයක් නැතුව දැන් පාවිච්චි කරන්න පුළුවන් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම්. ගෙදරක තියෙන්න මොණී අසමෝදකම් තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. ඒ වගේම පැටිලිව වලට බය වෙච්ච කාලේ ඉවරට මෙවරයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් ඔවා වෙනුවෙන් නිෂ්පාදනය කරලා තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් තියෙන ඔය අතරේ තියෙනව සෙවනගල ශ්‍රී ආදේවි හාමිලක සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ජීව බල ආම්ල පිත සෝය සෙවනගල හන්දි රාජ තෛලය මේ විදිහට එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය අර්ථයෙන් නිෂ්පාදනය වෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න මෙන්න මේ නම්බෙක ලියා ගන්න. 01 40 30 41 30 40 01 40 30 41 40. එදිරින් පස්සේ ආර මම මතක් කරනවා ලංක ටයිල්ස් ගැන. ලංක ටයිල්ස් අලුත්ම වැඩේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම්. දැන් අද දවසේ කොහෙද ඉන්නේ, හෙට දවසේ කොහෙටද එන්නේ, මේ ගැන ඔයාලට මතක් කරන්න ඕනේ අද අගෝස්තු 25. ඉතින් 25 නෙමෙයි අද අගෝස්තු 26. ඔන්න මට දිනත් පැටලෙනවා. ඉතින් අද උදේ කාලේ හිටියා උහන නගරේ. ඒ වගේම තමයි අද හවස ඉන්නේ අම්පාර නගරේ. ඉතින් අම්පාරේ ඉන්න ඔයාට හොඳම chance එක තමයි මේක ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න. ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ඔයාට එතනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ටයිල් එකක් ගන්නකොට හොඳ අල්ලලා කරලා බලලා අරගන්න ඕනේ නේද? එහෙම නැතුව ගන්නව නම් ඉතින් අපිට ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. ඔය යන එන ගමන් කාට හරි කියන්න පුළුවන් කොහෙන් හරි අරගෙන එන්න කියලා. එහෙම කරන්න පුළුවන්. හැබැයි ඉතින් ගයක් ටයිල් කරනවා, අලුත් වැඩියා කරනකොට ටයිල්ස් මාරු කරනවා, ඔය දේවල් කියන්නේ දීර්ඝකාලීන තීරණයක්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම හොඳට හොයලා බලන, හොඳ කල්පවත්මක් තියෙන විශ්වාසවන්ත තැනකින් ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ විශ්වාසයේ වසර 50ක් පුරාවට තියාගෙන ඉන්න ලංක ටයිල්ස් ස්ටයිල් කරණේ පුරෝගාමියා
ඒගොල්ලන්ගේ මොවාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික බාත්වයා උපාංග මේ හැමදේම අරගන්න. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගේ අලුත්ම වැඩි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධ්‍යක්ෂකව විඳගන්න ඔයාට යන්න හවස අම්පාරට. එතකොට හෙට සියඹලාණ්ඩුවේ ඉන්න උදේ කාලේ හවස ඉන්නවා මොනරාගල. ඉතින් මෙයාවට ඉන්න හැමෝටම මේ අත්දැකීම විඳගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට පුළුවන් ඔයගේ ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංක ටයිල්ස් වසරමද වාසී තෝරාගත්තු ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක් හම්බ වෙනවා. ඉතින් මේ වාසී අත්විඳින්න නම් ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. අපි ෆේස්බුක් ලයිව් එකේ ඉන්නේ, කටිය ලයිව් එකට ජොයින් වෙන ගමන් ඉන්නේ. මං ඊළඟට කියන ලයිව් එකේ ඉන්න කටිය දැන් කියන්නම්කෝ. WhatsApp messages වල තියෙන කටිය සුබ දහවලක් ජනු. මවද ලස්සන සින්දුකට එකතු කරගන්න. බඩදල්පල SL ප්‍රනාන්දෝ යා message කියලා තියෙනවා, එකතු කරගන්න මෙහෙන සින්දුවට. හයි සුදු බෝලේ, අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. ආදරික් ගඩක් කොම්මා. කො නම? නමක් නෑනේ. අමං හොයා ගන්න ඕනිනේ. හෙටි මුල්ලේ සිනුකි message කරලා තියෙන්නේ ආදරෙයි. ඊට පස්සේ ජාන සුදු බෝලේ සුදු මැණික අපිටත් සිඳුවක් දෙන්න. හොරණ සතල ගාමන්ටගේ අශ්‍රකමිස් නිලු නදී. ඊට පස්සේ දේවි යසන්ති අනුරාධා මැණිකේ හර්ෂා මුදිතා රමණී නිරෝෂා නන්දක්කා පොඩි අක්කා හේමා ශමිලා සේපාලි ඇතුළු සතල කෙල්ලො සෙට් එකටම උම්මා කැටේ අපිටත් උම්මා එකක් දෙන්න. සුදු මැණිකේ ආදරෙයි හැමදාම ජනු කියලා තියෙනවා. මාත් ඉතින් ආදරෙයි හැමදාමත් සෙට් එකටම. Mm-hmm. Cool.

දෙකයි විනාඩි 30යි. කො ලයිව් එකට ආවද කට්ටිය? කො බලමු කවුද ලයිව් එකේ ඉන්නේ කියලා. ලක්මාලි ප්‍රියදර්ශිනී ඉන්නවා, කාන්ති අක්කා ඉන්නවා, thank you. ඉන්දික පුෂ්පකුමාර ඉන්නවා, ඊට පස්සේ සඳුනි රත්නායක, thank you. ආවද එකතු කරගන්නම් මේ හන සින්දුවට. ඉෂාරා කරුණා රත්නවා කියලා තියෙන කමෙන්ට් එක මට කියන්න බෑ මෙහෙම. කට්ටිය ලයිව් එකට එන්නකෝ. ඊට පස්සේ පැදුම් තුෂාර ජනක රත්නායක බලංගොඩින් ඉන්නවා. ඔයාවත් එකතු කරගන්නම්. ශ්‍රියන්ති දර්ශිකා, හයි, කොහොමද? අනුපමා දිසනා දේශප්‍රිය ඉන්නවා. ජනු බෝලි ලස්සන යනේ, thank you. ඊට පස්සේ කවුද මේ හසිත චතුරංග කුරුවිට එම්බ්‍රොයිඩර් ප්ලාන්ට් එකේ සෙට් එක අපේ මැඩම් මාලිනී සකල්හාර සුපවයිස නිශාන්ත, ඒ වගේම අපේ ලව් බර්ඩ්ස්ලා දෙන්න බට්ටි අංජලි, අපි සේරටම ලස්සන සින්දුක දෙන්න උම එකකුත් එක්ක ටෙක්ලා ජයසේකර. හයි නංගි, අද මගේ නෑනගේ උපන්දිනේ. සන්ධ්‍යා නංගිට විශ් කරන්න කියලා තියෙනවා දෙහිඔයිට ටෙක්ලකා. ගමේ කෙල්ලෙක්නේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you, happy birthday අපේ ටෙක්ලකාගේ නෑනේ. ආදරෙන් වාගේ ෆැමිලි කයා වාට විශ් කරනවා වගේම නෙට් ටීම් එකේ අපිත් ගොඩක් ආදරෙන් විශ් කරනවා. හරිද ගයන් ගුණවර්ධන, හයි, කොහොමද? ඔයාවත් එකතු කරගන්න චානක දිනේෂ් ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න මෙහෙන සින්දුවට නිශාන්ත, හයි ගින්දරි. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අද අපි නිවාඩු ලක්මාලියක් මැසේජ් කරලා තියෙනවා, කමෙන්ට් කරලා තියෙනවා. අපිට නම් ඉතින් මොන නිවාඩුද? සිරංගි ලක්මාලි ඉන්නවා, හයි, මං හොඳින් ඉන්නවා. සංගීත් ඉන්නවා, මාල්ඩියෝ සලින් කොහොමද සංගීත්? ප්‍රබාත් ප්‍රියංකර, හිමාලි, මද්දුෂිකා ඉන්නවා. ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවටම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited within.
2: දවල් දෙකයි වෙනාඩි 45.
3: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසෙදි සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 27 අපි එන්නේ උදේ සියඹල ආණ්ඩුව සවස මොනරාගල නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
2: එන්න
6: ෂා,
2: පාරට මේනවා කෑමවල සුවඳ.
6: රසත් එහෙම තමයි.
2: ඔව් ඉතින්
6: ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
2: මොකක්දනේ ඔයාගේ රහස?
6: මම හැමදාම ගන්නෙ Fortune Oil නේ.
2: ඉතින් මොකක්ද වෙනස?
6: ක්වොලිටි එකම තමයි.
2: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් Fortune Oil නේ.
6: ඇත්තම තමයි.
7: දවල්ලේකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. Net FM ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
2: දවල් දෙකයි විනාඩි 42 වෙලාව. ලස්සනම ලස්සන සින්දු සෙට් එකක් මම මේ අහන්න දෙන්න ලෑසි කරගෙන තියෙන්නේ. අහලා බලන්නකෝ. හැබැයි ඊට කලින් මට මතක් කරන්න මේ පැත්තේ තියෙන මෙන්න මේ දේවල් ටික මම ඉක්මනට ඔයාලට මතක් කරලා ඉන්නම්. මුලින්ම කියන්න ඕනි ඔයාට, ඔයාගේ යූත් ප්ලස් ගිණුම ආරම්භ කරන්න යන්න RDB බැංකුවට. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුවේ. RDB බැංකුව කියලා කියන්නේ ඉතින් RDB බැංකුව වත්මන් තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වය ශක්තිමත් කරන කරමුණු කරගෙන තමයි ඔන්න පටන් ගත්තේ RDB යූත් ප්ලස් ගිණුම. ඉතින් තාමත් ඔයා ගිය නැත්නම් RDB බැංකුවට ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න. මොකද වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවන්ත ශාඛා ජාලයක් තියෙනවා RDB බැංකුවට. ඒ වගේම තමයි දිවයිනේ ප්‍රමුඛතම සහ දැවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. මිලියන 6කට අධික ගනුදෙනු කාර්ය ප්‍රජාවක් ඉන්නවා. උපතේ ඉඳලා ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව දක්වාම විහිදුණු ඉතුරුම් ගිනුම් ජාලයක් තියෙනවා RDB බැංකුව තුල. ඉතින් ඒ නිසා ඔයාට යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට මේගොල්ලන් අලුතින්ම පටන් ගත්තා RDB Youth Plus ගිනුමක් ඔයත් ආරම්භ කරන්න. ඉතින් මේ RDB Youth Plus ගිනුම කියලා කියන්නේ ගිනුමකට එහා ගිය දෙයක්. වත්මන් තරුණ පරම්පරාවේ මූල පුරුදු වැඩි දියුණු කරන්න, මූල සාක්ෂරතාවය ඇති කරන්න, ඒ දේවල් අරමුණු කරගෙන තමයි මේ විදිහට අලුතින්ම RDB Youth Plus ගිනුම පටන් ගත්තේ RDB බැංකුව තුල. ඉතින් දැන් ඔයාට RDB Quick App එක තියෙනවා, RDB Debit Card තියෙනවා, QR පහසුකම තියෙනවා, ඊට අමතරව උසස් අධ්‍යාපනයේට වෘත්තීය පාඨමාලා සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා අලුතෙන් මොන හරි ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නව නම් ඔයාගේ ව්‍යවසායකත්වය සඳහාත් ඔයාට සහනදායි පොලි යටතේ ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි Apple රහිත ණය ගන්නත් ඔයාට දැන් RDB බැංකුවේ මේ Youth Plus ගිණුම හරහා පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා තියන්න RDB බැංකුවට ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න. ඔයාගේ අනාගත තිරසාරකත්වය උදෙසා බැංකුවේ ඉතුරු කරන්න ආයෝජනය කරන්න, ඒ තුළින් ඔයාගේ ඉදිරි අනාගතය සඳහා තවත් සුපිරි පියවරක් තබන්න තමයි මේ විදිහට RDB බැංකුව අලුතින් ආරම්භ කළේ RDB Youth Plus ගිණුම. ඉතින් ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න. ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳ ඉතුරුමක් කරන්න නම් ඔයාගේ මුදලටත් ආරක්ෂාවක් ලැබෙන ගමන්, හොඳ ප්‍රතිලාභත් ලැබෙන ගමන් RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. ඒ ගැන මතක් කරාට පස්සේ ඊළඟට මට ඔයාලට මතක් කරන්න තියෙන්නේ Active Plus ගැන. බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශ පේශි වේදනා නැහර ගැටකසේ හරිම කෙටි කාලකින් සුව කරන ලංකාවේ අංකිකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය Active Plus. හොරණ සහ කොටාවේ තමයි ශාඛා තියෙන්නේ. වගේම තමයි උපතේදී දරුවන්ට යම් යම් හේතු නිසා අබාධවලට ලක් වෙන්න පුළුවන්. උපතින් පස්සෝ වෙන්නත් පුළුවන්, උපතේදී වෙන්නත් පුළුවන්. එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් දන්න කියන තැනක එහෙම දරුවෙක් ඉන්නවනම් මේ ගැන දැනුවත් නැත්නම් එයාව එක්කගෙන යන්න පරක්කු කරන්න නැතුව ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය දැන් හොරණ ආරම්භ කළා තියෙනවා. පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝදපුටුවක් මත නිම කරන්න වෙයි කියලා හිතුවා නම් දැන් එහෙම වෙන්නේ නැහැ කොහෙත්ම. ආට යන්න තියෙන විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගාණක් ඇඳන් මත රෝදපුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංකිකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. වගේම තමයි මෙතෙන්ට එන්න බැරි කෙනෙක් නම් මේ ප්‍රතිකාර වලට යොදාගන්න පාරම්පරික තෙල් ලෝගේ නිවසටම ගෙන්න ගන්න දැන් පුළුවන්. විශේෂම දේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය. වීඩියෝ පටමගින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අතරම ඔයාට නතර වෙලා ප්‍රතිකාර ගන්න පුළුවන්. නේවාසික ප්‍රතිකාර පහසුකම ඒ දේත් දැන් තියෙනවා ඇක්ටිව් ප්ලස් තුල. ඉතින් එකම එක වතාවකට හරි එන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0 0 0 0 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0 එකළඟ ත්‍රීවිල් පාකගේ කොල්ලෝ සෙටික ලසයියා තම අපේ ටයිටනික් සලෝනික තුෂාරවත් එකතු කරගන්න ඕනි කියලා දෙන උත්තරන්න හරියන්න ඕනි ජානු මැනිකට කියලා දෙනවා. ඇයි දෙයියෝ මට විතරක් ඔයාටයි ඔය කොල්ලෝ සෙට්ටගෙනමයි උත්තරන්න හරියන්න ඕනි ජයන් ජයම වෙන්න ඕනි. ජනු අපිට අවහගෙන ඉන්නේ සෙනරි මැසේජ් කළා තියෙනවා. සෙනරි මේ සින්දුවට එකතු කරගන්නම්. හයි සුදු නංගි, හලස්සට වැඩසටහන කරන ආදරෙයි මාත ආදරෙයි, thank you. බිබිල දම්මි කාකා පුතානි දෙව්, ඊට පස්සේ බාෂි පුතා, තාතා දිසා, එතුළෝ ෆැමිලිගේ හැමෝම එකතු කරගෙන නෙත්තහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා බිබිල දම්මි කාකා මැසේජ් කළා තියෙන්නේ. දම්මි කාකා ආදරෙයි, හරිද?

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
6: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
4: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0247-21-33-540.
8: එකම අරමුණක් දිස්ත්‍රික්ක දෙක තරඟකරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම ඩීජේ සංග්‍රාමයක් නැතෆම් ඩීජේ නයි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ ඇටැක් ෂෝ එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩීජේ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය ඩීජේ මදුෂ් එවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
9: කින්දර හැන්දෑව.
10: Brought to you by
11: යුත්තකගේ ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
16: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
15: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
15: හවස 3යි වෙන හරිය කයි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නිවස් සමග මම කේසර. මේ වන විට දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. ආබදා කළමනා කරන මධ්‍යස්ථානයේ පැවසුවේ දිස්ත්‍රික්ක 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ඇති බවයි. මේ අතර දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 24,144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා දීමේ කටයුතුද මේ වන විට සිදු කරමින් පවතින බවයි ආපදා කළමනා කරන මධ්‍යස්ථානය පැවසුවේ. මීළඟ නැත්නම් පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
3: fm 95 fm 94.8 net fm
4: ගින්දර හැන්දෑව
5: brought to you by
6: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
8: frames අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
11: FM 95 94.8

0: ZFM Kinder Händler Vigiano.
1: ඔබ සැඳව ගවස්තුනයි වින්නාරි පහයි වෙලාව ඔයාගේ මගේ අන්තිම පෑටයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පෑදිත් කෝල් කරන්න මසේජ් කරන්න සිින්දුව කියල්ල ගන්න මේ පැතර එන්න. හරි අපි තම ෆස්බුක් ලයි එකේ නම ෆස්බුක් ලයි එක කට්ටියකින් පොඩි ප්‍රශ්නයක් ඇහුවා. ලයිව් එකට විල්ලකෝ කමෙන්ට් එකක් දාන්න බලන්නේ ප්‍රශ්නට. ප්‍රශ්නය තමයි දැන් අර ළමයි කූමි ඉන්නවනේ. කූඹි මෙහෙම පෝලිමට යනකොට අනිත් පැත්තෙන් එන කූඹියව හම්බෙනවනේ. එහෙම කූඹියව හම්බුණාම ඒ කූඹියගේ මූණට මොනවා කියනව ඇතිද? මට තියෙන ලොකු ප්‍රශ්නයක් නතර වෙලා තේ දෙන්න කතා කරගෙන ඉන්නවනේ. මට හිතනවා මොන හරි ලොකු උපදූපයක් කතා කරලා යනව ඇති කියලා. අර අපිත් කොයි හරි යනකොට හදිස්සියවත් අපේ උපදූප කතාගෙන සෙට් එකේ එක්කෙනෙක් හම්බුණාතර කියව කියව ඉන්නේ. අන්න ඒ වගේ වෙන්නේ නැති නේද? කියන්න බලන්න මොනවද වාඩි හිතන්නේ ගැන. හයි ගින්දරි මණික, මම තව සද්දරි මහගෙන ඉන්නේ. මඩ දලසට සින්දක් දෙන්න කියලා මාෂි කුවලි මැසේජ් කළා තියෙනවා. මාෂියෝ මෙහෙන සින්දුවට එකතු කරගන්නම්. හයි ජන බෝලේ, අපිට දෙන්න ලස්සන සින්දුවක්. හූ හූ, ඔයා හෙටත් වැඩනේ, අපිටත් නිවාඩු. ආ සතුටු වෙන්නකෝ ඉතින්, අපිටත් කවදා හරි ඉර පායයිනේ. ශෂික ගොඩක වෙලින් මැසේජ් කළා තියන්නේ, මමත් එතකොට කියන්නම් හූ හූ කියලා. ඊට පස්සේ කවුද මේ? හයි ඔයාලට ජය වේවා සරච්චන්ද දේසයියා. ගලේ කඩේ රයික බිම් මැසේජ් කළා තියෙනවා, එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ අපේ ලක්මාල් ඉන්නවා වෙනද වගේම. ලක්මාල් මට අමතක නෑනේ. ඊට පස්සේ කවුද මේ? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා ජනු. අපි තෝ අවහගෙන ඉන්නේ, අපිවත් එකතු කරගන්න කඩුගන්නාවෙන්. කවුද? කුමාරි අක්කා, ඔයාව එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. අදරණීය ජානු මැනික, නෙත්තහන හැමෝමයි, කන්නතුරු බේකරි රසික මල්ලිවයි, රාජායි ඇතුළු බේකරිය වැඩ කරන හැමෝමයි, මෝල්දිව් සලින් සංගීත් මල්ලිවයි, පැලම්පිටි හිරාණි අක්කව එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා කෙලිමන්රින් රේණුකාක මැසේජ් කළා තියෙනවා. ආදරේ හරිද? මේ හැන සින්දුව සෙට් එකකට මේ එකතු කරගන්න මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ නන් ස්ටොප් එකක් අහන්න දෙලා සිකරගත්තේ. කාන්ති අම්මා මාබිමෙන් කතා කළා. පෙයනුක පැටියවයි අද මදුෂිකා දුවත් ගෙදර ඉන්නවා කියලා කිව්ව සංගීතයි. අපේ සූර්ය වවලඟ ප්‍රේම කුරුල්ල ලියනාරච්චි අයියා, අන්න යාව අයියාගේ ෆැමිලිකේ හැමෝමයි එකතු කරගෙන සින්දක් අහමු කියලා කිව්වා. ඊයනුක මට කිව්වා පනවගේ ආදරෙයි උම්මයිකුත් ඕනි කියලා. එතනින් පස්සේ බලංගොඩ හෙළපන්දනේ ජයපාලත් නායක අයියා තිනා වෙනද වගේම ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන සින්දක් අහමු කියලා කිව්වා. අපේ ටයිටැනික් සලෝනෙකෙත් තුෂාර කොල්ලා කතා කළා. සුන්දරම් බොස් රොෂාන්, රොෂාන්ගේ රොහාන්, ඊට පස්සේ අලුත් බොයිගේ නම මතක නැහැ කියලා කිව්වා. ලසා අයවයි රසික අක්කවයි හිරාණි අක්කවයි, ලසා අයවයි රසික අයවයි හිරාණි අක්කවයි එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කිව්වේ. සුන්දරම් බොස්ට ඊ උම් එකක් දුන්නෙත් නැහැ කියලා අදරන් උම් එකක් ඕනිමයි කිව්වා. කෝලන්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: හවස 3 වෙනාඩි 17යි.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
8: BYD Sea Lion 5 Plug-in Hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112125125.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: විජේපාල ගමගේ මායිල්ල දෙලියත් මට පපුවේ අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා. ආයුවා ලොක් හතරක් තියෙනවායි බේත් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා බිලිපිටියේ කමල්බන්දු වේද මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගෙ. අන්ට බේත් දුන්නා. බේත් මුර හතරයි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
5: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
10: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
11: අනේ මන්දා.
10: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
11: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
12: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
13: net fm 4 වටේ.
14: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑව විචානු.

அவசர துணை வினாடிதான் அவை வினாவை விவராய் දැන් ඉතින් කතා කරන්න තමයි තියෙන්නේ ඔයත් එක්ක. හරිද? මට WhatsApp messages වල තියෙන කට්ටිය මතක් කරන්නම් කවුද ඉන්නේ කියලා. හැබැයි ඊට කලින් මම ඔයාලට මෙන්න මේ පණිවිඩ ටික මතක් කරගෙන යන්නද. මුලින්ම කියන්නම් Fame Zaya ගැන. සාමාන්‍ය පෑඩ් එකක් ගන්නකොට ගෑනු ළමයි මුලින්ම බලන්නේ මොනවද? මේක ඇඳගෙන ඉන්න පහසු වෙයිද? ලීක් වෙයිද? ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්ද? ඔය දේවල් නම් අනිවාර්යෙන් බලන්න ඕනේ. හරිද? එහෙම නැති වුණොත් තමයි ඔයාට වෙන්නේ පීරියඩ්ස් කාලේ තියෙන අපහසුතාවයත් එක්ක තවත් අපහසුතාවයකට ලක් වෙන්න.

ඉතින් පාවිච්චි කරන පෑඩ් එක ඇඳගෙන ඉන්න අමාරුයි. ලීක් වෙයි කියලා බයයි. සෞඛ්‍ය ආරක්ෂිතත් නැහැ. ගෙවන මිලට උසස් තත්වෙත් නැහැ. ඔය වගේ ප්‍රශ්න තිබ්බහම අර තියෙන අමාරුව දෙපිටින් යනවා. එතකොට තමයි කැමැත්තෙන් කරපු වැඩපව අපි අතහැරගන්නේ. ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියොත් ඒක කල් දාන්න හිතනවා. ඉස්කෝලේ යන්න නැතුව ඉන්න හිතනවා. ක්ලාස් යන්න නැතුව ඉන්න හිතනවා. යුනිවර්සිටි යන්න නැතුව ඉන්න හිතනවා. ජොබ් ඉන්ටර්විව්ස් පව මග අරගන්න දවස් තියෙනවා. ඔය ඔක්කොම දේවල් අතහැරගෙන නිකන් ඔයාට ආව මිස් කරගන්න නැතුව ෆෙම්සයි ළඟ තියාගන්නකෝ. මොකද ඒක ඇඳගෙන ඉන්නත් පහසුයි. ලීක් වෙයි කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. කිසිම විදිහකින් ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්. එසෙල සහාය සසහතික සහිතව සාධාරණ මිලකට වාගේ අදටපත් වෙනවා. ෆෙම්සය අදම මිල දී ගන්න. දිවෙන පුරාතින ඕනෑම සුපිරිවෙල සැලකින් ෆාමසි වලින් දැන් වාට ෆෙම්සය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමන ගැන කතා කරනකොට කියන්න මොනි මේක තාවකාලික විසඳුමක් නෙමෙයි. හැමදාටම වළංගු දීර්ඝකාලීන ඔය තියෙන ලෙඩික කොහොම සුව කරගන්න තියෙන හොඳම විසඳුම. දියවැඩියාව. ඇහුවොත් දියවැඩියාව. මං දියවැඩියාවට බෙහෙත් බොනවා. ඕකනේ කියන්නේ. කොච්චර කාලයක් බොනවද ඕක? ඒරුමක් නැහැ නේද? හැබැයි මං ආදි කියන බය නැතුව සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ස්නීට්ටාවටම සුව කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතික්ෂේප කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දෙවම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනම සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක. මේක තමයි පැටි ලිව වලට දැන් තියෙන හොඳම විසඳුම. පැටි ලිව වලට බය වෙච්ච කාලෙ ඉවරයි. 100%ක් වට පැටි ලිව වලට බය නැතුව තිත තියන්න සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම කැමප්‍රියයි බඩ පිපෙනව බඩ කැක්කුම් බඩ ජීර්ණය. මේ හැම දෙයකටම දැන් ගෙදර තියන්න මොණි හොඳම විසඳුම. 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදගම්. ඒ වගේම සෙවනගල ශ්‍රියා දේවි හායිල් එක තියෙනවා. සෙවනගල ජීව ශක්ති රසායනිය තියෙනවා. සෙවනගල ජීව බලාම්ල පිත්ත සෝය තියෙනවා. සෙවනගල හන්දි රාජ තෛලය තියෙනවා. මේ විදිහට එකිමෙකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බඳුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම පෙවුරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න මෙන්න මේ නම්බෙක ලියා ගන්නකෝ. 0-41-7-31-540 ඒ ගැන මතක් කරගෙන මෙන්න මේ ගැන චුටක් වාර කියන්න ඕනි. මේ පණිවිඩේ නම් පුංචි දරුවන්ට තමයි වැඩියෙන්ම දැනගන්න ඕනි. ඔන්න ඔයාටත් ඉන්නව නම් පුංචි හපරේ කිස්කෝලේ යන අන්න එයාට පුළුවන් NSB පාට පාට හපන්කම් ක්ෂේත්‍ර තරගය 2026 ලෝකල අමාදිනය වෙනුවෙන් තමයි මේක පවත්වන්නේ. ඉතින් පුංචි කාලින්දලා ඔයාගේ පුංචි හපනට ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කරන NSB පාට පාට හපන්කම් ක්ෂේත්‍ර තරගය. ඒ වෙනුවෙන් ලංකාව පුරාමීන රජයේ සහ පෞද්ගලික පාසල්වල පුංචි දරුවන්ට ආරාධනා කරනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මේ පාඩ ඔයාලට හම්බ වෙන මාතෘකාව තමයි පුංචි ඉතිරියෙන් ලොකු හීන. ඉතින් පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මේ මාතෘකාවට ඔයාට පුළුවන් හොඳ අර්ථවත් නිර්මාණශීලී චිත්‍රයක් අඳින්න. ඒක සඳහා ඔයාට පැස්ටල් දියසායම් එහෙම නැත්නම් තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා අඳින චිත්‍රය ඔයා බාර දෙන්න ඕනි 2026 කියන්නේ මේ අවුරුද්ද සැප්තැම්බර් 10ට කලින්. ඔන්න ලබන මාසේ 10 කලින් ඔයාගේ නිර්මාණය ලස්සනට කරලා බාර දෙන්න හරිද? ඉතින් මේ චිත්‍ර ප්‍රදර්ශනය තියෙන්නේ ඔක්තෝබර් 1 සහ 2 NSB ප්‍රධාන කාර්යාලයේ. ඉතින් චිත්‍ර තරඟයේ කාණ්ඩ 4ක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි කාණ්ඩයේ 1-2-3 ශ්‍රේණි, දෙවෙනි කාණ්ඩයේ 4-5 ශ්‍රේණි, ඒ වගේම තුන්වෙනි කාණ්ඩයේ 7-9 ශ්‍රේණි සහ හතරවෙනි කාණ්ඩයේ 10-11-12-13 ශ්‍රේණි. ඉතින් මේ කාණ්ඩ වලින් හොඳම නිර්මාණ 15 ගානේ තෝරගෙන තමයි 1-2 කියන දවස් දෙකේ ඔක්තෝබර් 1-2 කියන දවස් දෙකේ NSB ප්‍රධාන කාර්යාලයේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. තුන්වෙනිදා ඔයාට තෑගි හම්බ වෙනවා. ජයග්‍රහකයෝ කවුද කියලා තෑගි ප්‍රදාන උත්සවය තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඔයාට අයදුම් පත්‍රය අරගන්න www.nsb.lk වෙබ්සයිට් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට යන්න පුළුවන්. උපදෙස් පත්‍රිකාව ක්‍රිය කියවලා ඔයාගේ නිර්මාණය ඊමේල් කරන්න, එහෙම නැත්නම් WhatsApp කරන්න. ඉතින් ඔන්න ඔයාගේ පුංචි දුවට පුතාටත් NSB පාට පාට හපන්කම් චිත්‍ර තරගය 2026 එක මේ අවුරුද්දේ එකතු වෙන්න පුළුවන්. හයි ජාන, කොහොමද ඔයාට? අපි නම් වැඩානේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ටර්කි වලින් ඔන්ලයින් අහගෙන ඉන්නවා. ඔයා තමයි අපේ විඩාව නිවන කියලා වෙලා ඉන්නේ.
ආතදරයි සමන් අයියා ඔහොම කේන්ති ගන්න එපා ඉතින් මං කවදා හරි ටර් කියාපුවාම ඔයාව හොයාගෙන එනවා ආදරේ හරිද හයි කොහොමද අක්කෝ අපිට නම් වහිනවෝ අලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා ආදරේ පල වගේ දවස් පහක්ම නිවාඩු දුන්නා පොල් ගහ වෙලා ඇල්ෆා ඊට පස්සේ මොකද්ද ඇල්ෆා ඇපරල්ස් ආදරේ ඇල්ෆා ඇපරල්ස් එකේ හැමෝම ආහා හරි අපිත් එහෙමම විශ් කරනවා බුලත් කොහො පිටියා රංගලි මට පැහැදිලි නෑ යනවා කියලා තියෙනක රංගලි වෙන්න ඇති නේද නදී ඔයාවත් එකතු කරගෙන නෙත්තහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු හස්බන්ඩ්වත් එකතු කරගන්න උම්ම එකක් ඕනි ආදරේ යක්කී කියලා තියෙනවා මං හිතන්නේ මං ඔයාගේ මැසේජ් එක මට තේරෙන විදිහට පැහැදිලිව කිව්වා ආදරේ ආදරේ මාත් කොහොම වුණත් තැන්ක් යූ මට මැසේජ් එකක් කිව්වට ආදරේ හරිද බලන්නකො ඉතින් දවස් පහක් නිවාඩු වෙලා මයන්ට නම් ආදරණීය චානු මැනික නෙත්තහන හැමෝමයි කන්නතුට බේකරි රසික මල්ලි වයා මම මේ මැසේජ් එක කිව්වා රේණුකා අක්කා කටියම එකතු කරගන්න හරිද තැන්ක් යූ මම අහගෙන ඉන්නවට හයි මගේ සුදු උම්මා කැටේ අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න එන්ඩි අප්‍රල් වදුව නිශාන්ත ආදරේ හොදේ මාත ආදරේ හොදේ මඩපද ලක්ෂ්මන් තමර නිශානි චේතන පුංචිපුදා තේජ අවෝඩ් එක භාග්‍ය විෂ්ක සේරුවවිල කෙඩිකෙ සමර සිංහා හයි උම්ම කැටේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපි හොරණින් සන්ධ්‍යා රංගනී අක්කා එකතු කරගන්න කියලා තියෙනවා ජය වේවා ආදරේ හනි පොතු හැර DLO අපරල් එකේ කෙල්ලන්ට ලස්සන සින්දුවක් දෙනවදෝ දැන් නම් මෙන්න මේ ලස්සන සින්දු සෙට්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතින් වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: හවස 3යි විනාඩි 34යි.
1: Daily drive එකකට smart choice එකක් BYD Sea-Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea-Lion 5. Smart drive, smart savings. 0112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 27 අපි එන්නේ උදේ සියඹලා ආණ්ඩුව සවස මොනරාගල නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
5: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
6: එකට set වෙන්න plus points add වෙන්න future එකට ready වෙන්න youth plus youth plus
7: youth එකේ වට plus point එකක් RDB youth plus ඉදරුම් ගිනුම
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
11: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
12: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
13: එකම අරමුණ. දිස්ත්‍රික්ක දෙක. තරංග කරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයත් මාතලේ අභිමානයත් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් NetFM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
14: Hello.
15: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

හවසතුන විනාඩි 38 ගොඩ වෙලාවකින් හිඳ සිඳුව ගහන බැරිවෙච්ච හින්දා ඔන්න යන්න කලින් මම වාඩි හින්දි සොන් එකක් මහන දෙන ලෑසි කරගත්තා. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි සිඳුවට කටිය එකතු කරගන්න කලින් මෙන්න මේ කටිය මතක් කරන්න ඕනි. මුලින්ම මතක් කරන්නම්කෝ අර මෙන්න මේ ගැන මෙල්ල කොඳි වේදනාව ඇතුළු මොනියම් හරි ඉස්රායි රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිඩිස් වෙන පුළුවන්, සඳි රෝග වෙන පුළුවන්, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම, හැමදේම කෙටිම කෙටි කාලෙකින් සුව කරන 100% සුව කරන ලංකාවේ අංකගේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොටාව ශාඛා තියෙන්නේ. වගේම තමයි උපදේදී වෙන්න පුළුවන්, උපදින් පසුව වෙන්න පුළුවන්, දරුවෝ යම් යම් ආබාධ වලට ලක් වෙනවා. ඉතින් එහෙම දරුවෙක් ඉන්නව නම් ඒ ඇවිද ගන්න බැරුව ඉන්න දරුවව පරක්කු වෙන්න නැතුව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය හොරණ නගරයේ ආරම්භ කළා තියෙනවා මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුල. ඒ වගේම පැරලයිස් රෝගීන් ඉන්න කෙනෙක් නම්, පැරලයිස් වෙලා ඉන්න කෙනෙක් නම්, ඔය දන්න කියන කෙනෙක් ඉන්නව නම් පවුල කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නොවන කෙනෙක් උනත් දන්නව නම් එයාට කියන්න විශ්වාසයෙන් යන්න කියලා ඇක්ටිව් ප්ලස් එකට. හරිම කෙටි කාලෙකින් පැරලයිස් රෝගීන් 100% සුව කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියන්නේ. ඉතින් එකම එක වතාවකට හරි මේ කිව්ව ලෙඩ රෝග වලින් දුක් විඳින කෙනෙක් නම් ඔයා යන්න ඕනි ඇක්ටිව් ප්ලස් එකට. ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යන ඔයාට ඔයාගේ රෝග සුව කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙම එන්න විදිහක් නැති කෙනෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න. මේකේ තියෙන අනිත් විශේෂම දේ තමයි තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමකින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක හරිම උසස් විදිහට ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාට බය නැතුව මේ ඖෂධ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සහ ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා. නේවාසික ප්‍රතිකාර ලබා ගන්න කාලයේ පුරාවට ඔයාට නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම්, මේ හැමදේමත් නොමිලේ ආයතනය මගින් හම්බ වෙනවා. මේ වෙනකොට රෝහලේ රෝගීන් 100% විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කතා කරන මේ නම්බර්ස් වලට දින වේලාව වෙන් කරගන්න පුළුවන්, වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0427226746 0427226746 0775311118 එහෙම නැත්නම් 071856 0956 0761 856 0956. ඔයාගේ අනාගතය ගොඩ නගන්න, ඔයාගේ අනාගතයට හොඳ ඉතුරුමක් කරන්න RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් RDB බැංකුව වත්මන් තරුණ පරම්පරාවේ මූල්‍ය ස්ථාවරත්වයේ ශක්තිමත් කරන කරමුණු කරගෙන හඳුන්වා දීලා තියෙනවා දැන් ඔයාට අලුතින් RDB Youth Plus ගිණුම. එක ගිණුමකට එහාගේ දෙයක් මූල්‍ය කළමනාකරණය, ව්‍යාපෘතිය තුළින් ආනයන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඒ වගේම මූල්‍ය කළමනාකරණය ඉගෙන ගැනීම අනාගත ආයෝජනයන් සඳහා, ඒ වගේම ඔයාගේ මූල්‍ය විනය ගොඩනැගීමට මේ හැම දෙම අරමුණු කරගෙන තමයි මේක ගිණුමකට එහාගේ දෙයක් විදිහට RDB බැංකුවේ Youth Plus ගිණුම ආරම්භ කළා තියෙන්නේ. දැන් ඔයාට RDB බැංකුවේ Youth Plus ගිණුම හරහා RDB Quick Quick App එක තියෙනවා, ඒ වගේම ඩෙබිට් කාඩ් පහසුකම තියෙනවා, QR පහසුකම තියෙනවා. තව ඒ විතරක් නෙමෙයි, උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන් වෘත්තීය පාඨමාලා සඳහා වටින ණය පහසුකම් තියෙනවා. අඩු පොලියට වටින ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපකරුවන් නැතුව ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක්ද, ඩෙබිට් කාඩ් ඔෆර්ස් තියෙනවා. මේ ඇතුළු තවත් පහසුකම් රැසක් ඔයාට අත්විඳින්න පුළුවන් RDB බැංකුවේ මේ Youth Plus ගිණුමේ. ඒ වගේම තමයි ඔයාලට මේ ගැනත් කියන්න ඕනේ, දිවයිනේ ප්‍රමුඛතම සහ දවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දවන්ත ශාඛා ජාලයක් තියෙනවා RDB බැංකුවේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාට ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න, ගිහිල්ලා ඔයාගේ අනාගතය වෙනුවෙන් RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. Love you Janu Manika, love you too. එදිනින් පස්සේ අපි හොරණින්, කවුද මේ හොරණ? මම සමාධි, හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපේ මැසේජ් එකත් කියවන්නකෝ ජානුවක්කේ.
ආදරෙයි thank you comment එකට එකතු කරගන්නම් මේ හැන සිද්දුවට ගිනි ගිනි ගින්දරි මම හොකන්දර බ්‍රයන් චන්ද්‍රසිරි සුදර්ශන හින්දි නැද්ද අසන සිද්දුව මේ හින්දි තමයි මේ සිද්දුවට එකතු කරගන්න ජන කොහොමද මම ඉවාන විසාවෙල්ලෙන් මං හොඳින් කොහොමද ඉවාන අයියා එකතු කරගන්නම් මේ සිද්දුවට මට සල්ලි මිටි ගණන් කියන සින්දුව දෙන්නකෝ මම ඉන්දුනිල් සල්ලි නම් ඉතින් මිටි ගණන් හැම් වෙනවට මාත් කැවදී දෙන්නා මාපලකම් පියල්ජි අයියා මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා මේ හැන සින්දුවට එකතු කරගන්න අක්කි මට දෙන්නකෝ ලස්සට සින්දුව ග්‍රාගම රෝසි හිමාෂා සුදර්ශන් මම ගංගා ශත්‍රිකා ආදරේ මත් ආදරෙයි සයිරි මැසේජ් කරලා තියෙනවා ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට හයි ජනු නංගි කලවණි පුෂ්පක්කාමගේ හස්බන්ඩ් ප්‍රියන්ත දුවල දෙන්නයි ආවයි තන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු good afternoon chanu ala vikaruakkat message kella thino lassana sindogre putha movie doduwa kavisha ekathu karaganna all done okka messages tikkiwa neda aa khella wedda okkoma tikkiwa inninna thawa ekkene kinna jeeus farida deepthi silva sherin dials nirosha it was a gayani silva chandrani mara singha රොසෙට් ගමගේ සිටක මේක කරගෙන සිතා දෙන්න කියලා මැසේජ් කියලා තියෙනවා ඕකේ මේ හැන සින්දර එකතු කරගන්න එතනින් පස්සේ ජානුවා කියෝ මම කෑගල්ලින් ප්‍රමුදි පත්මේ මාමට කියන්නකෝ මේක රොකට් එකක් නෙමෙයි බස් එකක් කියලා පත්මේ මාමේ ඩග්ලස් මාමේ හිමීටෝ කෙල්ල වරගෙන යන්න හනිද අපේ ඩ්‍රයිවර් අයයි කොන්ඩක්ටර් අයයි බස් එකේ ඉන්න ඔක්කොම එකතු කරගෙන මේ හන සින්දුව අහමු පරිස්සමට ගමනාන්තය දක්වා යන්න ඕන හරිද අපේ සෙට් එක අරගෙන

හවසතුන් ආයි වෙන්නාරි පනහයි වෙලාව යන්න කියලා ඉතින් බැලුවේ අපි යන්නත් එපා නේද ඉතින් මම අද යනවා අපි ආයෙත් හම්බ වෙන්නේ සිකුරාදා ඔයාගේ මගේ ටයිම් එක ගින්දර හැන්දෑවෙන් හරියටම දවල් එකට එහෙනම් ඉතින් සිකුරාදා හොරලෙද ගන්නතුව ඔෆිස් එන්න ඕනේ කට්ටිය හරිද මොස්ට බොරු එහෙම කියන්නේ එහෙම බොරු කියලා තිබුණොත් සිකුරාදාට මං ඇවිල්ලා බොස්ව ගාන්ට අවුසලා කරලා ගන්නම්. ඉතින් ඒ හින්දා සිකුරාදා කට්ටිය වැඩට එන්න ඕනි. එනං අද හෙට නිවාඩු පාඩුවේ ඉඳලා. මම යන්නද? තව ටිකකින් මෙතෙන්ට. අපේ අර හතර වට යන කොල්ලා. අසයනවා. එයා එනවා කියලා කියන්නේ ඉතින් මට යන්නම වෙනවා. එහෙනම් ඉතින් පරිස්සමට ඉන්න ඕනි හරිද? අපි ආයෙත් හම්බ වෙමු සිකුරාදා. හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන් හෙටගන් පරිස්සමට ඉන්න ඕනි. එහෙනම් කලෝ අපි ගියා. ගින් එන්නම් මං ඔයාගේ. මං ඔයාගේ කවුද කියලා කියන්න ඕනිද? මං ඔයාගේ ජනෝ.

0: දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
2: කොල්ල කෙල්ල කොට

0: ஆத்துக்குள்ள துறையும் பண்டலைய.
1: என்ன சார் மல்லி என்ன என்னமோ கடையை தீவுனு கருணானே.
2: மங் இத்தின் எல் பி ரன்னை கணுதனு கரான மகத்தைய அட்டைக்கு நான் கலிங்கினி.
1: எல் பி ரன்னை தமே மகே ஹை
0: கவதா தடி மாத்தி காரமாக தேன எல் பி ரன்னாய வியாபாரிக்க ஒபே தீவுனுவட்ட ஒபலாங்க.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: එසේ මෙසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්.
7: දිරියෙන් දිනන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයිනු පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
9: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0947-31-33-540.
10: ගින්දර හැන්දෑව
11: brought to you by
12: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
14: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
16: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0744-226-7046.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: සුබ සන්දේවක් හවස 4යි දැන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. ඊයේ දින ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද අපරාධ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් පුද්ගලයන් 26,868ක් පරීක්ෂා කර ඉන් පුද්ගලයන් 490ක් සැකපිට අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා. ශ්‍රී ලංකා පොලිසිය අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් කොට්ටාසය සහ දිවයිනේ සියලු පොලිස් ස්ථාන මගින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. තවද දිවයින පුරා සිදුකරන ලද විමර්ශනවලින් අපරීක්ෂාකාරී ලෙස රියපැදවීම් නිසා සැකකරුවන් 99 දෙනෙකු සහ බීමත් රියදුරන් 37 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මේලඟ නෙට් නිවුස් පස්වරු පහට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: fm anupaha fm adu 4.8 net fm
4: පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-43-97
5: මරු බං

රයිට වෙලාව හවස 4යි විනාඩි 7යි සුබ සන්ධ්‍යාවක් 4ව වටේ වැඩ පටන් ගන්න හදන්නේ නිවාඩු දවසක ඉන්නේ නේද කට්ටිය ගෙවල් වලට ගිහිල්ලා අද සෑහෙන්න නිවාඩු පාඩුවේ ඉන්න දවසක් අද සහයට දවස් දෙකම ඉතින් ඒ නිසා නිවාඩු පාඩුවේ chill එකේ හන්න පුළුවන් සින්දු ටිකක් එක්ක හවස 4 ඉඳලා 6 වෙනකන් ආගේ මගේ බොරින් නැති විනින් drive එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ අපි අද වැඩේ පටන් ගන්නකොටම Facebook live ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා NetFM official Facebook page එක පැත්තට ඇවිල්ලා live එකට join වෙන්න chance එක තියෙනවා. ඔයාට නිවාඩු නැටි ඉතින් මට නිවාඩු නැහැ. ඔයා ගෙදර ඉන්නවා කියලා කියන්නේ මං අනිවාර්යෙන් මෙතන ඉන්න ඕනනේ නේද? මොකද හවස් වරුවේ සමහර වෙලාවට සමහරු එහෙම එහෙ දුර ගමන් එහෙම ගියාට ගෙදරට වෙලා ඉන්න කට්ටියත් ඇතිනේ නේද? ඉතින් එතකොට ඒ කට්ටියට පාළුවක් තනිකමක් දැනෙන්නේ නැති වෙන්න. ඔයා ගොහැරි ගමනක් යන එන ගමන් මා වහගෙන ඉන්නවනම් පොඩ්ඩක් chill එකේ ගිහිල්ලා එන්න නේද? ආසමු සින්දුරි අහන්න තියෙන පය දෙක තමයි මේක. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඔයා කොහේ කොතන කොහොම හිටියත් හතර වටේ පැත්තරෙන් නමතක් කරන්න එපා. ඔයාට ඒ කාලේ මේ කාලේ හැම කාලෙම ජනප්‍රිය වෙලා තියෙන සින්දු ඊට පස්සේ නාන් ස්ටොප් මෑෂප් ඊට පස්සේ රීමික්ස් අනම් මනම් ඕනම එකක් මේ වෙලාවේ අහන්න chance එක තියෙනවා. ඉතින් ඒ නිසා ඇවිල්ලා මේ පැත්තර මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ වෝල් පෝස්ට් එකේ කමෙන්ට් එකක් තියන්නත් පුළුවන්. ඒ වගේම NetFM official Facebook page එකකින් ඔයා live එක පැත්තර ආවොත් අපිට ලයිව් එකේ පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන ගිහිල්ලා මතක් කරන්නත් පුළුවන් නේද? ඕකේ එහෙනම් අපිට වැඩ පටන් ගන්න තියෙන්නේ 255-33-63 නම්බර් එකේ තියෙනවා කතා කරන්න. ඊට පස්සේ 0711-95-95-95 තියෙනවා. මට WhatsApp එකේ මැසේජ් එකක් තියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි දෙන්නත් එක්ක ලස්සනම සින්දු ටිකක් අහගෙන නිවාඩු පාඩුවේ හතර වටේ වැඩ පටන් ගන්න තියෙන්නේ. හවස 4යි විනාඩි 9යි. මං ඉනෝ හවස 6 වෙනකන්. දන්නවනේ මම DJ අසා.

0: Hatera Aten Sindu Ehena Net FM Hatera Wate
1: අපි Facebook live එකේ ඉන්නේ මේ වෙලාව විශාරා කරුණාරත්න ඉන්නවා ඊට පස්සේ දේදුණු සෙවන්දි ඉන්නවා ඒ වගේම ලසන්ත ඉන්නවා live එකට ඇවිල්ලා සුභාෂිනී live එක බලාගෙන ඉන්නවා සෑහෙන කට්ටිය comment කරගෙන යනවා එන්සයි ඉතින් මේ සෑහෙන කට්ටිය අතරට තාම අය ආවේ නැත්තම් අද නිවාඩු දවසේ ටග්ගාල මේ පැත්තට එන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ්ඩික ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සමා තෙල්බීයකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්.බී. රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: හවස 4 විනාඩි 16යි දැන්.
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: ඩම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
8: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
9: මට උන වගේ සේන.
8: ලින්ක් පස් පංගුව බමු.
9: සෑහෙන වෙලාවක් යයිනේ.
8: මොන? ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
12: SMS එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
13: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
14: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
15: මන්තාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයක්.

ෆේස්බුක් ලයිව් එකට අද නිවාඩු දවසක් කන්දදමන්ද සෑහෙන්න කට්ටිය එනවා. රසිකා නිල්මිනී මේ වෙලාවේ ෆැමිලි එක හැමෝම ලයිව් එක බලාගෙන ඉන්නවා කියලා තියෙන පෞලි කට්ටිය ඔක්කොම බලාගෙන ඉන්නවා කියලා කියන්නේ උදාරයි ඈ. ඊට පස්සේ ලක්මාලි ප්‍රියදර්ශනී අපි ට්‍රිප් එකක් ගිහිල්ලා ඉන්න හැබැයි උනාට තියෙන ලයිව් එක නම් බලනවා සා කියලා කමෙන්ට් කරලා තියෙනවා. මහේෂී සුභාෂිනී තේක බොන ගමන් ඉන්නේ කියලා තියෙනවා. නියමයි, තේක බොන වෙලාවට මොකද්ද ලයිව් එක බලනවා කියලා කියන්නේ නිකන් අර ඉංග්‍රීසි දාලා ප්ලේන් ටික ගහනවා වගේ තමයි නේද? රයිට්, ඕකේ, සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම කවුද ඉන්නේ තව මාත් එක්ක? කමෙන්ට්ස් ටික එකපාරට උඩට යන්නේ කියලා අතර උනානේ යන්නේ. රයිට්, ඕකේ, මම අනිවාර්යෙන් හේවාගමගේ වාවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම. තාම මේ පැත්තට ආවේ නැත්තම් NetFM official Facebook page එක like කරලා follow කරලා ටක් ගාලා මේ පැත්තට එන්න. අපි live එකේදී කට්ටියව මතක් කරනවා.

හවස 4යි විනාඩි 23යි වෙලාව හතරවටේ හගෙන ඉන්න ගමන් අපි Facebook live එකේ මෙච්චර වෙලා ඉඳලා දැන් තමයි පොඩ්ඩක් WhatsApp එක පැත්තට ආවේ අපිට සින්දුවක් දෙන්න කොහොසා මම ඉන්දික ඊට පස්සේ සාරවයි සචින්තවයි ඊට පස්සේ සකුන්තවයි සිලුනිවයි සුනන්දවයි අරුණවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් thank you ඒ වගේම මාපලගම PL J ආවත් එකතු කරගන්නම් thank you ජය වේවා සෙට් එකටම ඒ වගේම අසාපියවත් සින්දුවකට එකතු කරගන්න කියලා සුදර්ශන චූටි දුවල දෙන්නවත් එකතු කරගන්න කියලා දිනවා සඳසිවයි ඊට පස්සේ ගිහන් සවයි යටියන්තර මහවිල ඉඳලා තමයි මැසේජ් එක දාලා තින්නේ ඒ වගේම චමිල මෝටර්ස් එකේ වැඩ කරන හෂාන්වත් එකතු කරගෙන සින්දුවක් අහමු කවසා කියලා මට ෂාන් මැසේජ් කරලා තියෙනවා thank you ෂාන් ඔයාවත් එකතු කරගන්නම් අද ඉතින් නිවාඩු දවසනේ ගෙදරට වෙලා ඉන්න ගමන් 0711 95 95 95ට ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එවන්න අමතක කරන්න එපා. පාළුවේ යන්න තනිකම නැති වෙලා යන්න ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. මම ඔයාලට කිව්වා වගේ අහන්න නටන්න ඔයා කැමතිම සින්දු ටික අහන්න තියෙන පෑ දෙක තමයි මේකේ තියෙන නිසා 0711 95 95 95ට WhatsApp කරලා මේ පැත්තට එන්න අමතක කරන්න එපා. හරිද? මං කියන්නේ මේ වගේ නිවාඩු දවසකට දෙන්නත් එක ගමනක් යන්න උනත් පොඩි බයික් එකක් එහෙම තියෙනවා නම් මාර වටිනවනේ නේද හැම නිවාඩු දවසක්ම ගමන බිමනක් යන්න දාගෙන අනිත් අතට වාහනයක් නැහෙන තිබ්බනම් ලේසියිනේ කියලා ගමන කල්ද දා ඉන්දියා දැන් ඇති හරිද බස් හොය හොය ඊට පස්සේ වාහන වලට සල්ලි දීදී හිටියා ඇති දැන් ඉතින් ඔය දෙන්නටම ගමනක් බිමනක් යන්න ලස්සන වාහනයක් ගන්න කාලේ හරි මං නම් කියන්නේ ලොකු ඒව වලට යන්න නෙමෙයි වාට පුළුවන් නම් දැන් පොඩි බයික් එකක් අරගන්න දැන් මේ දවස්වල මුළු ලංකාවම කොල්ලෝ කෙල්ලෝ හරිම ආසාවෙන් වැඩිම මත් තියෙන බයික් එක තමයි කෙඩිරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. කොච්චර දුරක් ගියත් පෙට්‍රල් නිකන් දැනින්නේවත් නැහැ. හරිද? ඒ නිසා ඉතින් ඔයාලට බය නැතුව පදින්න පුළුවන්. බබා වගේ යන්න පුළුවන් ලස්සනට ගමන බිමනක් යන්න පුළුවන් බයික් එක තමයි කෙඩිරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ ලංකාවේ අපේ නිෂ්පාදනයක් නිසා ඉතින් අපිට බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් මේක අපේ රටේ දෙයක් කියලා නේද? අනේ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ දැන් කෙඩිරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කලින්ටත් වඩා සෑහෙන්න ගාන අඩු වෙලා තියෙනවා 599,000කට ඔයාට ඔයාගෙම කියලා බයික් එකක් ගන්න දැන් පුළුවන්. හරිද? හොඳම කාරණාව තමයි දැන් රුපියල් 599,000 වාට එකපාර දීලා ගන්න විදිහක් නැත්තම් ලීස් එකක් දානවනේ නේ. ලීස් එකක් දානවයි කියපු ගමන්ම ඔයා පොඩ්ඩක් බය වෙනවා. ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩි වෙන්න පුළුවන් කියලා නේද? හැබැයි ඒ වුණාට ඔයා දන්නවද කෙඩිරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් දැන් හිතා ගන්න බැරි තරම් හරිද? ඇඟටවත් දැනෙන්නේ නැති තරම් පොඩි ගාණක් දීලා ඩවුන් පේමන්ට් එක විදිහට කෙඩිරයිස් ලීඩර් 125 බයික් එකක් ගෙදර යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට මේක හිතා ගන්න බැරි චාන්ස් එකක්. ඔයාට හිතා ගන්න බැරි ඩිස්කවුන්ට් ගොඩාක් එක්ක ඔයාගෙම කියලා වාහනයක් ගන්න ඕන නම් බයික් එකකට යන්න හිතාගෙන ඉන්න ඕන නම් මේක තමයි ඔයාට ගැලපෙනම බයික් එක. හරිද? ඉතින් ඒ නිසා ඉතින් බලබල ඉන්න එපා. මම ඔයාට කෙඩිරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකේ නම්බර් එක දෙන්නම්. ඔයා මේක දැන් නෝට් එකක් දාගන්න නැත්නම් ඩයල් කරලා තියාගෙන කෝල් එකක් ගන්න. 0773 523 535 0773 523 535ට කතා කරලා ඔයාලට පුළුවන් කෙඩිරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් වැඩි විස්තර දැනගෙන කෙඩිරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එකක් අද හෙටම ඔයාගේ කරගන්න. මේ චාන්ස් එක මිස් කරගන්න එපා. හරිද? රයිට් අපි යන ලස්සන සින්දුවක් එක්ක මේ පැත්තෙන් කට්ටිය මතක් කරගන්නත් ඕන. හරි, සින්දුව අහලා ඇවිල්ලා මතක් කරමු.

0: Sindu Ähenää. Net FM, Hatarawate.
1: Right, හතරවට යහගෙන ඉන්න ගමන් හවස 4 විනාඩි 30ක් වෙනකොට මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නේද අපේ කාන්ති. කොහොමද? ඔයාවයි බෞලි කට්ටියවයි ඔක්කොම එකතු කරගන්නන් දුව මදුෂිකා ඊට පස්සේ යනුක පුතාවයි ඊට පස්සේ සංගීත් පුතාවයි ඒ වගේම ලියන ආරච්චිවත් මතක් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ බේරුවල පැත්තට ගියාම මේ වෙලාවේ ෂෝමි මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. ඕම කට්ටියව එකතු කරගන්නන් සින්දුවට 0711 95 95 95ට WhatsApp එකක් තියන්න මතක් කරන්න.

0: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද්‍රතය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
2: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125 අමතන්න
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
4: එකට සෙට් වෙන්න ප්ලස් පොයින්ට්ස් ඇඩ් වෙන්න එකට රෙඩි වෙන්න youth plus youth plus
5: youth එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus ඉදරුම් ගිනුම
6: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
8: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
9: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
10: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
11: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
12: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
13: හොට්ස්පොට් අයියේ
12: ඩේටා නෑ අනේ
13: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
11: ඒ නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
14: neither ready for this war squash the battle it does Nazi Congress comes to an end
15: together on a day of profound joy a soaring hope
16: the day a planet stops for a game
17: net the fm Algo Town
18: brought to you by
19: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
9: හෝමාගමු බෙරුකැටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චේසක් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි අමතන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
2: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
1: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
3: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
17: Net FM Algo Town Hadaravate
18: brought to you by
8: Meka Tama Vistare Danna Ona Pattare
11: NLB Jaya Jatikala Thray Mandalaya
13: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97

හයි කොහමද අසාපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ ලාස්ටි කරගෙන තියෙන සින්දුරම ආවත් එකතු කරගන්න කියලා ඕකේ අනිවාර්යයෙන්ම මම එකතු කරගන්නම් ඊට පස්සේ අම්පාරෙන් දිලූෂා අපිවත් සින්දුවකට එකතු කරගන්න මේ වෙලාවේ මායි ලොකු දුවයි ඉන්නවා කියලා සෙනුජි මැසේජ් එකක් දාලා තියෙනවා සෙනුජි ආවත් එකතු කරගන්නම් ජය වේවා සෙට් එකම අනිවාර්යෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට දවසේ වැඩිම වාසනාවන්ත ජයග්‍රහණ හිමි කරලා දෙන ලොතරැයිය ගැන NLB ජය ලොතරැයිය කියලා කිව්වහම වාසනාව උදා කරන අවස්ථා ගන්න ඉතින් එකක් දෙකක් නෙමෙයි හිතා ගන්න බැරි ප්‍රමාණයක් ඔයාට හම්බ වෙනවා. දැන් වෙනදාට හම්බ වෙන සුපුරුදු වටිනා මුදල් තෑගි වලට අමතරව දැන් ඉරිද දවසේ ඔයාට NLB ජය ලොතරැයි අරගත්තාම Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඉරිද දවසේ සුපුරුදු තෑගි වලට අමතරව තවත් රුපියල් දස දහසක් දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලොතරැයි අරගත්තට පස්සේ ඔයාගේ වාසනාවන්ත අංක ටික මුලේ ඉඳලා අගට ගැලපුණත් අගේ ඉඳලා මුලට ගැලපුණත් ඔයාට හිතා ගන්න බැරි තරම් වටිනා මුදල් තෑගි දිනා ගන්න පුළුවන් ඒ වගේම රුපියල් 50000 තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න ඔය අරගන්න ඕන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඔය මිලදී ගන්න NLB ජය ලොතරැයකින් රටේ සංවර්ධනයේට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය ඒ වගේම ශ්‍රම ආසනහා වකුගඩු අරමුදල මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නත් රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන NLB ජය ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ජාතික ඉදිරිගිරීමේ බැංකුව රටේ පොඩ්ඩන්ට හපනුන්ට අරගෙන එන NSB පාට හපන්කම් 2026 චිත්‍ර තරංගය ගැන ඔයාගේ හපනාට කුඩා කාලයේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියාදෙන ගමන් ඒ අයගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව සංවිධානය කරන චිත්‍ර තරංගය තමයි NSB පාට හපන්කම් 2026 කියලා කියන්නේ. ලංකාව පුරාම ඉන්න රජයේ හැම නැත්තම් පෞද්ගලික පාසල්වල සිසු දරුවන්ට මේ තරගය සඳහා ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා. ඔයාට හම්බ වෙන මාතෘකාව තමයි පුංචි ඉතිරියෙන් ලොකු හීන. නිර්මාණශීලී ඊට පස්සේ දක්ෂයොන්ට තියෙන අවස්ථාවක් තමයි මේක. ඒ නිසා මුදල් විතරක් නෙමෙයි අපි ජීවිතය ඉතුරු කරන්න ඕන නේද? තවත් බොහෝ දේ තියෙනවා. හොඳ පුරුදු, හොඳ ගතිගුණ මේ හැමදේම අපි ඉතුරු කරන්න ඕන. ඉතින් ඒ සියල්ල නියෝජනය වෙන විදිහට ඔයාගේ නිර්මාණ ඉදිරිපත් කරන්න ඔයාට හැකියාව තියෙනවා. කාණ්ඩ 4ක් යටතේ තමයි තරඟයේ තියෙන්නේ. 1-2-3 ශ්‍රේණි පළවෙනි කාණ්ඩය, 4-5-6 ශ්‍රේණි දෙවන කාණ්ඩය, වගේම 7-8-9 ශ්‍රේණි තුන්වන කාණ්ඩය සහ 10-11-12-13 ශ්‍රේණි හතරවන කාණ්ඩය විදිහට කාණ්ඩ 4ක් යටතේ තමයි තරගයේ පැවැත්වෙන්නේ. ඔයා සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් තරගයේ සඳහා ඔයාගේ නිර්මාණයේ යොමු කරන්න ඕන. වැඩි විස්තර දැනගන්න සහ ඇයදුම් පත්‍ර ලබා ගන්න ඔයාට ළඟම තියෙන NSB ශාඛාවකට ගියත් පුළුවන්. එහෙම නැත්නම් www.nsb.lk වෙබ්සයිට් එක පැත්තට විසිට් කරත් ඔයාට හැකියාව තියෙනවා විස්තර දැනගන්න. හරි, ඊට පස්සේ මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න හදන්නේ 2:55:33:63 කෝල් කරන කට්ටියට තමයි මම දැන් chance එක දෙන්නේ. ටක් ගාලා කෝල් එකක් ගන්නවා.

0: hatera aten sindu ahena net fm hatera wate
1: කෝල් කරපු සෙට් එකට මං චාන්ස් එක දෙනවා කියලා කිව්වනේ. ඒ නිසාම තමයි මම මේ කෝල් කරපු කට්ටිය මතක් කරන්න හදන්නේ. මුලින්ම යන්න හදන්නේ තොණිගල පැත්තට. මේ වෙලාවේ ප්‍රසන්න ත්‍රිවිල් පාක් එකේ ඉඳලා සද්දෙරම හතරවටේ අහගෙන ඉන්නවා කියတဲ့ මට ආරංචියක් ආවා. සමීරවයි ශාන්තවයි දිලීපවයි දිල්ෂාන්වයි ඊට පස්සේ අපේ ජිනදාස අයියවත් එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් සෙට් එක එකතු කරගන්නම්. ඊට පස්සේ කෑගල්ලේ නුදාන Thank you ජය වේවා. උපාලිව වල්පිට මුල්ල පැත්තෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම දියතලාවෙන් සයුරි ගෙදරත් එක්ක යුද ප්‍රකාශ කළ මල්ලිත් එක්ක පොඩි අඩව්වක් අල්ලලාලු ඉන්නේ. අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්න. හරිද? මල්ලිටත් මේ සින්දුව දෙන්නම්. හරි. එතකොට දෙන්නත් එක්ක යාළුවත හැගිනේ ආයි නේද? අක්කලා මල්ලිලා තරහ වුණාම අනේ අම්මේ. ලේසි නෑ. හරිද? හොරණ පැත්තට ගියාම සරත් ඉන්නවා. වයිෆ් රාණි වයිට පස්සේ පවුලේ කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ උගල්බඩ පැත්තට ගියාම රොබර්ට් ඉන්නවා. ඒ වගේම චාන්දනි මේ වෙලාවේ රීෂර් නවන ගමන් ඉන්නේ නේ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ මේ වෙලාවේ මල්ලිකා හොකන්දර ඉඳලා හොඳට සැපට පුටුවක වාඩි වෙලා තේක බොන ගමන් නේද පොඩි වැස්සකුත් තියනවලු ඒ පැත්තේ සින්දුවක් අහන්නලු ලෑස්ති වෙලා ඉන්නේ. උදාර විදියට ආවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඔන්න ඔය කට්ටිය තමයි දැනට මට කාල් කරේ. 2:55 33 63 ඊළඟ පැයදී තෝ ආර්තිනෝ කෝල් කරන්න චාන්ස් එක 0711 95 95 95ට. ඔයා තාම මැසේජ් එකක් දැම්මේ නැද්ද බබා? How sad. ටග්ගාලා මැසේජ් එකක් දාන්න. මම ආවතක් කරන්නා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. එකම අරමුණ දිස්ත්‍රික්ක දෙකක් තරංගකරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් නැතෆම් DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද කවුද මේ සිකුරාදා රෑ 9ට නැතෆම් ඔෆිෂියල් Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න සූදානමින් සිටින්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: ඩවුම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධනහිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධනහිස් අමාරුව
3: ඔබටත් මෙවැනි රෝගවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718560956 මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130036
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
7: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
8: නැත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබසන්නේවක් හවස පහයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. රාජකාරී වේලාවන් තුල සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයන් විසින් රාජකාරී වේලාවන් තුල සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගේ ආරක්ෂාව සහ ආයතනික විනය බරපතල ලෙස අනතුරේ වැටෙන හේයින් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: Marubang!

0: සුබසන්නව කවුස පහයි විනාඩි 7යි වෙලාව. මේ වෙලාවේ මාව හගෙන ඉන්න සෙට් එකට මං චාන්ස් එක දීලම අලුත් පැය පටන් ගන්නවා කියලා වාට කිව්වනේ කලින්ම නේද? ඉතින් ඒ නිසා මට WhatsApp එකේ මැසේජ් කරපු කට්ටියව තමයි මතක් කරන්න හදන්නේ. හයි කොහොමද? මම තංගල්ලේ නප්සරා මාත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ. අපි අම්පාරෙන් සද්දෙනම හතර වටේ අහගෙන ඉන්න නිසා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අම්පාරෙන් සඳලි. ඕකේ, අනිවාර්යෙන්ම මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ මාකොල ගල්පොත්තහන්දියෙන් ප්‍රියන්ත සමරවීල ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම මං ආයෙත් තරහයි අසා මට රමේෂ්ගේ සින්දුවක් දෙන්න කියලා ඉෂාරා මැසේජ් එකක් දාලා තිනෝ. ඔෆෝ ඉෂාරා, ඔයාව චුට්ටක් මට මිස් වුණානේ. සෝරි ආ, ඔව ඔන්න මතක් කරා. ඊට පස්සේ දේදුණු හයි කොහොමද? ලස්සන සින්දුවක් දෙන්නයි අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා තියෙනවා. උදාරයි සෙට් එක මේකතු කරගෙන අපි අලුත් පැය පටන් ගන්නවා. හවස 6ට කලින් කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න.
1: ආයි

0: ඇඟපතෝ ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
1: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
0: අම්මට ඒකත් ඇහුණා.
1: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112 127 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
6: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: NSB පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
8: එන්න
9: ෂා
8: පාරටම එනවා කෑමවල සුවඳ
9: රසත් එහෙම තමයි
8: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ මොකක්ද අනේ ඔයාගේ රහස
9: මම හැමදාම ගන්නෙ Fortune oilනේ
8: ඉතින් මොකක්ද වෙනස
9: quality එකම තමයි
8: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් Fortune oilනේ
9: ඇත්තම තමයි
10: යටිහිතේ භාෂාවක් තියෙනවා
11: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප
10: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න
11: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න
10: ඉතු වෙනවාමයි
11: ඉතු වෙනවාමයි
12: Alpha Studio with Kasuni and Lehansa
11: සතියේ දවස්වල උදේ 6ට
13: brought to you by
14: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

රයිට වෙලාව හවස පහයි විනාඩි 24යි NLB ජය ලොතරැය ගැන තමයි මේ වෙලාවේ මතක් කරන්නේ. අද ගෙදර ඉන්න දවසනේ නේද? මම හිතන්නේ ලොතරැයි විකුණන මහත්වරුණන් ඕන තරම් ටවුන් එකේ ඇතිනේ. ගෙවල් ගාව එහෙම ලොතරැයි කවුන්ටර් එකක් තියෙනවා නම් මං කියන්නේ අද ඔයාගේ වාසනාවන්ත දවස වෙන්න පුළුවන්. NLB ජය ලොතරැයක් අරගන්න අමතක කරන්න එපා. මොකද මුල ඉඳලා අගට අංක ගැලපුණාත් අග ඉඳලා මුලට අංක ගැලපුණාත් ඔයාලට වාසනාවන්ත ජයග්‍රහකෙක්. එහෙමත් නැත්නම් රුපියල් 50,000 මුදල් ත්‍යාගයක්. එහෙමත් නැත්නම් Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය තමයි ඒක මතක් කරන්නේ. හයි කොහොමද සායි? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සඳුනි හර්ෂයයවයි හසින්දු පුතාවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ වැඩේ නියමයි, අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නවා කියලා රොෂාන් ශාමා සෙනුක, ඊට පස්සේ ෘෂිකා එක්ක ලක්ෂ්මන් මා වහගෙන ඉන්නවා. තැන්ක් යූ සෙට් එකටම ජය වේවා. ඔයා තාම මැසේජ් එකක් දැම්මේ නැත්නම් ටගල මැසේජ් එකක් දාන්න. 6 වෙනකම් වෙලාව තියෙනවනේ නේ, මතක් කරන්නම්.

එන්.එස්.වී. පාට පාට හීන ගැන තමයි මතක් කරන්න හදන්නේ. අපේ ඉන්න පුංචි දුවදරුවන්ට තමන්ගේ නිර්මාණශීලී හැකියාවෙන් දක්ෂතාවයෙන් ජයග්‍රහණයක් ලබන්න තියෙන හොඳම අවස්ථාව තමයි NSB පාට පාට හීන චිත්‍ර තරඟය කියලා කියන්නේ. ඉතින් එන්සාම වර්තෙන් අවස්ථාව තියෙනවා NSB පාට පාට හපන්කම් එක්ක සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් මෙන්න මේ කියන තේමාව යටතේ පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ ඔයාගේ චිත්‍රය එවලා වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න හැකියාව තියෙනවා. ඔයාට දියසායම් වෙන්න පුළුවන්, තෙල් සායම් වෙන්න පුළුවන්, පැස්ට්‍රෝල් වෙන්න පුළුවන්. මේ ඕනෑම මාධ්‍ය භාවිතා කරලා නිර්මාණය කරන්න පුළුවන්. කාණ්ඩ හතරක් යටතේ තරඟය තියෙනවා. මම කලින් මතක් කරා වගේ 1 2 3 ශ්‍රේණි පළවෙනි කාණ්ඩය, ඊට පස්සේ 4 5 6 ශ්‍රේණි දෙවන කාණ්ඩය, ඊට පස්සේ 7 8 9 ශ්‍රේණි තුන්වන කාණ්ඩය, ඊට පස්සේ 10 11 12 13 ශ්‍රේණි හතරවන කාණ්ඩය විදිහට කාණ්ඩ හතරක් යටතේ තරඟ වදින්න පුළුවන් සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ නිර්මාණය එව්වොත් එහෙම. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඊට පස්සේ අඳුම් පත්‍ර ගන්න ඕන නම් ළඟම තියෙන NSB ශාඛාවට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් www.nsb.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ අයදුම් පත්‍රය බාගත කරගන්න. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා වේයන්ගොඩින් මිනුලි මැසේජ් කරලා තිනවා. ඊට පස්සේ ඊළඟ සින්දුවට දිලීපවත් එකතු කරගන්න කියලා තියෙනවා. යාලු සෙට් එකක් ඉන්නෝ, ඒ නම් ටික හරිම අමුතු නම් කියන්න ගියොත් දිව පැටලෙනවා. හරිද? එන්සයිතින් ඒ කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. දිගටම ආව අහගෙන ඉන්න ඕනා.

0: ආ එන්න සර්.
1: මල්ලී එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
0: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්බී රන් අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙක. තරංගකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. NetFM DJ Night. Face to face attack show. Attack show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා. මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
5: ධම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
7: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5. Smart drive, smart savings. 0112-125-125 අදම call කර ඔබේ BYD එක win කරගන්න.
11: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
12: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
13: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0447-3133-540.
14: වීතරාගී මුනිගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත්ධර්ම සන්ධ්‍යාව.
15: NetFM බුදු ගුණ හැන්දෑව.

0: එන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: වසර පහක වගකීමක් කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774643097 රයිට් වෙලාව හවස 5යි විනාඩි 37යි. හයි කොහොමද සාපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මොරටුවෙන් සුජානි මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම හාලියල පැත්තට ගියාම 12 කණු උපුල් ඉලෙක්ට්‍රොනික එකේ සෙට් එක මේ වෙලාවේ, ඒ වගේම Nissan salon එකේ සෙට් එක, ඒ වගේම GM stores එකේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඒ වගේම යටියන්තර people's bank එක ළඟ 3 wheel park එකේ කොල්ල සෙට් එක. Thank you සද්දර අහගෙන ඉන්න ඕනා.

0: සින්දු ඇහෙන නැතෆම් හතර වටේ
1: හවස 5:41 වෙලාවන යනවා නේද හිතාගන්න බැරි ඉක්මනට හැබැයි වුණාට ඔය වෙලාව යනෝ දැනෙන්නේ නැත්තේ බස් වල ට්‍රේන් වල යනකොටනේ ඩෑරිලා බලන්නකෝ බස් එකේට එහෙම නැග්ගහම අමාරුවිනේ මාර වෙලාවක් යනවා ගෙදර යන්න මේ බල්ල මෙහි බලද්දි ගෙදර යන්න තියෙන එක දෙනගාස්සේ ට්‍රැෆික් වල හිර වෙවි තන තන නවත්ත නවත්ත ගෙදර යද්දි කොච්චර අමාරුයිදනේ අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දැන් බලන්නකෝ මේ වගේ නිවාඩු දවසක වුණත් ඔයාලට ටග් ගාලා ගෙදර යන්න පුළුවන් ඔයාලට කියලා බයික් එකක් තිබ්බනම් එන්සයි තින් ඔයා දැම්ම කරන්න ඕනේ එකම දේ තමයි KD Rice Motor Company Private Limited එකට කෝල් එකක් දෙන්න. මොකද මේ දවස්වල KD Rice Leader 125 petrol bike එක ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් අඩු මුදලකට ගන්න පුළුවන්. රුපියල් 599,000කට මේ දවස්වල අලුත්ම bike එකක් ගන්න හම්බෙන්නේ නැහැ කියන එක හිතා ගන්න බෑනේ නේ. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට කියන්නේ lease එකක් දාලා ගන්නකොට වුණත් ඔයාලට පොඩි ගාණක් දීලා bike එකක් ගෙදර යන්න පුළුවන්. ඒ නිසාමයි මම මේ මතක් කරන්නේ. ඔයා bike එකක් එහෙම ගන්න idea එකක් තියෙනවා නම් wife එහෙම පොඩි බයික් එකක් කරන් දෙන්න අයිඩියා එකක් තියෙනවා නම් මේක මරු. හරි. අනිත් එක තමයි හොඳට වාහනේ පෙට්‍රල් කරනවා. ඒ කියන්නේ නිකන් පෙට්‍රල් සුවඳටත් දුවනවායි කියලා අපි කියන්නේ. අන්න ඒ නිසා දැන් බලබල ඉන්න කාලයක් නෑ. වාදම කෝල් එකක් දෙන්න 0773 523 535ට 0773 523 535ට කෝල් එකක් දීලා KD Rice Motor Company Private Limited ඩයත් එක කතා කරලා ඔයාගේ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකත් වෙන් කරගන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔයාලට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නවා නම් රියල් බයික් එක තමයි KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක කියලා කියන්නේ. ඊට පස්සේ ත්‍රිවිල් එකක් එහෙම ගන්න අයිඩියා එකක් තියෙනවා නම් දැන් කාර් එකක් ගන්නවා වගේ සැපර්ට යන්න එන්න පුළුවන්. නියම ත්‍රිවිල් එකේ එන්නේ KD Rice එකෙන්ම තමයි. ඒ නිසා KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගැනත් මේ දවස්වල ලංකාවම කතා වෙනවා. මොකද මේක ඇතුළේ ඒසීත් කරලා තියෙනවනේ. සැපර්ට ගමනක් බිමනක් යන්න පුළුවන්. ඒ නිසා ඉතින් දිවිනුපුරාම සේවාචාලයේ අලවි නියෝජිතයන් සහ ස්පෙයාර් පාර්ට්ස් ලංකාවේ ඕනම තැනකින් ගන්න පුළුවන් නිසා වාට ගැළපෙනම වාහනය ගන්න ඔයා කතා කරන්න ඕනේ KD Rice Motor Company Private Limited එකටම තමයි.

රයිට් වෙලාව හවස 5යි විනාඩි 52යි මට මගේ වැඩ ටික ඉවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? අද නිවාඩු දවසෙත් සද්දරම් මාව අහගෙන හිටපු හැමෝටම thank you. live එකට ආපු ඊට පස්සේ comment කරපු message කරපු හැමෝටම thank you. මේ සිකුරාදා නවයට අපි හම්බ වෙනවා net fm dj night face to face attack show පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ අතර පැවැත්වෙන තරඟෙන් තෙන්සයි ගැනත් ඔන්න මතක් කරලා අදට යනවා. එහෙනම් ඉතින් පරිස්සමින් නිවාඩු දවස් දෙකේ ඉන්න ඕන. සිකුරාදා හවස 4ට අපි ආයෙත් හම්බ වෙමු. ගිහිල්ලා නම් ජය වේවා. Mama, DJ Aza. Good night.

0: ඩාම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩාම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0773130036.
2: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747-31-33-540.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
6: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 40%යි. ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමත and the prime lens 1322
8: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540
9: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: නිකිනි පුර පසලස්වක පොහෝදා
2: නෙත් ෆිල් ශ්වේත පූජා කැස්බේව විජේ සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
1: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
2: නිකිනි පොහෝදා ඔබත් කැස්බේව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
1: අනුශාසකත්වය
2: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
1: බැතිපරදායකත්වය
3: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
4: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.
5: එල්.බී. ජය ජාතික ලොතරැයි මණ්ඩලය.
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
7: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
8: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
7: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: FM 95 94.8 Net FM Divaina Pura
3: Paya gana drive kala office ekek busy unahama ena konde kakkumata mama Siddhalepa spray kala Siddhalepa parampara gananawaka vishwasaya dinu sahane
4: kadet loku karala neda
5: nathuwa sa LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාත්‍රකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision ආශාකාවට ගෙනවිත් බාර දෙන්න.
8: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
9: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙක. තරඟකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. Net FM DJ Night. Face to face attack show. Attack show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
11: වෙලාව සවස 6යි විනාඩි 30යි.
12: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
5: නැතුව සර් එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: FM 95 FM 94.8 Divaina Pura
13: මහාද තාත්තේ ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
14: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න ඒක අපේ යුතුකමක් විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක් ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු
15: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3672
1: යුත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් ඉදරුම් ගිනුම

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 26 වෙනිදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම ලක්ෂිකා කාවින්දි ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල 22 සංශෝධනය හොඳද නැද්ද? පෙත්සම් වලින් තීරණය කළ නොහැකි බව විපක්ෂයට උත්තර දෙමින් ආණ්ඩුව කියයි. රාජකාරී වේලාවන් තුල දුම්රිය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ. ග්‍රෙගරි වැවේ වතුර ගැන බය හිතෙන අනාවරණයක්. වැසි නොතකා පෙරහැර බලන්න මහනුවරට මහසෙනගක්. වීදි දෙපස පිරියයි. නේපාල ගංවතුරින් අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයන් 384ක්. net news the truth people trust. රාජකාරී වේලාවන් තුල සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතු වල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇතුළු කතා පෙළෙහි පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලී පෙරහර තව නොබෝ වේලාවකින් වීථි සංචාරය කෙරෙනවා. අද නිවාඩු දිනයක් බැවින් පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් මහනුවරට එක්ව සිටින බවයි net news නියෝජිත කමල් සුරවීර පැවසුවේ.
1: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලී පෙරහැර තව සුළු මොහොතකින්, ඒ කියන්නේ පසු 6:00 විනාඩි 44 දින සුබ මොහොතින් තමයි ආරම්භ වෙන්න කටයුතු සියල්ලම සම්පාදනය කරලා තියෙන්නේ. අද දිනේ ශ්‍රී දළදා මාලිගාව වාසලින් ආරම්භ වන පෙරහැර වැවපාර, දළදා වීදිය, යටිනූරු වීදිය, ඊයේ සේනානායක වීදිය, කන්දේ වීදිය, සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීම තමයි සිදු වෙන්නේ. මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරනවා මේ වෙලාවෙත් මහනුවරට එක වර්ෂාපතන කැදැල්ලෙනවා. මේ වර්ෂාපතනයේ නොතකා අති විශාල ජනතාවක් මේ වෙනුවට නගරයේ අදාළ වීදිවල ඉරි ඉතිරින්න කරක් තමයි දක්නට ලැබෙන්නේ. විශේෂ ආරක්ෂක ආරක්ෂක වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. වෙන්දර වඩා වැඩි, වෙන්දර වඩා අද මේ කොහොමත් වෙනක වැඩි. ඒ වගේම උන්ට අවශ්‍ය සියලු පොදු පහසුකම් සලසා තිබෙනවා. අධික වැසි නොතකා ජනතාව නොවිසිල්ලෙන් බලා ඉන්නේ පෙරහැර පටන් ගන්න ගමන් තමයි. ස්වල්ප මොහොතකින් පෙරහැර ආරම්භ වීමට නියමිතයි. මම කමල් සුරවීර, මහනුවර සිදල්දා මාලිගාව අභියස net news වෙමින්.
0: රාජකාරී වේලාවන් තුල සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයන් විසින් රාජකාරී වේලාවන් තුල සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගේ ආරක්ෂාව සහ ආයතනික විනය බරපතල ලෙස අනතුරේ වැටෙන හේයින් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබා දීමේ අවසරය මෙම නව චක්‍රලේඛ යටතේ හිමි වී තිබෙනවා. මීට අමතරව එම චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්. නුවර එළිය ග්‍රිගරි වැවේ ජලය පානය කළහොත් මිය යෑමේ පවා දැඩි අවධානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය විද්‍යාත්මකව තහවුරු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පවසනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පරිසර අධිකාරිය ඉදිරිපත් කළ වාර්තා මගින් මෙම තොරතුරු අනාවරණ වූ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
2: ඉතාමත් දූෂිතම් වෙච්ච වතුර සහිත ස්ථානයක් තමයි දැන් ගෙගිරි වැව කියලා කියන්නේ. මොකද මේක සුදුවදරාජ්‍යවාදී කාලේ ඔවුන් විසින් මේ වැව තවත් වැව් පහක් හයක් වටේ තියෙන ඒව හරහා සංරක්ෂණය වීම පෝෂණය වීම ඒකේ අවශ්‍ය වතුර ප්‍රමාණය කියන්නේ ස්පිල් වෙන වතුර වලින් පිරෙන විදිහට තමයි සකස් කරලා තිබුණේ. ඒ නිසා දැන් වැව අර කියන කුඩා වැව් සියල්ලම කාලයක් තිස්සේ ගොඩ වෙලා ගිහපු නිසා මේකට දැන් අනවශ්‍ය විදිහේ සියලුම දේවල් බැරලෝහ වර්ග ෆොස්ෆේට් ජලයේ නොතිබිය යුතු සිය දහස් ගුණයක ජලයේ සංයුක්ති විකෘති වෙච්ච භයානක රසායනික සාන්ද්‍රණයක් තමයි හැදිලා තියෙන්නේ. ඒක නිසා දැන් DC1දී කතා කරායි වාකීතු නිලධාරියා මේකේ අනතුරක් වෙලා නෙමෙයි මැරෙන්නේ මේකට වැටලා වතුර පෙවුනොත් අනිවාර්යයෙන් මැරෙන්න පුළුවන් කියන තැන තමයි කතා කරේ. ඒකදී තමයි අපිට තේරුනේ මේකේ තියෙන දැන් සංකීර්ණකම. මේක අයාලේ කාලයක් තිස්සේ නඩත්තු නොකර ප්‍රමිතීන්ට අනුව පාවිච්චි නොකර ඔහේ විභාගාත්මකව පාලනය වෙන ඉඳහැරපු එකේ ප්‍රතිඵල දැන් නගරාධිපතිතුමාටත් අපිටත් දිසාපත්තුමයටත් ආණ්ඩුකාරතුමාටත් පරිසර නිලධාරීන්ටත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට පැවරලා තියෙනවා මේක හරි විදියට සකස් කළ දෙ. විෂ තත්ත්වයට පත් වෙලා තියෙන උපරිම මට්ටමට ගිහිල්ලා තියෙනවා.
0: ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා මෙලෙස පැහැදිලි කළා.
2: කඳු ආශ්‍රිත ප්‍රදේශයක කෘමිනාශක ගහන ඒවා පොහොර රසායනික ද්‍රව්‍ය අනෙකුත් දේවල් මේ සුපාවිච්චි කරන දේවල් මේ සියල්ලම මේකට ඇවිල්ලා තැම්පත් වුණාට පස්සේ ඒක විෂ තැනක් බවට පත් වෙනවා, විෂ ජල සාන්ද්‍රණ බවට පත් වෙනවා, රසායනික ක්‍රියාවලියට පත්
1: වෙනවා.
2: ඒකට දැන් පරිසර අමාත්‍යාංශය විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියත් එකතු වෙලා අදාළ අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එකතු වෙලා අදාළ ඒකාබද්ධ කමිටුවක් කරහා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ දෙයක්.
0: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේද දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ 22 සංශෝධනය කිරීම තුළින් සිදුවන්නේ ආණ්ඩුවේ කාල සීමාව අඩුවීමක් බවයි.
3: මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් නම් කිව්වේ නාකි රොත්තක් මේ රට කනවා කියලා. එදා කිව්වේ ගෙදර යතුරුපත් දෙන්න හොඳ නැහැ නාකි මිනිස්සුන්ට කියලා. අදේ වුණාට එකපාරට කියන්න පටන් අරන් තියෙනවා වයසට යන්න යන්න තමයි පරිණත භාවය වැඩි වෙන්නේ. වයසට යන්න යන්න තමයි කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ. එතකොට නඩු පට්පට් ගාලා අහලා ඉවර කරන්න පුළුවන් කියලා. දැන් මේ මහා අරුම පුදුම සොයා ගැනීම නිසා ඒක මත තියලා සාධාරණීකරණය කරනවා ඉහළ අධිකරණ විනිශ්චයකාරයන්ගේ පමණක් විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම. මෙතන ආණ්ඩුව දුවන්නේ සාධක තුනක් මත. ව්‍යවස්ථාදායකයේ 3/2 බලය, අධිකරණයේ බලය, අනිත් පැත්තෙන් පොලිසියේ බන්ධනාගාරයේ බලය. ওই ටික තමයි ආණ්ඩුව පවත්වා ගන්න සාධක. මේ මගින් විතරක් රටක් පාලනය කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් එහෙම කරන්න පුළුවන් වෙන්නේ බොහොම කෙටි කාලයක. ඒකට වැඩි ආයුෂ හිමි වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ජනාධිපතිවරයා දවසට 3 ගානේ රැස්වීම වල කතා කරත් මේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් නොදී ඔය ජනපද නම ඔය විදියට බිර ගන්න පුළුවන් වෙන්නේ නැහැ.
0: අධිකරණ ශ්‍රේෂ්ඨයේ පවතින නඩු විභාග කඩිනම් කිරීමට මෙම 22 සංශෝධනය හේතු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා පැවසුවේ.
4: 22 සංශෝධනයෙන් ආවරණය වෙන්නේ අභියාචනාධිකරණ විනිසුරුවන් සහ ශේෂාධිකරණ විනිසුරුවන්ගේ දුර කාලය තවත් වසර 2කින් දීර්ඝ කිරීම. ඒ වගේම ඒ හා සමානවම සංශෝධනයක් වෙනවා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරලා අනෙකුත් දිසා විනිසුරුවන්ගේ, මහේස්ත්‍රාත් විනිසුරුවන්ගේ සහ මහාධිකරණ විනිසුරුවන්ගේ දුර කාලය දීර්ඝ වෙනවා. එතකොට අවසාන ප්‍රතිඵලය ගත්තොත් අපේ රටේ සමස්ත අධිකරණ පද්ධතියේම විනිසුරුවන්ගේ දුර කාලය දීර්ඝ කිරීම තමයි ව්‍යවස්ථානුකූලව කරන්නේ. ඒක ඉතාම නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක්. ඉතින් අපේ රටේ නීති අනුව යම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පනතක් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් සති 2 කාලයක් ඊට අදාළ විරෝධතාව හෝ මූලික අයිතිවාසිකම් පෙස්සම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඕන කෙනෙකුට තියෙනවා. ඉතින් ඒ අවස්ථාව තියෙන්නේ ඒකේ පෙස්සම් ප්‍රමාණය අනුව ඒක හොඳද නරකද කියලා තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ ගරු ශේෂාධිකරණයේ විසින්. ශේෂාධිකරණයේ විසින් විනිශ්චය කරන්න සාමාන්‍ය විනිශ්චය වෙන්නේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ තියෙන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියන යන්න තමයි විනිශ්චයට විභාගයට ලක් වෙන්නේ. ඉතින් අපි කලබල වෙන්නේ නැහැ. කලබල වෙච්ච පිරිසක් ඉන්නේ ඇතැම් කණ්ඩායම් කලබල වෙලා තියෙනවා මේ විනිසුරුවන්ගේ දුර කාලයේ වසර 2කින් දීර්ඝ කිරීම පිළිබඳව.
0: සමග ජන බලවේගයේ මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
5: ජනාධිපතිතුමා රටවට යන්න පටන් ගත්තේ එතුමා 22 සංශෝධනය ගෙනාවනේ. 22 සංශෝධනය කියනකොට මේකට මම හිතන්නේ පෙට්සන් ඇවිල්ලා තියෙනවා 30 ගාන. දැන් ඒ 30 ගානෙන් මම හිතන්නේ 95% ඉල්ලන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග විනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හෝ අධිකරණයේ වයස් සීමා අඩු කරනවා නම් හෝ වැඩි කරනවා නම් ජනමත විචාරණයට යා යුතු පිළිබඳව මේ රටේ සුපින් අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවරයෙක් දීපු තීන්දුවක් තියෙනවා. හරිද? ඒ අනුව මේ පෙත්සංකරුව 99ක්ම ඉල්ලන්නේ මත දියන්න මොකද්ද ඉල්ලන්නේ ඒගොල්ල ඉල්ලන කාරණා දෙකයි එකක් තමන්ට විරුද්ධව තමන්ට නඩු අහන්න බෑ මේ ආනේ අගමිනිසුරයාගේ වයස වැඩි කරන ශේෂ අධිකරණයේ මිනිසුරන්ගේ වයස වැඩි කරන එක තමන්ගේ නඩු තමන්ට අහන්න බෑනේ ඒක තමයි පළවෙනි කාරණය දෙවෙනි කාරණය තමයි එහෙම වයස වැඩි කරනවා හෝ අඩු කරනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි දැන් මේ රටේම මතය තියෙනවා මොකද අනුරට එකක් අමතක වෙලා තියෙනවා අනුර ජනාධිපති උනේ බහුතරයෙන් නෙමෙයි සුළුතරයෙන් කියලා අනුර කුමාර දිසානාගේ ජනාධිපති උනේ ලංකා ඉතිහාසයේ පළවෙනි ජනාධිපති සුළුතරයෙන් ජනාධිපති වෙච්ච 142යිනේ හරිද දැන් එයාව යහන්නේ රටවටේ යන්නේ එයා දැන් රටවටේ යනවා එයා රටවටේ යනවා අවදානම කරා
0: අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර මහතා පැවසුවේ ජනතාව වත්මන් ආණ්ඩුවට බලය ලබා දුන්නේ පලිගැනීමට නොව ජනතාව රැකගැනීමට බවයි
6: වර්තමාන රජයේ එක් මූලික ප්‍රතිපත්තියක් පැහැදිලිව කියන්න කැමති. ඒ තමයි නීතියේ ආධිපත්‍ය. නීතියට ඉහළින් කිසිවෙක් නැහැ. කවුරු කොතරම් බලවත් වුණත්, කොතරම් උසස් තනතුරක් දරුවත්, ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා කුමක් වුණත්, නීතිය ඉදිරියේ සිල්ලු දෙනා සමානයි. ජනතාව අපිට බලය දුන්නේ පලිගන්න නෙවෙයි. කිසිවෙකු පෞද්ගලිකව දඩුවම් කරන්න නෙවෙයි. ජනතාවගේ සාධාරණ අපේක්ෂාවන් ඉටු කරන්නයි. නීතිය ශක්තිමත් කරන්නයි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්නයි. ජනතාව බලාපොරොත්තු වන යුක්තිය ඉෂ්ට කරන්නයි. ඒ වෙනුවෙන් අපිට ලැබුණු ජනවරම අපි වගකීමෙන් භාවිතා කරනවා.
0: මේ වන විට දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වියලි කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයන් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයන් 84,545 දෙනෙකු වියලි කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 24,144කට අයත් පුද්ගලයන් 75,734 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා දීමේ කටයුතුද මේ වන විට සිදු කරමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. නේපාලයේ ඇති වී තිබෙන ගංවතුර තත්වයෙන් අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයන් 384ක් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ගංවතුර තත්වයේ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. චීන සහ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ පිහිටි නේපාලයේ රසුවා ප්‍රදේශයට මෙම හදිසි ගංවතුර තත්වය ඇතිව තිබෙනවා. දේශ සීමාව ආසන්නයෙන් ගලා යන බෝත්කොෂී ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා ඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්වය ඇතිව තිබෙනවා. ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවියාමට හේතු වී ඇති බවට විශ්වාස කරනවා. ගංවතුර තත්වයේ හේතුවෙන් බෝත්කොෂී ගංගාව ආසන්නයෙන් ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශ සීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් ඇතිව තිබෙන හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: නෙත් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව මාධ්‍ය නීති සංසදයේ සභාපති ආචාර්ය නීතිඥ විරංජන හේරත් මහතාද මෙලෙස අදහස් පළ කළා.
8: ඇත්තටම අපි දන්නවා දැන් ලංකාවේ ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව කාලෙන් කාලට විවිධ මට්ටම්වලට විවිධ තලවලට අවතීර්ණ වෙලා තියෙනවා. එතකොට FM නාලිකා බිහිවීමත් එක්ක ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව එක මානයකට එක තලයකට එළඹුණා කියන එක තමයි මගේ අදහස. මොකද අපි දන්නවා සාම්ප්‍රදායික ගුවන්විදුලි ප්‍රවෘත්ති කියද්දී භාෂාව ඒ රිද්මය එතකොට ඒ කියන්නේ අර වොයිස් කඩ් භාවිතා කරන එක ඒව හැම මුල් කාලේ තිබුණේ නැහැ පෞද්ගලික ගුවන් විදුලි නාලිකා තිබුණාත් එක්ක ඒ වගේ යම් යම් වෙනස්කම් ඇති වුණා එතකොට අපි ගත්ත ගුවන් විදුලි නාලිකා ප්‍රවෘත්ති ගත්තත් මම දකින විශේෂතා ගොඩක් අර නව විශේෂාංග ගොඩක් ඒ ප්‍රවෘත්ති වල ඒ නව තරයකට ඔසවට දීම සඳහා වෙන විශේෂතා ගොඩක් يعني මොහුනවර රසක් මේ නාලිකා විසින් කාව්‍ය ප්‍රවෘත්ති විකාශන කලාවට ලංකාවේ ගුවන් විදුලි ප්‍රවෘත්ති විකාශන කලාවට හඳුන්වා දුන්නා ඉතින් එතකොට තමයි යකින් ගන්නකොට net කියන්නේ විශේෂ ගුවන් විදුලි නාලිකා ප්‍රවෘත්ති විකාශයට ඒ වගේම තමයි ඒ ක්‍රම කියනවා ඇතරදී ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ගුවන් විදුලිය තියෙන මම දකින්න විදිහට මම මේකට එකතු ගුවන් විදුලි නාලිකාවලින් ගවේෂණාත්මක විදුලි ප්‍රවෘත්ති කලාව හඳුන්වා දීමටත් පෙරගුණ ගත නාලිකාවක් විදිහට net හඳුන්වා දෙන්න පුළුවන් ඉතින් ක්‍රියාත්මක මාධ්‍ය කලාව කියන එක අපි දන්නවා ලීසි පාසු කටයුත්තක් නෙවෙයි මොකද එතනදී සමහර වෙලාවට විවිධ චෝදනා එල්ල වෙනවා ගුවන් විදුලි නාලිකා සීමාව ඉක්මෝ යනවා කියලා කියන පෞද්ගලිකත්වයට හානි කරනවා ඒ වගේ ආචාර ධර්ම නැකින්නේ නැහැ ඒ වගේම විවිධ නෛතික තත්ත්වයන්ට එහෙම ගිහිල්ලා කතා කටයුතු කරනවා නීති විරෝධී ලෙස කටයුතු කරනවා මේ වගේ චෝදනාත් එල්ල වෙනවා ඉතින් ඒ පැත්තෙන් ගත්තහම net news මම දකිනවා ඉතා විශේෂ විස්කාරය බහරයක් ඉටු කරනවා කියන්නේ අපි දන්නවා ඊ ගවේෂණක වර්ණබලි ප්‍රවෘත්ති කලාව කරගෙන යනකොට ඒක විශේෂයෙන්ම තියෙන තව නීතියට අනුකූල ඒ වගේම ආචාර ධර්ම උපරිම වශයෙන් ආරක්ෂා වෙන අයුරින් ඒ වගේම තමයි විවිධ තාක්ෂණික හැඩතල භාවිතා කරලා ඒ සියල්ල භාවිතා කරලා ඉතා හොඳ ගුණතින් ප්‍රවෘත්ති විකාශන පවත්වාගෙන යෑම සඳහා මේ නාලිකාව කටයුතු කරලා තියෙනවා
9: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප මම කැප්ටන් රත්නායක කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුතුවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා ඒ මගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි මම හෙට ඉඳලා විශ්‍රාම යනවා මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න
7: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
10: FM 95 FM 94.8 Net FM Divine Pura
11: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා
12: ඕම් බ්ලාස්ටර් දම්

0: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
0: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: ekata set venna plus points head venna future ekata ready venna youth plus youth plus
4: youth teke wata plus point ekak rdb youth plus idurun ginuma
5: business ekata ganna wahane super ekak wenno one ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න 13.80 අමතන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: නිකිනිපුර පසළොස්වක පොහෝදා
7: නෙත්තෆෙන් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
7: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
2: අනුශාසකත්වය
7: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
2: බැතිපරදායකත්වය
8: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.

ඕමං වැහි බින්දුවක් දෙකක් අතගාල බැලෝ. වෙනස් වෙලාද කාලයත් එක්ක වැස්ස කියලා. බින්දුවකොත් වෙලස් වනා නැහැ වැහි බින්දු. ඔව්, බින්දුවකොත් වෙලස් වෙලා නැහැ වැහි බින්දු. එනම් වෙනස් වෙලා තියෙන්නේ ප්‍රේමයද ප්‍රේමවන්තයෝද?

ආදරණීය තරංග මං එයාගෙන් ඒ ගැන අහන්න අවුරුදු 15ක් බලාගෙන හිටියා. අපි හම්බුනේ අවුරුදු 15කට පස්සේ. දන්නවද? ආයෙත් හම්බුනම ගොඩාක් දේවල් කියන්න ඕනේ කියලා හිතාගෙන හිටපු මම වචනයක්වත් නොකිය ගලවුණා. මම මානෙය. මට මතක. එච්චරයි.

ආයමත් මුණ ගැහුණ දවසක ඔය කොෆි කල ඇස් දෙක මට කියන්න මුකුත් නැතිවෙයි සුදු. මකද මට කියන්න ඕනේ දේ අමතක වෙලා එදා වගේම ඔය ඇස්වලට වශී වෙලා මම බලාගෙන ඉඳීවි. මගේ ආදරේ දරම් ගැටිය ආයෙත් ඔය හම්බුනොත් එච්චරයි.

ආයම දවසක එයාවහම වුණත් ඔයා මොනවද යට කියන්නේ. බින්දොයි හත්සී එකොළහයි අනුපහයි අනුපහයි අනුපහෙන් එන්න ඇවිත් මට කියල යන්න.

0: මන්දරම් රහතයි විනාඩි 13 නයි.
1: අම්මේ රඹුටන්
2: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Very stressful. Dahatunai Anuhaya Amatana.
5: SLT Mobitel Fiber Nisa Deng Hamagetherama Novinas Adivegen Superior Fiber Fit. Okkoma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasa. Obe Gedara Adama Fiber Fit Karaganna.
6: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරි මාස 24 න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
7: ඒ කාලේ හිටම සින්දු
8: වැදවල් මල් රැඟු
7: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දිගට අහන්න සෙනසුරාදා ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
9: Never FM Hello Hello Satyantra
7: අහන්න අහන්න
10: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
11: සදහම් සුරය
12: නිතෙම් ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
13: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
14: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
15: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
16: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න
10: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
12: නෙතෙම් ධර්ම දක්ෂිනා
11: ධර්ම දක්ෂිනා
10: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව

with Taranga. Mandaram Re. ඇතින් තියා හුඩු පුරුදුම සුවඳක් කරන් නුඹාවෙ මාළඟට ආයෙත් හිමිකම් පතාගෙනද බිඳන හිතක් කොත්තනක බිඳන හිතේ කනක නුඹ තියලා ගිය පාළු මතක තාමත් රිදුම් දෙන බව නුඹ දන්නේවත් නැතුව ඇති. වෙනස්ුණු කාලයත් එක්ක අපි දෙන්න අතරේ හිස්වුණු තැන් ආයෙත් පිරෙන්න නම් තවත් කාලයකට ඉඩ දෙන්න වේවි. එන්න තරක් නැහැ තවමත් හිතේ. එත් එදා තිබුණේ නුහුරු හුරු පුරුදු

ආදරණීය තරංග මන්නම් ප්‍රාර්ථනා කරන්නේ ජීවත් වෙලා ඉන්න තාක් ආයි කවදාවත් එයා මට මූණට මුණ ගැහෙන දවසක් එන්න එපා කියලා හිතේ කොනකවත් තරහක් නැහැ ඒත් කවදාවත්ම ඇස් ඉස්සරහා දකින්න ඕනෙත් නැහැ මැලේසියාවෙන් නැතේ

ආදරණීය තරංග ආය දවසක එයා හම්බුනොත් මං එයාට කියනවා ජීවිත කාලේ පුරාවටම ඔයා හොයපු ආදරේක ඔයා සතුටින් ඉන්න ඕනේ කියලා මොකද එපා මං හිතන්නේ නැහැ එයා ආයෙ මට මුණ ගැහේ කියලා මං නිමා හරි මට ඔබ කියන්න ආයෙත් එයා මුණ ගැහුනොත් මොකද කියන්නේ කියලා

0: மந்தாரம் ரேகதாய் வினாடி விசிஹாயாய்
1: ஆ என்ன சார் மல்லி என்ன என்னம கடையே தியுனு கரணானே
2: மங் இதிங் எல்பி ரன்னை கணுதனு கரணி மகத்தைய ஏட்டக்கு இன்னத் கலிங்க இந்தன்னி
3: எல்பி ரன்னை தமை மகே ஹைய
4: கவதத் வெடி மாத்திகாரமக் தேன எல்பி ரன்னாய வியாபாரிக ஒபே தியுனு வட்ட ஒபலாங்க
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
0: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
8: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: එකම අරමුණක් දිස්ත්‍රික්ක දෙක තරඟකරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම ඩීජේ සංග්‍රාමයක් නැතෆම් ඩීජේ නයි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ ඇටැක් ෂෝ එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩීජේ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය ඩීජේ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද කවුද මේ සිකුරාදා රෑ 9ට නැතෆම් ඔෆිෂියල් ෆේස්බුක් පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න සූදානමින් සිටින්න
0: එඹපු කපුල් යුගලේ රස තාම මතකයි. දිගුවත් ඇඟිලි මගේ කෙහෙරලි හැඩ කළා මතකයි. පළලු රතලේ විඳි සුවය තාම මතකයි. නුඹේ කළුපාට ඇස් තාම මතකයි. මට ඕනේ නුඹේ වෙන්න. නුඹ මගේ සඳ වෙන්න. මේ හස්තලයෙන් තරු රට අතුරන්න. නුඹේ පතිනිය වෙලා සංසාරේ ජය ගන්න. අහන්න මන් නුඹෙන්. එනවාද දුර යන්න. දුරගෙහින් හතිලන්න නාවලින් සචී තමයි හැම කියන්නේ දෙවට දිගේ අරලිය මල් සුවඳ වැටුණෝ මල් පාගන්නත් ලෝබයි දිනපතා බස් නැවතුම් පලට පානැගුවේ රැකියාවට යන්න එකම බස්රියට ගොඩ වුණේ පාන්දරම දිනපතාම දුටුරුව හුරුනායකම අසනක් අපටම වෙන් කරගන්න නිවාඩු නම් දෙන්නම නිවාඩු ගත්ත නේද නොදැකින්න බැරි තරමට මලට සුවඳසේ කාටවත් වෙන් කරගන්න බැරි තරමටම දෙවියනේ අහසපල හොලනාද දිනෙන් දින මාව මගේරියේ අදටත් මට අදහගන්න මෑ වෙන මසුනක වාඩිවී නන්නාතුරු ණය වගේ ඔය සුදු මුහුණ බැලුවත් නොදැක්ක ලෙස ඉන්නේ කොහොමද වර දක්ුණා නම් පහදා දෙන්න තරහක් නෑ තුන් හිතකින්වත් කවදා හෝ බේනකම් බලා ඉන්නෝ පෙරසෙනයාසින්ම සුනිල් ප්‍රේමතිලක කහවත්තෙන්.

එයා ආයෙම හම්බුනොත් මම මුලින්ම කිසි දෙයක් කියන එකක් නැහැ. ටික වෙලාවක් නිහඬව බලාගෙන ඉන්නවා. මොකද අවුරුදු ගාණක් තිස්සේ තියාගෙන හිටපු වචන ඔක්කොම එක මොහොතකින් කියන්න මගේ හිතට පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒත් එයාගේ ඇස් දිහා බලලා හිමින් අහන්නම්, ඔයා සතුටින් හිටියද? එයා ඔව් කිව්වොත් මම ආයෙත් කිසිම දෙයක් අහන්නේ නැහැ. මොකද මට ඕනුනේ එයා මගේ වෙන්න විතරක් නෙවෙයි, එයා සතුටින් ඉන්න එකත් මගේ ආදරේම කොටසක්. ඒත් එයා නැහැ කිව්වොත් මම එයාගේ අත අල්ලගෙන කියන්න, එදා වගේම අදත් මම මෙතන ඉන්නවා. අතීතය ගැන ප්‍රශ්න අහන්නේ නැහැ. කවුද වැරදි, කවුද දුර ගියේ, කවුද අතෑරියේ, කිසිම දෙයක් ආයෙත් ගණන් කරන්නේ නැහැ. මොකද අපි දෙන්නටම ඒ දවස් වලින් ප්‍රමාණවත් තරම් වේදනාවක් ලැබුණා. ඒ නිසා එයාට කියන්න තියෙන එක දෙයක් විතරයි, ඔයා ගිය දවසේ මගේ හිතේ හිස්වුණු තැන මම වෙන කෙනෙකුගෙන් පුරව ගන්න උත්සාහ කළේ නැ. මොකද සමහර හිස්තැන් පුරවන්න නෙවෙයි, මතකයක් විදිහට රැක ගන්න තියෙන්නේ. ඊට පස්සේ එයා යන්න හැදුවත් මම නවත්තන්නෙත් නෑ. ඒ වෙනුවට හිනා වෙලා කියන්න මේවත් අපි පරිස්සමින් යන්න. එකම වචනයක් ඒත් එයා දන්නෑ. එදා එයා මට කියපු පරිස්සමෙන් ඉන්න කියන වචනය අද වෙනකල් මගේ හිතේ කොච්චර ජීවත් වෙනවද කියලා. එයා ආයෙම හමුවුණොත් මං ආදරේ ඉල්ලන්නේ, අතීතය ආපහු ඉල්ලන්නේ නැහැ. අපි අතරින් ගිය කාලේ ආයෙත් ගන්නත් බෑ. මං ඉල්ලන්නේ එකමක පුංචි මොහොතක් විතරයි. එයාගේ ඇස් දෙක දිහා බලලා හිතෙන් කියන්න, ඔයා මගේ ජීවිතෙන් කියත් මගේ හදවතෙන් කවදාවත් කියන. ඊට පස්සේ එයා ආයෙත් යන්න ගියත් මම එයා දිහා බලාගෙන ඉන්නවා. කඳුලක් ඇවිත් ඇස් කොනක නතර වුණත් හිනා වෙලා. මොකද සමහර ආදර කතා එකට අවසන් වෙන්නේ නැහැ. ඒව හමුවීමකින්වත් වෙන්වීමකින්වත් අවසන් නොවි හදවතේ නිහඬම තැනක සදාකාලිකව ජීවත් වෙනවා. නිහඬ කවිකාරයා මිලාන් මාලකා.

0: மந்தாரம் ரே வித் தரங்கா.
1: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
2: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718 හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
3: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
4: හොට්ස්පොට්
3: නංගි
4: මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
2: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
5: neither ready for this war squash the battle that does Nazi congress comes to an end
6: together on a day of profound joy a soaring hope
7: the day a planet stops for a game
8: net fm Algo Town.
9: Brought to you by
10: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin
2: හෝමාගම බෙරුකැටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් එකක් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
11: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
13: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
14: ඔව් ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.

අම්මා දික්කසාදේ දිනලා සතුටින් ගෙදර ඇවිල්ලා අත්පුඩි ගගා සතුටු වුණා. පුතා අම්මා එක්ක අත්පුඩි ගැහුවා. ටික වෙලාවකින් පුතා අම්මට කියනවා, අම්මා අපි තාත්තාවම ගේ කපලා මේ සතුට තාත්තා එක්ක සමරමු කියලා. පුතා දික්කසාදේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතිරි ටික ඔයා ලස්සනට කියන්න තරංග. කවුද දිනුවේ කියලා? එස්කේ හේරත්. ඔබ මාව අමාරුවේ දැම්ම නේද? සමහර පවුල් සංස්ථා ඇතුලේ ගැහැණුන් පිරිමින් ජීවිතේ වැරදි තීරණ අරගෙන විඳපමින් ඒත් ඔවුන්ට දාව කලලයක්ව මේ මහපොළවේ අඩි තියෙන මිනිස් ජීවිත බිහි වුණාට පස්සේ ගැහැණුන්ට පිරිමින්ට තමන්ගේ සතුට ගැන තීරණ ගන්න අයිතියක් තියනවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. හැමෝටම තමන්ගේ සතුට ගැන තීරණ ගැනීමේ අයිතිය ඔහු තියනවා. හැබැයි ඒ අයිතිය නිසා පුංචි අස්වල කඳුළු නම් දෙමව්පිය හැටියට මොනවා කරන්නද?

ආදරණීය තරංග. අනේක විද වේදනා ජීවිතේ දරාගත්තා. මං තැලෙන්න තැලෙන්න පදම්මුණු යකඩ ගෑනේ කනා. දරා ගැනීම අවසානයේ මගේ හිත. සංසාර ගමනේ වැඩීමකින් හරි. ඔබ අපා මුණ ගැහුණත් එක ඇස් බැල්මක්වත් නෑ පා. ආපහු නම් එපා මට කවදාවත් අහන්නේ නෑ. ඇයි මං අතහැරියේ කියලා. එදාට මං හිනාවේ සතුටින්ම. මේ ලෝකෙ සතුටින් ඉන්න කෙනා විදියට. ඒත් හදවතින් හඬා වැටෙත් දිලවට රාසින්. නිර්නාමික කතාවක්. අයිබුවන් තරංගා. මාව තේරුම් ගන්න බැරි ආදරයක් මට ලැබුණේ ඇයි? චාමර වගෙන් අහනවා. චාමර, තියෙන ලොකුම ප්‍රශ්නේ අපි අපිව තේරුම් අරගෙනද කියන එක. ඔබ, මම ඇතුළුව අපි හැමෝම අනිත් අය අපිව තේරුම් ගන්නේ කියලා බලන් ඉන්නවා. මං මාව තේරුම් ගත්ත දාට මේ නොගැලපෙන සබඳතාවයේ ඇතුලේ තියෙනවද මට සතුටක් කියලා අපි තීරණය කරන්න පටන් ගන්නවා. ඒත් කරුමෙට අපි අපිව තේරුම් ගන්නෙත් අපේ සතුටට මුල් තැන දෙන්නෙත් අනිත් අය දිහා බලලා.

아드르니 다랑가 외르스브 만다름 레그웨와 아도야 한네 에아이 하모넛 기아네 만아드 기아라네 너희도 벨아와 기드르 에비감 그르푸 아드르야 마게물 지위테마 시나하웬 푸르바비 기아라 마히투에 ලස්සන මාදරේ හමුවන්නේ හොයත් දිනෙවෙයි තරංග. අහම්බෙන් කියලා හිතලා ජීවිතේ දෙවෙනියට දාලා ආදරේ පළවෙනි තැන තියුවා. අනේත් වැරදුනා මම දන්නා. එයායි කවදාකවත් මුණ ගැහෙන්නේ නැහැ කියලා මට. හැබැයි බැරි වෙලාවත් හරි දවසක මුණ ගැහුනොත් එයාව මම එයාට කියනවා වෙනස් කරන්න බැරි අයයි. වෙනස් කරන්න බැරි දේවලුයි මත්තේ. නැහෙන්නේ නැතුව වෙන දේවල් වලට වෙන්න දීලා අපි වෙනස් වෙමු කියලා.

아들은 타랑가 수부만 다람 라크웨바 지비테 아들은 하모노 아야 드라스부고스 나와다 하모노트 අපි කතා කරාවේ අපි ආදරෙන් හමු වුණු තැන් ගැන ලෝකෙන් වහන් වෙලා අපි ආදරේ රැකගන්න උනන්දු වෙච්ච විදිය ගැන ඒ වගේම අපාවට ලෝකේ අපි ගැන කතා කළ දේවල් ගැන එදා ඒ අපේ ආදරේ කාටවත් මහානියක් කළේ නෑ නේද කියන එක ගැන අපි කතා කරාවේ ඊට පස්සේ අපි වෙන් වුණු හැටි ගැනත් කතා කරාවේ ඊටත් පස්සේ අපි නැවත වෙන්වී ආවේ ලෝකයේම හිතසුව පිණිස අපි ආයෙත් වෙන්වේවි නිකවැරටියෙන් චම්පිකා

සුබ මන්දාරම්රයක් වේවා තරංග. එහෙම දවසක් එනවා නම් මම කැමතියි. වැහි බිඳු වැටෙන දවසක එළිය මවන සුන්දර මොහොතක සෙනඹර සිනාවක හැංගෙන ආසයි තරංග. එහෙම මොහොතක් ඒ මතකේ කාපහෝ හැවිදින්න යන තියනවා නම් අතීතයට මේ හැම දෙයක්ම පවරලා ඉවරයි. දැන් ඉතිරි වෙලා තියෙන කටුක වේදනාවන් පමණයි. මාදිපොලින් තරංග හර්ෂණී සුවපත් වේවා හිතවතියා.

0: අපි මන්දාරම් රාත්‍රිය ගත කරමින ඉන්නේ. හිතවතනි දැන් වෙලාව මන්දාරම් රාටයි විනාඩි 13යි.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
2: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: එකම අරමුණක්. This week's good deck. තරංග කරුවන් දෙදෙනේ. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. Net FM DJ Night. Face to face attack show. Attack show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්, දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
7: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
6: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
8: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
9: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
10: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
11: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
7: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
6: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
7: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: ලැවැන්ඩර් පැහැති උදෑසනක්. පැල්ලම් නැති කැන්වසයක් වගේ නිහඳයි, පිරිසිදුවයි, නිකම්ම ඔයා වගේ. ඔයාව මට හමුවුණොත් මොහොතකට හුස්ම හිරවේ. කාලය නැවතිලා ලෝකෙන යනවේ. ඉතින් ඊට පස්සේ අඳුවගෙන දුවගෙන විතෝ බදාගන්නවා. ඒ බදා ගැනීමේ අවුරුදු ගානක අඩුපාඩු ටිකක් තියෙයි. ඒ බදා ගැනීමේ කඳුළු තිනාවත් බයත් ඔක්කොම තියෙයි. ආදර මල් වැස්සකින් ආදු තවරනවා. නළලේ කම්මුලේ ඔයාගේ අහිංසක හිනාවේ තේතුණු මල් වලින් පිණිදියේ එනවා. ඔයාගේ හිස්සේ ඔයාගේ වචනවල ඔයාගේ නිහඬ කමේ. ඊට පස්සේ නැවතත් ආදරෙන් බදා ගන්නවා. ඒ පාර අතාරින්නේ නැහැ කියන පුරොන්දුවත් එක්ක. සිතුවම් කරනවා ඇත්තමයි. ඔයාගේ අහිංසක පේනමෙන් ඔයාගේ ගෞරවණීය හිතෙන්

ආදරණීය තරංග සුබමන් තරම් රාත්‍රියක් වේවා. ගොඩාක් ආදරය කළ මාව හේතුවක් නොකිය උඹ අමතක කරපු දවසේ මගේ හිත ඇතුළේ මියගිය උඹ නෙවෙයි, උඹ වෙනුවෙන් ජීවත් වෙන හුරුලා හිටපු මම. උඹ ගාව මම කොච්චර බාල් දුනාද දැන් මට තේරෙනවා, ආදරේ ඉල්ලන තරමට මිනිහෙක් තමන් වහිමි කරගන්න පුළුවන් බව. එහෙත් දැන් ඇති කවද හරි අහම්මෙන් හරි උඹ මට හමු වුණත් මං උඹ දිහා බලලා තරහින් නෙවේ, අතීත ගැන හිතලා කියන්නම්. හිස් වෙච්ච නිදහසේ හදවතකින් ඇත්තටම මට දැන් උඹ එපා. අලවෙන් නදී තරංගියේ වෙන් වෙලා ගියානම් ආයෙ හමු වෙන්න ඕනෙම නැ. මගේ එක පාරක් වෙන් වෙලා ගියට පස්සේ කෙනෙක්ට යලිත්වරක් වෙන් වෙන එක අලුත් අත්දැකීමක් වෙන්න. ඒ නිසා ඕනෙම නැ, ආයෙ හමු වෙන්න ඕනෙම නැ. එපා කෑගල්ලෙන් සමන් අරගමා.

ඔයාගේ මතකයක හුස්මල්ල නැවැරෙන්න. මං වෙන කොහේ යන්නද? අපි ආගිය මාවත් වල සැරිසරනවා ඇරෙන්න. මං කොහේ යන්නද? හැම මාවතකම, හැම අඩියකම, හැම ඉසව්වකම, හැම තත්පරයකම ඇයි ඔබේ මතක අතුරලගේ හේටි කාරන් යනවා.

එයාවමට මේටුනේ FB කමෙන්ට් එකකින්. ඊට පස්සේ දැන් ආදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ රණ්ඩු වුණා. ඊට පස්සේ හාළු වුණා. දැන් තරහ වෙලා මාසයක් විතර වෙනවා. අනේ හරිම මරණ්ඩුයි. කොච්චර මරණ්ඩුයිද යා. මේ නාමිකයි. මං හිතන්නේ ඔහුගේ නම චාමර. හරි, ඇත්ත ආදරය කියන අකුරු හතර කියන්නේම මායාවක්, හිතනිව නමුතුම භාවනාවක්. එහෙම කිවරුවන් වැල්ලෙන් රොෂානි. ආදරණීය තරංගා, ඔබ මා අත හැර නික්ම ගිය පසු මා දරු ජීවිතයත් ඔබෙන් වෙන්වී මරණය සොයසොයා ගිය මායාවක් බවත් මට ටික ටික දැනමින් තිබුණා. වැලි කැටයක් වෙලා හරි ඔය පයට පෑගෙන එනවා කියලා මං හිතාගත්තා. හැමදාම ආදරය කළා විතරයි වරදක් කළේ නැහැ. බලංගුඩින් ශ්‍රියානි, වැලි කැටයත් කැමති පෑගෙන්න හැබෑසෙනේවන්ත පතුලකට. ලස්සනම සුදු වැලි අතුරන්නේ පිරිසිදුම බෝමලවල, ශුද්ධ වූ භූමිවල. කාලයට ඉඩ දෙන්න. එතකොට ඔබ දූවිලි වෙන්න ඕනේ කාලඟද කියලා වැටහෙන්න පටන් ගනීවි. ඒක ලේසි නෑ සහෝදරී. ප්‍රේමේ ලතවල් වියවුල් දරාගන්න කාලය තමයි හුරු කරන්නේ ඔබේ වටිනාකම ඔබට හොයාගන්න.

දන්නවද අද දවසේ මට අවල ලස්සනම මැසේජ් එක මේක. තරංග අද ඔයාට ලියන්නේ නැහැ. අද මගේ නෝනාගේ රාත්‍රියක්. අපි දැන්නක පොඩ්ඩක් නටලා ගෑලා හිනා වෙලා විනෝද වෙන රාත්‍රියක්. ඉතින් මේරේ මං ඈ වෙනුවෙන් වෙන් කළා. ඉන්දික සමරනායක. මේ පණිවිඩය අද මං කියවපු ලස්සනම පණිවිඩය. මං කියන්නේ හැමෝටම දවසක හම්බෙන්න ඕනේ ඔය වගේ ආදරයක්.

0: rẻ, quán ta rắm rẻ. ටිකාක් වෙනස් මෝටෝස්ට වැඩ වැඩිද ට්‍රැෆික් එක හිරවෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
1: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
2: ගින්දර හැන්දෑව විජානු ජානු
0: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟ පට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747213540
3: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
0: නිකිනි පුර පසලොස්වක පොහෝදා
4: නිතෆෙන් ශ්වේත පූජා කැස්බේව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
0: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
4: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
0: අනුශාසකත්වය
4: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
0: බැතිපරදායකත්වය
5: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.

మందారంరాజ ఆదరణ తరంగాక ఆదరి పురోగిన జీవత్తున హైంసకేతక్ మాయాకార హీనియస్ బెల్మకట హోనామ కళాతురికిన లెబెన మాయాకార హీనావగట హోనామ ఏ హైంసకేత వచ్చన నెతోమ గొలువెన ఎక మంగహన్నే ఏక లోకి తీన లస్సనమ దయక్ నెవేద కియలా నిర్నామికై హరి లస్సనై ఒబ వచ్చన టికత్తే హంగీమత్ ఎకమ ආදරණීය තරංගා එව හම්බේ කියලා බලාගෙන ඉන්න මට ඕනේ. මගද හැම නිවාඩුවකම පවලා එකතු වෙන හැම දවසකම මට එව හම්බෙනවා. ඒත් මම මොනවා කියන්නද ඉස්සරහා වචන ගොළු වෙනවා. එයා කතා කරද්දි වචන පැටලිලා ඉවරයි. එතකොට කොහොමද ඇක්කේ? මම මොනවා කියන්නේ? එව හම්බෙන හැම වෙලාවකම කෑගහලා කියන්නේ හේතුන. මං අට ආදරේ මැනික ආදරේ ඇයි අඩේක තේරෙන් නැත්ති කියලා ඒත් එක මට කියන්න බෑ මම මොනා කරන්නද ආදරේ නං ආදරේ කියන්න ඕනේ අප්‍රකාශිත වේඳල දවසක අයිමි වෙනවාට වැඩිය ආදරේ කියන එක හොඳයි

එකමක දවසකට එනවාද? මගේ හිත මගේ දුක කියන්න කියන්න මට එකවරක්වත් එනවාද? මං හුඟා පෙම් කරන සංසුන් වන ඔය දෑස් දල්වගෙන අකීකරු හිත ඔහේ ආදරය කෙරුවාට මට ඔබ වයිති නෑ දන්නවා මං. ඒත් එක මොහොතකට එනවාද? මුළු ලවටම රහසින් අසම්මතයක් වනත් ආදරේ බිඳක් විඳ මට ඔබෙලා ඒ මොහොතකට මේ යන්න. ලක්සිරි ඩෑස් විරසිංහ මාතර තෙලිච්ච වීල සිටයි ලිව්වේ. අදටත් අහම්බෙන් හම්බෙනවා මං පරක්කුණා වැඩි කියලා හිතෙනවා. ඒ දන්නවද මැරෙන කලින් එකමක පාරක් හයියෙන් බදාගෙන ආදරේ කියන ගම නළලට හද්දක් දෙන්න ඕනේ. ඒ ලස්සන පිරිමි ආත්මෙට නිර්නාමිකයි.

ආදරණීය තරංගකෙම මමයි මගේ පුතයි ඔයව අහගෙන ඉන්නේ. මගේ පුතා කියනවා මැසේජ් කරන අය පව නේද කියලා. එතකොට මම පුතාට කියනවා හිත හදාගන්න එයයි මැසේජ් කරන්න කියලා. මේ ගමේ දිලෝෂා ස්තුතියි.

0: rấm rẻ,
1: anh ta rấm rẻ.
2: හැමෝ මහනවා රංජයි ටාටක ගත්ත කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු තුනක් හෝ කිලෝමීටර් ලක්ෂ දෙකක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
4: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0703013636.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: එකම අරමුණක්, දිස්ත්‍රික්ක දෙකක්, තරඟකරුවන් දෙදෙනෙක්, පුලතිසිපුර ප්‍රෞඩත්වයක්, මාතලේ අභිමානයක්, මුහුණට මුහුණ ගැටෙන එකම ඩීජේ සංග්‍රාමයක්. නැතෆම් ඩීජේ නයි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ. ඇටැක් ෂෝ එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය, ඩීජේ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය, ඩීජේ මදුෂ්. දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට නැතෆම් ඔෆිෂියල් ෆේස්බුක් පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
8: මන්දරම් රැක් වේවා තරංග. මැදියම්රයේ දසත විහිදෙන කෝපි මල් සුවඳ කිසියම් සුවඳකට සමාන කරන්න නොහැකි. නොමත් ඒ වගේ නොඹ කවදා හරිම මගේ වේවි. මට දුන්න ආදරය බෙදාගත් මතක ඉතිරි වේවි. කොහේ හෝ ඔය සුත්‍රින් ඉන්න ඔය ජීවිතේ දිනන්න ඕනි. කොහේ හිටියත් ඔය ඔන්ලයින් ඉන්නකොට දැනෙන්න මහ පුදුම සතුටක්. මාව අමතක කරලා නෙවෙයි, අමතක කරන සිද්ධ වුණා. ඔයාගේ ආදරය අවංකයි. මීට පස්සේ හැමෝටම කලින් මගේ ළඟට එන්න. රත්නපුරේ නිරේෂයි එහෙම කියන්නේ. ආදරෙන් වෙන්වන දෙන්නෙක් එක් කරන්න පුළුවන් හඬක්. ඔය ආදරයට ආදර කරන්න පුළුවන් ලස්සන ප්‍රෝග්‍රෑම් එක. අනේ ස්තුතියි ඔබට. ආදරණීය තරංගා, එයා ආයෙ තමුණුත් මොකද්ද කියන්නේ කියලා ඇවට මං හැමදාම් ප්‍රාර්ථනා කරේ එයා ඒ ආයෙත් මට හමු නොවෙන්න කියලා. මං නැතේ.

ආය හමුණාත් ඉතින් අපි අහන්නේ කොහොමද? බිරිඳ සැමියාගේ තොරතුරු දරුවන්ගේ වගතුග අපි බෙදාගනීවි. අපි වෛරක්කාරයෝ නෙවෙයි. සබඳකම් නැති වුණාට ආදරේ නැති වුණේ නැත.

0: Samahar mataka e mataka se porottu lekane yatin matiyana ehalama bala porottu itubunat itunawunat hangi masekoniti gahana lassanama sitivili ayat ayat api kiyawamu
1: himinati sene
0: himibunat natiyunat
1: hadavatara
0: හිතයට තියෙන ආදරේ තමයි
1: මට දුක දනුණා
0: කමක් නැහැ ආදරේට දුක අයිති දෙයක් මන්තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඒ කාලේ හිටම සින්දු.
3: රදවල් මල් රැඟු සිරිපාට දේනු සේදිනා.
4: මේ කාලේ හිටම සින්දු.
5: වෙරළු මල් වෙරළු මල්
6: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල ඔයගේ.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දෙකට අහන්න.
7: සෙන්සුරාදා ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
8: නෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
2: අහන්න අහන්න.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: නිකිනි පුර පසලොස්වක පොහෝදා
10: නෙපෙම් ශ්වේත පූජා කැස්බේව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
9: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
10: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
9: අනුශාසකත්වය
10: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
9: බැතිපරදායකත්වය
11: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයි ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ට ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්ෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු අයිබුවන් තෙරුවන් සරණයි. නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානමින් ඉන්න මොහොත උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරනවා මෙවර නිකිණිපුර පසළොස්වක පොහොදා නෙතෆම් ශ්වේත පූජා සජීවී පින්කම්මාලාව පැවැත්වෙන්නේ කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ. එම නැත්නම් අපි දන්න විදිහට නන්දන මහපිරිවෙන් පින්බිමේදී පූජනීය වන්දනීය කැස්බෑවේ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි නිකිණිපුර පසළොස්වක පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදානයේ බටන් දිවිනේ චිර ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කිරීමට නියමිතව තියෙනවා. රාත්‍රී පැවැත්වෙන ආශිර්වාද මහගිතෙල් පහන් පූජාව දක්වා එනිසා අපි ඔබට ආරාධනා කරනවා ඒ පොයට සිල් සමාදන් වෙන්න එන්න කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයට. ඒ වගේම අපි ඔබට මතක් කරන්නට ඕනේ නෙතෆම් රේඩියෝ ඔස්සේ ප්‍රචාරය කරන සියලුම ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0977 25 214 අංකයෙන් කතා කරලා ඔබට දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්න පුළුවන්. අපි එහෙමනම් සූදානම් වෙමු උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. නමස්කාර පූර්වක පාදාභි වන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සුදුද්ද සං සුනිපුනං යත්ත කාමනිපාතිනං චිත්තං රක්ඛේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවහංති. තුන් ලෝකයම උතුම් දහමිය අනුහසින් සනසා නිවා වදාළ ලොවේ ලෝතුරා බුදුහිමියනේ අවසරයි. පින්වත් අපේ හාමුදුරුවනේ ලංකාවේ වෙහෙර විහාරස්ථානවල වැඩඉන්න අපේ ලොකු හාමුදුරුවනේ, පොඩි හාමුදුරුවනේ, පින්වත් මෙහෙණින් වහන්ස, කුඩා මෙහෙණින් වහන්ස අවසරයි. අදත් අපි වහන ලෝකෙ විවිධ රටවල්වල ඉන්න, ලෝකෙ පුරාම රටවල්වල ඉඳගෙන ගෘහ සේවයට ගිහිල්ලා අපි වහන අනිවාර්යෙන් ඒ රටවල්වල ඉඳගෙන අහන, ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉඳගෙන අහගෙන ඉන්න, ගම්වල ඈත ගම්බිම්වල අපි වහගෙන ඉන්න, ඒ වගේම නගරේ විවිධ ආයතන, රෝහල්, වෙළඳසැල්, ආරක්ෂකාංශේ ස්ථාන, මගතොටේ මේ රාත්‍රී කාලේ විවිධ තැන්වල ඉඳගෙන අපි වහගෙන ඉන්න පින්වතුනි, දුවේ පුතේ, ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන පින්වන්ත පිරිස, පැරකුම් මාවත පල්ලෙවෙල උඩුබද්දාව ලිපිනේ පදිංචි කේ එම් ප්‍රවීණා සහ දූදරුවන් මිනිබිරියන් විසින් පින්බර දායකත්වයක් ගෙන කටයුතු කරනවා. පරලෝ සැපත් ඥාතීන්ට පින්දීමේ බලාපොරොත්තුවෙන් පැරකුම් මාවත පල්ලෙවෙල උඩුබද්ධාව ලිපිනේ පදිංචි ඒ ප්‍රවීණා සහ කේ එම් ප්‍රවීණා සහ දූදරුවන් ඒ පිරිස. ඊළඟට ඔස්ට්‍රේලියාවේ පදිංචි නිපුණි නිහන්සා, තුලිත් නේලක හා චනුද සේලක දරුවන් තිදෙනා විසින් පින්බර දායකත්වයක් ගෙන කටයුතු කරනවා. දුරු රටක ඉඳගෙන, ඔස්ට්‍රේලියාව ඉඳගෙන ඒ ආදරණීය මව එස්.ටී. පුෂ්පාරංජනි, පියා මහින්ද පොන්නම් පෙරුම යන දෙමව්පියන්ට සෙත් පැතීම අරමුණු කරගෙන, ඒ කියන්නේ අද දවසේ ඔස්ට්‍රේලියාවේ ඒ ප්‍රදේශවල අපේ ඉන්න පින්වතුන්, ධර්මය අහන පින්වතුන් අද මේ දේශනාව අහන බව අපි දන්නවා. ඒ වගේම වෙනත් රටවල්වලත් අපි වහන බව, ජපානෙ, චීනෙ, කොරියාව, ඉතාලි, ඒ රටවල්වලට ගිහිල්ලා ඉන්න අපේ පින්වතුන්, ඒ වගේම සයිප්‍රස් වගේ රටවල්වල ඉන්න අපේ පින්වතුන් අපි වහන බව දන්නවා. ඒ වගේම පැරකුම් මාවත පල්ලෙවෙල උඩුබද්දාව ඒ ප්‍රදේශයේ පින්වතුන් අද අපි වහනවා. එහෙනම් අද දායකත්වය දරන පින්වතුන් අපිව අද අහනවා, ඒ වගේම බලනවා වෙන්නත් පුළුවන්. මොකද අන්තර්ජාලයට ගිහිල්ලා, YouTube එකට ගිහිල්ලා, නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා ධර්ම දක්ෂිනා ඔබට අවශ්‍ය නම් පසුගිය සියලුම ධර්ම දේශනා අහන්න බලන්න පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකා. මේ වෙලාවේ සජීවීව මාව බලමින්, මාගේ රූපය දකිමින් මේ ධර්ම දේශනාව අහන්න පුළුවන්කම තියෙනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට ගියොත්. දැන් මේ බණ ටික net fm ගුවන් විදුලියේ අහලා පස්සේ පුළුවන් ආපහු නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා අහ බලා ගන්න මේ බණ ටික. අනේ ආකාරයට අපිව අහගෙන ඉන්න පින්වතුනි, ඉතින් වර්තමානයේ විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා. විශේෂයෙන් අපේ හාමුදුරුවරු, ස්වාමීන් වහන්සේලා, ලොකු හාමුදුරුවරු අපිට හරි ආදරෙන් කතා කරනවා. අපිට කියනවා පොඩි නම අපි ධර්ම දේශනාව අහනවා කියලා. බොහෝම ගුණවත්, සිල්වත් මහා යතිවදරයන් වහන්සේලා, අපිට ඒක විශාල ආශිර්වාදයක්. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕන දැන් හෙට පෝය දවස, නිකිනි පෝය, හෙට පෝයදා. අද මේ බණටි ගහලා ඉවර වෙනකොට පින්වත්නි, අද රැයින් නැගිලා තියෙන්නේ පින්වත්නි නිකිනි සඳ, නිකිනි පෝය සඳ. විවිධ මෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් ආගමික කටයුතු සිද්ධ වෙනකොට දැන් net fm ගුවන් විදුලිය, net fm නාලිකාව විදියට බෞද්ධ ආගමික අංශය මේ වෙනකොට පින්වත්නි ශ්‍රේත පූජා සජීවී විකාශය අරගෙන එන්ට අපේ net fm කාර්ය මණ්ඩලය කැස්බෑව, පිළියන්දල කැස්බෑව විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානට ගිහිල්ලා ඉන්නේ. ලහි ලහියේ කැස්බෑවේ
පිළියන්දල ගැස්බෑව විජේසුන්දරාරාම විහාරස්ථානයේ නිකිනි පෝදා විකාශය ශ්‍රේත පූජා විකාශයට මේ වෙනකොට පින්නදී මුළු කැස්බෑවම සූදානම් වෙනු මුළු පිළියන්දලම ලෑස්ති. එට උදේට කැස්බෑව විජේසුන්දරාරාම විහාරස්ථානයේ අරියට කැස්බෑවේ අන්දියමයි. කලර් ලයිට් එක ළඟමයි තියෙන්නේ. නන්දන පිරිවෙන කිව්වාම තමයි බොහෝ අය දන්නේ. විජේසුන්දරාරාම විහාරස්ථානයේ කැස්බෑවේ මුළු කැස්බෑවම සීල සමාදානයට එට උදෙන්ම එන්ට ලෑස්ති වෙලා ඉන්නවා පින්වත්නි. අද මේ බණ ටික අහනකොට මුළු කැස්බෑවම විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයට එන්ට ලෑස්ති. විජේසුන්දරාරාම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති නායකහාඳුරු දායක සභාව ලහි ලහියේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙන ආකාරයෙන් ධජ පතාක වලින් සරසලා තාම අලංකාර විහාරස්ථානයක් දැන් නිර්මාණය කරගෙන යනවා. අපේ net fm කාර්ය මණ්ඩලය පෝදා විකාශයට සියල්ල සූදානම් කරමින් ඉන්න වේලාවක තමයි අද මේ බණ ටික අහන්න පිනවන්නේ. එහෙනම් ඔන්න හෙට උදෙන්ම කැස්බෑවට එන්න ඕන හැම දිනාම විජේසුන්දරාරාම විහාරස්ථානයට net fm සේත පූජා දවසේම ධර්ම දේශනා බුද්ධ වන්දනා නොයෙකුත් පින්කම් රැසක් පැවැත්වෙනවා. ඒ ගැනත් මතක් කරනවා. අද දේශනාවට පින්වත්නි අපි අරමුණු විදියට තබා ගත්තේ ඔය ඇත්තන්ට ඒ ගාතාව තමයි සුදුද්දසං සුනිපුණං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවාන් කියලා. මේ ගාතාවේ තේරුම තමයි අම්මා සුදුද්දසං සුනිපුණං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවාන් නුවණැත්තා. මේ නුවණ තියෙන කෙනා කියලා කියන්නේ කවුද? ධර්මයේ. දැන් මේ ඉන්න මයි පුතාලා මයි දූලා අනිවාර්යෙන් බණහන මේ මල් වගේ දරුවෝ බණාගෙන ඉන්නවනේ නේද? ආච්චිලාට කියනවා, ආච්චි අද අර හාඳුරු බණ කියනවා. ළමාට සාදු කියලාත් කියනවා ඇති නේද? අර සාදුගේ බණ අද බදාදා. බදාදා ධර්ම දක්ෂින. ආච්චි අහමු අහමු කියලා. සමහර අම්මලා කෑම වියන එක නතර කරලා කලින් වියලා තියලා රැට කෑම ආහාර වියලා තියලා ඔක්කොම අයින් කරලා දැන් වාඩි වෙලා ඉන්න. සමහල්ලාට රෙදි ටික මහන ගමන් ගෙදර මැෂින් එකේ සද්දෙට මේ බණ ටික ඇහෙන්නේ නැහැ. රාත්‍රියේ වැඩමුරේ ඉන්නේ. හැබැයි ඒක ටිකක් නතර කරලා දැන් කන්දියගෙන ඉනවාද හාඳුරු මොනවද මේ කියන්නේ කියලා. දේශනා. පිනවත්නි නුවණැත්තා කියන්නේ කවුද? නුවණැත්තා කියලා කියන්නේ භාෂා දන්න කෙනාද? ගණිතය මිනිතේ දන්න කෙනාද? චිත්‍රකලා විෂයන්ට දක්ෂ කෙනාද? ගීතයට නර්තනයට දක්ෂ කෙනාද? මේ ඔක්කොටම දක්ෂ කෙනාද නුවණැත්තා කියලා කියන්නේ? කවුද නුවණැත්තා කියන්නේ? නුවණැත්තා යනු නුවණැත්තා කියලා හඳුන්වන්නේ පින්වත්නි ධනෝත්පාදනය සඳහා දක්ෂ කෙනාද. දැන් මයි පුතාලා බලන්න අම්මා, ඔයාගේ වටේ නුවණැත්තෝද ඉන්නේ? දැන් නුවණැත්ත කොහමද අඳුනගන්නේ? දැන් ඔයා මේ වටපිටාවේ බලනකොට පුතා ඉන්නවා. පුතා හොඳ නුවණැත්තේ. මොකද? භාෂා දන්නවා. එයා නැවක වැඩ කරන්නේ. එයා හොඳ ඉංග්‍රීසි දන්නවා. එයා රට රටවල යනවා. එහෙම නැත්නම් එයා උසස් රැකියාවක් කරනවා. දුව ඉන්නවා. දුව ගුරුවරියක්. පුතා විදුහල්පති කෙනෙක්. අනිත් පුතා ඉන්නවා. එයා රජයේ ලොකු රැකියාවක් කරන්නේ. එතකොට මෙන්න මේ වගේ දැන් ඔයා ඇතු කල්පනා කරනවා, මගේ යාළුවා මේ තත්ත්වවල තනතුරුවල. එහෙනම් මේ ඔක්කොම නුවණැත්තෝ තමයි. ප්‍රායෝගික ජීවිතයේ ඔය ඇත්තෝ පින්වත්නි සම්මුතිය ඇතුලේ නුවණැත්තෝ කියලා බුද්ධිමත් වූ කියලා කණ්ඩායමක් ඒ විදියට අදාගත්තා. ඒක අවශ්‍යයි. හැබැයි සසර ගමනේදී ඒ කොයි කෙනාටත් පින්වත්නි කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන ඊළඟට පින්වත්නි මේ සසරේ ලෝභ ద్వේෂ මෝහ අත්හරින වැඩපිළිවෙලක් ඇතුලේ මැරෙනවා කියන එක තේරුම් අරගෙන රාග දෝෂ මෝහ දුරු කරලා නිවන් මාර්ගය කරා යන්නත් අනිත්‍ය ආදී වශයෙන් නিত্য සුඛාත්ම වශයෙන් නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සසර දිහා බලන්න බැරි නම් ඒ පුද්ගලයා කෙලෙසද අම්මා බුද්ධිමතෙක් වෙන්නේ?
ඒ පුද්ගලයා සසර ගමනේදී කෙලෙසද

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ติสังคิตตังวาจิตตังสังคิตตังจิตตันติปัญญานาติ

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM Spirit Mandebeeld. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙන දෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද

දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා දෙපා

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන්